0: ලකන හගෙන එන්න වෙලාව දෙපහයි විනාඩි 52යි.
1: මෝටර් සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. ජීවිතේ ගොඩාක් දුර ගියපු හැමදේම දිනපු වයසක චිත්‍ර ශිල්පියෙක් එක දවසක් පාළු පාරක ඇවිදගෙන යනකොට පාර අයිනේ තිබුණු පුංචි කඩයක් ළඟ නැවතුණා. එතන හිටියා තරුණයෙක්. එයා හරිම උනන්දුවෙන් හිස් කැන්වසයක් උඩ පුංචි චිත්‍රයක් අඳින්න උත්සාහ කරනවා. හැබැයි මොකක්දෝ හින්දා එයා හැමතිස්සම එකතන පල්වෙනෝ වගේ හැඟීමකින්, මූණ පුරා ලොකු කලකිරීමකින් අඳමින් තිබුණු චිත්‍රය දිහා බලාගෙන හිටියා. වයසක චිත්‍ර ශිල්පියා ඔහු ළඟට ගිහිල්ලා ඇහුවා, "පුතේ, ඇයි ඔච්චර හිතට බරක් අරගෙන මේක අඳින්නේ කියලා?" තරුණයා සුසුමක් කෙරලා කියනවා, "මම කොච්චර උත්සාහ කරත් මේක හරියට එන්නේ නැහැනේ. මගේ අතින් මේ චිත්‍රය සම්පූර්ණයෙන්ම කැත වෙයිද කියලා මට බයක් දැනෙනවා. මට හරියටම පේන්නේ නැහැ මම මේ චිත්‍රය ඇඳලා අවසන් වෙද්දී මොන වගේ පෙනෙයිද කියලා." එතකොට අර වැඩිහිටි ශිල්පියා හිනා වෙලා එයාගේ අතින් පින්සල අරන් කැන්වසේ උඩ තීන්ත පාරවල් කීපයක් ඇඳා. ඊට පස්සේ එයා කිව්වේ මේ වගේ කතාවක්. "පුතේ, ජීවිතේ කියන්නේ හරියට මේ හිස් කැන්වසේ වගේ තමයි. සමහර වෙලාවට අපි අඳින මුල් ඉරි වැරදෙන්න පුළුවන්. සමහර තැන් කළ වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, අර කුඩා වැරදීම් හරි කළුවර තමයි පස්සේ කාලෙක ඒ චිත්‍රයේම ලස්සනම සහ ගැඹුරුම තැන් බවට පත් වෙන්නේ. අද ඔයාට පේන්නේ නැති වුණාට මේකේ අවසාන ප්‍රතිඵලය හරිම ලස්සන වෙනවා. ප්‍රධානම දේ තමයි අතහරින්නේ නැතිව දිගටම පින්සලෙන් පාට කරන එක." අන්නේ පුංචි වචන ටිකෙන් අර තරුණයාගේ හිතට පුදුම ශක්තියක් ආවා. කලකිරීම අමතක කරලා එයා ආපහු අලුත් උනන්දුවකින් තමන්ගේ වැඩේ පටන් ගත්තා. අවසානයේදී ලස්සනම ලස්සන චිත්‍රයක් කැන්වසය මත දිදුලන්න පටන් ගත්තා. අපේ ජීවිතෙත් හරියට එහෙමම තමයි. ඊයේ දවසේ දුක්කම් කටලු බලාපොරොත්තු කඩවීම් කියන්නේ අර චිත්‍රයේ වැදුණු වැරදි තීන්ත පාරවල් විතරයි. බය වෙන්න එපා. ඔබේ ජීවිතයේ චිත්‍රය අඳින්නේ ඔබම තමයි. ඒ නිසා කවදාවත් නවතින්න එපා. ඔබේ ගමන දිගටම යන්න. වැරදුණු තැන් අතකින් කරගෙන ඔබේ ජීවිතය ජය ගන්න, හිත ශක්තිමත් කරගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව 2:06
2: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
1: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න.
2: සුපර් කවණක් පරිස්සමෙන් කිහිපෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: කන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකනාගෙන ඉන්න වෙලාව 2:04.
0: මානවීය ප්‍රේමී

0: ආයිබන් සුබදස්සනක් චග්‍රහහි වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. අද සිකුරාදා දවස තවත් සතියක් මේ විදිහට ගෙවිගෙන යනවා. අද අගෝස්තු මාසයේ 7 වෙනිදා සිකුරාදා දවස. අද දවසේදීත් අපි සූදානම් රටේ තුටේ සිදුවුණු සිදුවීම් මේ වගේම ක්‍රීඩා පිටිය පැත්තෙන් විදේශීය තොරතුරු මොනවද දවසේදී වාර්තා කර තියෙන කියලා අපි හොයලා බලන සූදානම්. මේ වගේම තමයි ඊ රාත්‍රියේදී ඇති වුණු බරාල මැගසින් බන්ධනාගාරතුල රාත්‍රියේ ඇති වුණු නොසන්සුන් තත්ත්වයේ සම්බන්ධව අපි තොරතුරු හොයලා බලන සූදානම්. හයිබොන් සුබෝදස්සනක් මේකලා.
1: හයිබොන් ගිහන් සුබෝදස්සනක්.
0: බරාල මැගසින් බන්ධනාගාරතුල රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවර විට යම් දුරකට පාලනය කර ඇති බව ආරක්ෂකංශ සඳහන් කරනවා. බන්ධනාගාරයේ වත්මන් තත්ත්ව නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන යාන ආදී යොදවා ඇති බව වාර්තා වෙනවා. මේ අතර බන්ධනාගාරයේ ඉදිරිපිට ජනතාව රැස්ව පිරිසක්ද රැස්ව සිටින බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙලා තිබුණා. අපි සූදානම් දවසේදී මේ සම්බන්ධයෙන් තොරතුරු හොයලා බලන්න. මේ දැන් ඊ රාත්‍රියේ මේ ගැටුම වාර්තා වෙලා තිබුණා මේකලාද, ඒ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු සඳහන් ලා තියෙනවා.
1: ඔගේ හනද සඳහන් කළ තෙන ඒ රාත්‍රියේ 10ට පමණ බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවර මෙම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමග මෙම නොසන්සුන්තාවය ආරම්භ වී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ නොසන්සුන්කාරී තත්වයට හේතුව මද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් කැරළි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය වහා මෙම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවරගෙන තිබෙනවා කියලා සඳහන් වෙනවා. මේ වන විට නොසන්සුන්කාරී තත්ත්වය තරමක් දුරට පාලනය කර ඇති බව ඔබ සඳහන් කළා වගේ තරමක් දුරට පාලනය කර ඇති බව තමයි බන්ධනාගාරය පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ.
0: එතකම දැන් මේකලා මේ බන්ධනාගාර සම්බන්ධයෙන් මෑතකදී වාර්තා වුණා. විශේෂයෙන්ම ඔය මද්‍රව්‍ය සම්බන්ධයෙන් තමයි වැඩිදුරටත් මේ ගැටුම් මතගත්තේ. දැන් අපි දැක්ක මහර බන්ධනාගාරයේ පහුගිය දින කිහිපයේදී මහර බන්ධනාගාරයට දැඩි ලෙස අලාභහානි සිදු කරා මේ සිරකරුවන්ගේ මේ හැසිරීමත් සමග. ඊට ප්‍රථමව මීගමු බන්ධනාගාරයේ විශේෂයෙන්ම 38 දෙනෙක් විතර ජීවිතක්ෂයට පත් වුණා මේ තොරතුරුත් එක්ක බැලුවට පස්සේ. දැන් මේ බොරල මැගසින් බන්ධනාගාරය තුළ ඊ රාත්‍රියේ තමයි මේ විදිහට හටගත්ත මේ නොසන්සුන්කාරී තත්ත්වය. 40 දෙනෙකුගේ පිරිසක් තමයි ඊ දවසේදී මේ නොසන්සුන්තාවය හටගෙන තිබෙන පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපිට ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා කියලයි නවතම තොරතුරු විදිහට වාර්තා වෙලා තියෙන්නේ. දැන් මේ වන විට තත්ත්වය යම් තාක් දුරකට පාලනය කරලා තියෙන්නේ. අපි සූදානම් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තොරතුරු මොන විදිහටද වාර්තා වෙන්නේ කියලා අපි ඔබව නිරන්තරයෙන් දැනුවත් කරන්නට. එතකම අවධානය යොමු කරනවාද දිනමින පුවත්පතට. දිනමින පුවත්පත අද ප්‍රධාන සරස්තලයේ විදිහට වාර්තා කළ තිබුණා. පොල් තෙල් ආනයන සමාගම් පහකින් මිලියන 2891ක බදු පොල්ලක් අයකර ගැනීමට පියවර ගන්නවා නියෝජ්‍යමත නිශාන්ත ජයවීර කියයි කියලා අද දවසේදී සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරනවා. ස්වර්ණ විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්නයි මේ සම්බන්ධයෙන් වාර්තාව ගෙන වෙත් තිබුණේ. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා.
1: පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟබදු ලෙස රුපියල් මිලියන 2891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍යමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. මෙලෙසින් ගෙවීමට ඇති හිඟබදු ප්‍රමාණය මිලියන 2723ක් එකතු කළ අගය මත බද්ධ වන අතර මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ බවද නියෝජ්‍යමාත්‍යවරයා සඳහන් කළා කියලායි දිනමින පුවත්පතේ වාර්තාව. නියෝජ්‍යමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කියලා තමයි දිනමින පුවත්.

0: මත වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන ඇතුල් පිටුවලත් අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් වෙනවා. මෙම සමාගම් පහට අදාළ තක්සේරු ඉදිරිපත් කර තිබෙන අතර එම සමාගම් මේ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා. එසේ වුවත් කිසිදු සමාගමකට සහන ලබා දී නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද දෙන මින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය විදිහට තොරතුරු සටහන් වෙන්නේ.
1: වසර හයකදී දොස්තරලා 1569ක් රට හැර ගිහින් විශේෂඥ වෛද්‍යවරුන් 140කුත් ඒ අතර පඩි රහිත නිවාඩු අරන් කියලයි අද ස්වර්ණ විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්නගේ වාර්තාවේ සටහන් ලා තිබෙනේ. අපි දිනමින පුවත්පතේ මේ සටහනට අවධානය යොමු කරන්න කලින් යනවා ලංකාදීප පුවත්පත පැත්තට. අද ඔය සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතත් තොරතුරු සඳහන් කරලා තිබුණා.
0: ඔගේ අනන්ද ලංකාදීප පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහටයි මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන්නේ. අවුරුදු පහට විශේෂඥ දොස්තරලා 3791ක් රට ගිහින් තවත් 1491ක් වැටුප් රහිත නිවාඩු පිට මේ වසරේත් 280ක් යන්න ඉල්ලලා කියලා තමයි සඳහන් වෙන්නේ. සුජිත්ගේ හේවාජුලිගේ සහ අංජුල මහගේ වේරත්නයි අද ලංකාදීපට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
1: 2020 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව තුළ වෛද්‍යවරුන් 3791 දිනකු විදේශගත වී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කර තිබුණා. මෙලෙස විදේශගතව ඇති පිරිසෙන් වැඩි පිරිස විදේශගතව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත විදේශ පුහුණුව ලබා ගැනීම බවට නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. රාජ්‍ය සේවය තුළ නිරතව සිටමින් වැටු ප්‍රහිතව 2020 වසරේ සිට 2026/19 වන දින වන විට විදේශගතව සිටින සාමාන්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව 1429ක් වන අතර එම වකවානුවේදී විදේශගතව ඇති විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 140ක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රාථමික ශ්‍රේණියේ පත්වීම් ලද වෛද්‍යවරුන්ගේ මූලික වැටුප 2026/1 පළමුවන දා වෙන විට රුපියල් 64574ක් වන අතර 2027 පළමු මාස පළමුවන දා වන විට එම වැටුප රුපියල් 94,94,150ක් ලෙස වැඩි වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා. මෙම වැටුප අදාළ අනෙකුත් දීමනා හිමි වන අතර විශේෂඥ වෛද්‍යවරුකගේ ආරම්භක වැටුප රුපියල් 136,575ක් බවද සඳහන් වුණා. 2027 පළමු මාස පළමු වන දා වන විට විශේෂඥ වෛද්‍යවරුකගේ මූලික වැටුප රුපියල් 156,000ක් බවට පත්වන අතර එම පිරිසට අදාළ අනෙකුත් දීමනා හිමිවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළා කියලයි දිනමින පුවත්පත සඳහන් කරලා තියෙන්නේ.
0: ව්‍යවධානය යොමු කරමු අද දිවයින පුවත්පතට. අද සඳහන් වෙනවා ප්‍රධාන සිරස්තලයේ විදියට පොහොට්ටු ලේකම් සාගර පොලිස් පොතිට තර්ජනය කරලා මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය කඩුවෙල උසාවියට වාර්තා කරයි. විමර්ශනයේ අවසර මාධ්‍ය ආයතන වලින් සංස්කරණය නොකර දර්ශනත් ඉල්ලයි කියලයි අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. AJA අබේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලිකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය සහ එමගින් ඒ මහතාට තර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කළා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද තොරතුරු සටහන් කළා තියෙනවා. ව්‍යවධානය යොමු කරමු එම ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී කමල් ආරිවංශ මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බවත් ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. ඒ අනුව කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා එකී අවසරය ලබා දුන්නා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ.
1: ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් හංගන වෙලාවමද කරනම් වෙලාව උදෑසන 6යි
0: විනාඩි 15යි
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
4: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
5: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: බලව දසන 6යි විනාඩි 22යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන දූෂණ විරෝධී පනත සංශෝධනය මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය මහජනතාවට විවෘතයි අද අමාත්‍ය බිමල් රත්නායක මහතා කියන කතාවක් අද දවසේදී වාර්තා කළ තිබුණා ස්වර්ණ විජේ කෝන් සහ සංදේහා කරුණාරත්න මේ සම්බන්ධයෙන් තොරතුරු අපි ඩේලි නිවුස් පුවත්පතේ සටහන් අවධානය යොමු කළා හොයලා බලන්න සූදානම්
1: As a declaration of MPs will remain open to public, Minister said over 160,000 have declared their assets online to SEABOK. Restrictions only on waiving details of public officials. It's audio, Gihan.
0: දූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට පෙර පැවති පරිදිම ඉඩ අවස්ථාව ලබා දෙන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කර තිබුණා. එහෙත් වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දෙන මහජන නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගේ එම ප්‍රකාශ පරිශීලනයට සියලු දෙනාට ඉඩ ප්‍රස්තාව ලබා දීම ඉතා ප්‍රජාතන්ත්‍රවාදී සාධනීය පියවරක් වුවද පහත ලෙස කටයුතු කරන ඇතැම් මාධ්‍ය ආයතන ඇතුළු සුළු පිරිසක් විසින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඇතැම් අයගේ පෞද්ගලිකත්වයට හානි කිරීමට උත්සාහ දරන බවට දක්නට ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරා. එබැවින් එම තත්ත්වය වැළැක්වීම සඳහා දූෂණ විරෝධී පනත් කෙටුම් පතට කඩිනම් සංශෝධන ගෙන එන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ඒ පාර්ලිමේන්තුවේදී සඳහන් කරා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: අපි අවධානය යොමු කරමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයේ තොරතුරු වලට. පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. ඒ සඳහා අදාළ සීමා නිර්ණය මෙන්ම මැතිවරණ ක්‍රමයේ සංශෝධනය අවසන් වූ වහාම මැතිවරණයක් පවත්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: පළාත් මැතිවරණය කඩිනමින්ම හැකි ඉක්මනින් පැවැත්වීම තමයි රජයේ බලාපොරොත්තුව. ආණ්ඩුවට ජනාධිපතිතුමාට උවමනාවක් තිබූ පමණින්ම පළාත් මැතිවරණය තියන්න බෑ. මොකද හේතුව තමයි එකක් නීතිය හරියාකාරව සම්මත වෙලා තියෙන්නට ඕන. ඒ නීති ප්‍රකාරව සීමා නිර්ණය වෙලා තිබෙන්නට ඕන. අර පැරණි දූෂිත මනාප ක්‍රමයේ ඇතුළත් ඡන්ද ක්‍රමය කාන්තා නියෝජනයක් තහවුරු වෙන්නේ නැති, තරුණ නියෝජනයක් තහවුරු වෙන්නේ නැති, තමන් කොට්ටාස මන්ත්‍රීවරයෙක් නැති ඡන්ද ක්‍රමය ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා තමයි අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීලා තියෙන්නේ. අලුත් ඡන්ද ක්‍රමයට ගැලපෙන සීමා නිර්ණය තාම සිදු කළා නැහැ. ඒක සිදු කරපු ගමන් පාර්ලිමේන්තුවේ ගැන අපිට නීති හදලා දීපු ගමන් පළාත් සභා ඡන්දේ පවත්වනවා. ඒ අවස්ථාව අපි අනිවාර්ය වශයෙන්ම ලබා දෙනවා. අපිටත් පළාත් සභා මැතිවරණය පවත්ව ගන්න ඕනේ.
1: ඉදිරියේදී පැවැත්වෙන විභාගවලදී ආපදාවට පත්විය හැකි සියලුම ස්ථානවලට අදාළ නිලධාරීන් සහ අවශ්‍ය උපකරණ යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළා.
3: මධ්‍යස්ථානයේ හදිසි මෙහි මැදිරියේ විශේෂ අංක පහක් අපි ලබා තිබෙන නිමිති තිබෙනවා. එය දරුවන්ට සහ දෙමව්පියන්ටත් විභාග දෙපාර්තමේන්තුවේ සීලම නිලධාරීන්ටත් අකණ්ඩවම සම්බන්ධ විය හැකි වෙනම කාර්ය මණ්ඩලයක් සහිත දුරකථන අංක අපි පහක් ලබා දීමට නියමිතයි. ඒ නිසා විභාගයේ ප්‍රථමයෙන් එය සීලම ජනතාව වෙත දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සීලු වැඩපිළිවෙල සූදානම් කළ තිබෙනවා. විශේෂයෙන්ම සීලුම පාසල් පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන මධ්‍යස්ථානය පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන පාසල් පිළිබඳවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් සීලුම ආකාරයේ සොය බැලීම් සිදු කළා තිනවා. මාර්ග පද්ධතිය පිළිබඳවත් එය සුරක්ෂිත බව අපිට තහවුරු කළා තිනවා. පවතින වර්ෂා සෛත්‍ය තත්ත්වයේ වැඩිවීමක් වුණොත් ඒ සඳහා පිළියම් යෙදීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය අපගේ උපකරණයන් ඒ අවශ්‍ය බලපෑම ලක්විය හැකි දිස්ත්‍රික්කවල බලපෑමකට ලක්විය හැකි ස්ථාන හඳුනාගත් ස්ථාන අසලට ලං කළා තිනවා.
1: වී මිලදී ගැනීම සඳහා ගබඩා ජූලි මාසයේ සිට විවෘතව ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කළා. මේ වන විටත් වී මෙට්‍රික් ටොන් 19,000ක් ඉක්මවූ තොගයක් මිලදීගෙන ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
4: වී අලෙවි මණ්ඩලයේ ගබඩා අපි ජූලි මාසයේ 13 වෙනිදා ඉඳලා මේ වෙනතෙක් දැන් අඛණ්ඩව විවෘත කරලා තියාගෙන ඉන්නවා. මීට ඉහතදි කිව්වා වගේම අස්වැන්න නෙලන ප්‍රදේශවල තමයි අපි විවෘත කරමින් යන්නේ. මේනකොට අපි ගබඩා 100කට අධික ප්‍රමාණයක් විවෘත කරලා තියෙනවා ලංකාව හැම පැතිම. එතකොට ඒවට ගොවිමත්තුරු වී රැගෙන එනවා. මේ වෙනකොට ටොන් 19,592ක් මෙලදී අරන් තිනවා. අපි බලාපොරොත්තු වෙනා ඉදිරියේදීත් ඒ කැපෙන කැපෙන ප්‍රදේශවල අසන්නල ආකාරයට අදාළ ගබඩා ටික විවෘත කරන්න. තාම අපි පොළොන්නරුවේ ගබඩා විවෘත කරලා නැහැ. කීපයක් විවෘත කරලා තියෙන මොකද පොළොන්නරුවේ ටිකක් ප්‍රමාද වෙයි අසන්නලන්ට. එතකොට අපි ඒවා විවෘත කරලා මිලද ගැනීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම වයඹත් දැන් තමයි අසන්නලමින් පවතින්නේ. බොහෝ වෙලාවට මේ සතිය ඇතුළත අපි කොහොමත් වයඹ මීට කලිනුත් විවෘත කරලා තිබුණා.
0: එතකම දිනවල පුවත්පත්තර අවධානය යොමු කරන සූදානම් අද දවසේදී සදහන් කළ තිබුණා ගෙවිසුම් කඩා රටගේ සරසවි ඇදුරන්ගෙන් රුපියල් බිලියන 3.4ක පාඩුවක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි කියලා දවසේදී සදහන් කළ තිබුණා. මේ කලාමෙන් සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරමු දිනවල පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් තවදුරටත් සඳහන් කළ තින් තොරතුරු වලට. චමීර අලදනියා දවසේදී වාර්තාවගෙන ඉන්නේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ බැඳුම් කර ගෙවිසුම් කොන්දේසි උල්ලංඝනය කරමින් විදස්ගත වූ ආචාර්යවරුන්ගෙන් අයකර ගැනීමට ඇති රුපියල් බිලියන 3.4ක් තරම් දැවැන්ත අගයක් ගන්නා බව කෝප් කමිටුවේදී පසුගියදා අනාවරණය වී තිබුණා. විශ්වවිද්‍යාල සමග ඇති කරගත් බැඳුම් කර ගෙවිසුම් කොන්දේසි උල්ලංඝනය කළ ආචාර්යවරුන් 68 දෙනෙකුගෙන් අයකරගත යුතු රුපියල් මිලියන 37.7ක මුදලක් මෙතෙක් අයකරගෙන නොමැති බව කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ සඳහන් කළ තිබුණා. 2024 වර්ෂයේදී විඥානාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී විශ්වවිද්‍යාල පරිපාලනයේ සහ ආරක්ෂක අංශයේ සිදුව ඇති බරපතල අක්‍රමිකතා රසක් අනාවරණය වී තිබුණා. මීට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පමණක් මෙලෙස අයකර ගැනීමට ඇතිවී මුදල රුපියල් මිලියන 400ක් පමණ වේ කියලත් වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා. අද දිනමින පුවත්පත දීර්ඝ විස්තර සහිතව.
1: එතකම ලංකා දිප පුවත්පත ඇතුළු සියලුම පුවත්පත් අද සඳහන් කරනවා. පාසල් නිවාඩුව අද සිට රංජන් කස්තුරි අද ලංකාදීපට වාර්තාව අරගෙන එන්නේ. රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ අතර මුස්ලිම් පාසල් නිවාඩුව ලබන බදාදා දිනේ නවසන් කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. මීළඟ පාසල් වාරය සැප්තැම්බර් මාස 7 වෙනිදා සඳුදා ආරම්භ කරන අතර එම පාසල් වාරය ලබන දෙසැම්බර් මාස 4 වෙනිදා සිකුරාදා දිනේ නවසන් වීමටයි නියමිතව තිබෙන්නේ කියලායි තොරතුරු සඳහන් වෙන්නේ.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: මෙලවදස්න 6යි විනාඩි 30යි අපි සූදානම් දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දිනේදී දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ අගෝස්තු මාසයේ 6 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. ඒ දවසේදී මහ චින සම්පත් ක්‍රියාත්මක ගුණ ජයග්‍රහී 6271 වන දින වාරය විදිහට ජයග්‍රහී ග්‍රීස අක්ෂරයේ F ඉංග්‍රීසි අක්ෂරයේ වෙදි ජයග්‍රහී අංක අංක බිංදුව අංක 2 නැවතත් අංක 2 අංක 1 අංක 5 සහ අවසානයේ අංක 8.
1: ගොවිසත 4513 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ X ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙන ජයග්‍රහී අංක අංක 6 අංක 24 අංක 31 සහ අවසානයේට අංක 46යි සටහන් වෙන්නේ.
0: මෙගපව ජයග්‍රහී 2619 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට S ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංකයක් බවට පත් වන අංක 7 ජයග්‍රහී අංක සටහන් වන අංක 26 අංක 58 අංක 70 සහ අවසානයේ අංක 76.
1: දරණිදහනේ 2301 වන ජයග්‍රහී දිනම් වාරයේ L ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ ජයග්‍රහී අංක අංක 4 අංක 30 අංක 63 සහ අවසානයේ අංක 77 විදිහටයි සටහන් වෙන්නේ.
0: හඳහන ජයග්‍රහී 1580 වන දින වාරයේ දවසේදී ක්‍රියාත්මකුණා ජයග්‍රහී ලග්න සංකේතය බාරපත් වුනේ ධනු ලග්න සංකේතය ජයග්‍රහී අංක 7 අංක 5 අංක 12 අංක 14 සහ අවසානයේ අංක 47.
1: අද සම්පත 846 වන ජයග්‍රහී දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණේ F ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 2 අංක 1 අංක 5 සහ අවසානයේ අංක 8 විදිහට සටහන් වෙලා තියෙනවා. ඒ දවසේදී අද සම්පත 846 වන ජයග්‍රහී දිනම් වාරයේ
0: එනර්බි ජයග්‍රහී 539 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ B ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වන අංක 3 අංක බිංදුව නැවතත් අංක 3 සහ අවසානයේ අංක දෙක විදිහට.
1: සුබ දවසක්. 387 වන ජයග්‍රහී දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණා වෘෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 19 අංක 27 සහ අවසානයේ අංක 37. ඒත් එක්කම සුබ දවසක්. 387 වන ජයග්‍රහී දිනම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 5742 විදිහට.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව දවස් 9යි
1: විනාඩි 33යි.

0: ලකන මොනින් නිවුස් ඇලර්ට් හංගන වෙලාව දක්වනනම් වෙලාව දස්සන 6යි
1: විනාඩි 37යි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: උදේ 6:41 වෙලාව අපි සූදානම් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන දැන් මේකලා වාර්තා වෙලා තියෙනවා මේ මැගසින් බන්ධනාගාරයේ නවතම තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කළ තිබෙනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. දැන් හිරාත්‍රියේ 10ට පමණ තමයි මේ ගැටුම සිදු වෙලා තිබුණේ. කොහොම නමුත් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ මාධ්‍ය හර්ෂණ නානයක්කාර මහතා සඳහන් කළා තිබෙනවා. සිද්ධියට මුල් වූ බවට සැක කරන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර ඒකට මාරු කිරීමට පියවරගෙන ඇති බවද වාර්තා වී තිබුණා. බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසිකල කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු බහරයට ගැනීමත් සමග රඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී ඇති බව සඳහන්. ඉන්නනතුරුව සිරමැදිරියක අගුළු කඩාගෙන රඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ තිබූ අතර බන්ධනාගාර නිලධාරීන් පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් එක්ව තත්ත්වය පාලනය කර ඔවුන් යළි සිර කුටි වෙත යොමු කිරීමට කටයුතු කර තිබුණා. මේතර බන්ධනාගාර පරිශ්‍රය අවට සහ ප්‍රදේශය සහ ඒ අවට පරිශ්‍රය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සමාජිකයන් ද යොදවා ඇති අතර තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානාද භාවිතා කර තිබුණා කියලත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් වෙලා තියෙනවා.
1: දිවයින පුවත්පතටයි මේ අවධානය අද සඳහන්ව. අලි ඇතුන්ට දම්වැල් දැමීමේ කතා ගැන ඇත්ත රටට කියන්න මල්වතු මහනාහිමියෝ මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයාට කියයි. අද සමන්ති වීරසේකරයි දිවයිනට මේ වාර්තාව අරගෙන එන්නේ. දීර්ඝ විස්තරයක් සහිතව සහ ඡායාරූප සහිතව තොරතුරු සඳහන් කරලා තියෙනවා. සත්ව සුබසාධන පනත් කෙටුම් පත ගෙන ඒමෙන් පසු අලි ඇතුන්ට දන්වැල් දමා පාරේ රැගෙන යෑමට නොහැකි බවට යම් යම් පිරිස් තමන් වහන්සේ දැනුවත් කළ බවත් ඔවුන් පවසන දේ සම්බන්ධයෙන් නිහඬව නොසිට සැබෑ තත්ත්වය රටට හෙළි කිරීම රජයේ වගකීම බවත් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් පවසනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙම පනත මගින් මහනුවර ඇසළ පෙරහර මංගලයට අලි ඇතුන් යොදා ගැනීමට බාධා ඇතිවන්නේද නැද්ද යන සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබෙන බවත් එමගින් එවැන්නක් සිදු නොවන්නේ නම් රජයේ මැති ඇමතිවරුන් ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් තමයි උන්වහන්සේ සඳහන් කළේ කියලා අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරනවා.
0: උසස් පෙළ ප්‍රතිපල මත විශ්වවිද්‍යාල සසුන් ලියාපදිංචි ආරම්භයි කියලා සඳහන් කළ තිබුණා. 2025 උසස් පෙළ විභාග ප්‍රතිපල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සසුන් ලියාපදිංචිය මේ වන විට විවෘතව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළ තිබෙනවා කියලා අද දිනමින පුවත්පත සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවලත් අද තොරතුරු වාර්තාවල තිබුණා. මේ ලියාපදිංචි වීමේ කටයුතු අගෝස්තු 14 වනදා දිනෙන් අවසන් වන අතර ලියාපදිංචි වීමට අදාළ අභියාචනා බහර ගැනීම අගෝස්තු 21 වන දින දක්වා සිදු කිරීමට නියමිතයි. මෙහි වැඩිදුර සහ තොරතුරු ලබා ගැනීම සඳහා www.ugc.lk නිල වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා කියලයි දිනමින පුවත්පතේ අද වාර්තාව.
1: Let's move to the Daily News newspaper. Attama National Cleanliness Program begins tomorrow. For the more in detail, the Attama National Cleanliness Program is set to launch across Sri Lanka tomorrow. This is jointly organized by the Clean Sri Lanka Secretariat and the Praja Shakti Secretariat at the Sri Lanka Army. Let's see more details about it in Sinhala. Yeah.
0: අත්තම ජාතික පවිත්‍රතා දින වැඩසටහන හෙට දියත් වෙයි කියලායි වාර්තා කරලා තියෙන දිවයින පුවත්පත. පරිසර ප්‍රජා සහ ජීවනය සඳහා වන ජාතික දිනය නිමිත්තෙන් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කරනු ලබන අත්තම ජාතික පවිත්‍රතා දින වැඩසටහන 2026 අගෝස්තු මාස 8 වනදා පෙරවරු 8ට දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි දියත් කරනවා කියලයි අද වැඩිදුරට තොරතුරු සඳහන් කරලා තිබුණේ දිවයින පුවත්පත. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද තොරතුරු සඳහන් කරලා තිබුණා. අපි බලමු අවධානය යොමු කළා. ප්‍රජා ශක්ති කමිටු මැදිහත්වීමෙන් ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි. මෙසේ ආරම්භ වන මෙම දැවැන්ත ජාතික මෙහෙයුම දිවයිනේ සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි සෑම මසකම දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර දිවයින සියලුම දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික්කයට එක් එක් ප්‍රධාන වැඩසටහන සහ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට එක ප්‍රධාන වැඩසටහනක්ද මෙදින ක්‍රියාත්මක වීමට නියමිතයි කියලයි අද දිවයින පුවත්පත සඳහන් කරලා තියෙන්නේ.
1: ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිලේ වෙනසක් නැහැ. රංජන් කස්තුරි අද ලංකාදීපට වාර්තාව අරගෙනනේ මේ මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා. ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගියත් පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දීමේ අරමුණින් ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කරන බවයි එම සමාගම සඳහන් කරන්නේ. ඒ අනුව දැනට පවතින මිල ගණන් තවදුරටත් වලංගු වන බවයි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට එම සමාගම සඳහන් කරන්නේ කියලා ලංකාදීප පුවත්පත අද වාර්තා කරලා තියෙනවා.
0: ව්‍යවස්ථා සංශෝධනය දැන් අත්හිටුවන්න සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරගෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කියන කතාවක් අද දවසේදී චමින්ද සිල්වා දිවයින පුවත්පතට ගෙනවිත් තිබුණා. අපි බලමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු සඳහන් කරලා තියෙන්නේ මොන විදිහටද කියලාද දිවයින පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණේ.
1: ලංකාදීප පුවත්පතද මේ සම්බන්ධයෙන් ගිහන් තොරතුරු සඳහන් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශංසාව පළ කිරීමේ යෝජනාවක් කියේ සම්මත කරගත්තා කියලා සඳහන් වෙන්නේ. වැඩිදුර තොරතුරු මම දැක්ක අද දිවයින පුවත්පතේ දීර්ඝ විස්තරයක් සහිතව සටහන් කරලා තියෙනවා.
0: යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැනට අත්හිටුවා සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර පාර්ලිමේන්තු තුල නව ක්‍රමවේදයක් සකස් කරන්නයි රජයෙන් ඉල්ලා සිටීම ඊයේ එජාප කෘත්‍යාධිකාර මණ්ඩලයේදී තීරණය වුණා. එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලත අතුකෝරලද එක්කු එහිදී සම්මත වූ යෝජනා ඇතුළත් ප්‍රකාශය අනුව විනිශ්චකාරවරුන්ගේ සේවා කාලය දික්කිරීමට රජය දක්වන තර්කය පිළිගත නොහැකි බවද තාක්ෂණය කණ්ඩායම් ඉදිරිපත් කළ වාර්තාව පළමු පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර නීතිපති අධිකරණය හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස්ද ගෙන නව ක්‍රමවේදයක් සැකසිය හැකි බවත් එවිට තම පක්ෂයේ සහය හිමි වන බවද එහිදී වැඩිදුරටත් සඳහන් වුණා කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණේ.
1: හිරගෙදර පතරොම් 2300ක් පුස් වෙලා පොලිසියට උසාවියට බාර දුන් ගිනිඅවි 62ක් මැගසින් 50ක් ආපසු ලබා දී නැහැ. කැරලි අරගල මැඩලීමට බාධා කියලායි සඳහන් වෙන්නේ. විගණනෙන් විශේෂ හෙලිදරව් කියලාද සුජිත් හේවජුලිගේ ලංකාදීපට ගෙන වාර්තාවේ තොරතුරු සඳහන් වෙනවා. බන්දනාගර ආයතන 9ක විවිධ ගිනිඅවි සඳහා භාවිත කරන පතරොම් 2327ක් කාලයක සිට භාවිතයට ගත නොහැකි තත්වයේ පවතින බව හඳුනාගෙන ඇතත් එම පතරොම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ තොරතුරු විදිහට.
0: අපි යනවා අද දෙවෙනි පුවත්පතේ ඇතුල් පිටුවට. අලි ඇතුන්ට දම්වැල් දැමීමේ කතා ගැන ඇත්ත රටට කියන්න මල්වතු මහනා හිමියෝ මධ්‍යම පළාත ආණ්ඩුකාරවරයාට කියති කියලායි සඳහන. අද සමන්ති වීරසේකරයි දෙවෙනි පුවත්පත වෙනුවෙන් වාර්තාව ගෙන වෙත් තිබුණේ. සත්ව සුබසාධන පනත් කෙටුම්පත ගෙන ඒමෙන් පසු අලි ඇතුන්ට දම්වැල් යොදා පාරේ ගෙන යාමට නොහැකි බවට යම් යම් පිරිස් තමන් වහන්සේ දැනුවත් කළ බවත් ඔවුන් පවසන දේ සම්බන්ධයෙන් නිහඬව නොසිට සැබෑ තත්ත්වය රටට හෙළි කිරීම රජයේ වගකීම බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි පාණන් සඳහා කලා. මෙම පනත මගින් අගනුවර මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට අලි ඇතුන් යොදා ගැනීමට බාධා ඇතිවන්නේද නැද්ද යන සම්බන්ධව සමාජයේ කතා බහක් නිර්මාණය වී තිබෙන බවත් එමගින් එවැන්නක් සිදු නොවන්නේ නම් රජයේ මැති ඇමතිවරුන් ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් එහිදී සඳහන් කළා කියලයි අද දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. මේකලා මේව තමයි සාමාන්‍යයෙන් අද දවසේදී වැඩිදුරට තොරතුරු බවට පත් වෙලා තිබුණේ. අපි මේ පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. එක ලක්කන මෝනින් නිවුස් වලට හංගෙන වෙලා මතක් කරනම් වෙලාව දවස් 6යි
1: විනාඩි 56.

ජනතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: වලව් දස්න 6යි විනාඩි 54යි අපි සූදානම් දවසේදීත් විදේශ පිටුවට අවධානය යොමු කරන මේ කළාමේ දැන් අද දවසේදී වාර්තා කරලා තිබුණා මේ තොරතුරු විදිහට මේ
1: හොමුස් අර්බුදේ
0: සම්බන්ධයෙන් අද තොරතුරු සඳහන් කරලා තිබුණා අපි අවධානය යොමු කරමු විදේශ පිටුවට මොනවද වාර්තා වන විදේශ තොරතුරු කියලා වෙන බලන්න
2: Around the world
0: අදවසේදීත් අපිත් එක්ක එකතු වෙන්න ලක්ෂණ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු ඒ වගේම ප්‍රවීණ විදේශ පොත් විශ්ලේෂක චන්දන මාර්සිංහ අයබෝන් සුබෝදයසනක් දැන් අදවසේදී මේ සාකච්ඡා අවසන් අදීරේ කියලා තමයි දිනමින පුවත්පත සඳහන් කළ තිබුණේ මේ හොමු සමුද්‍ර සංධිය සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු විදිහට මොනවද මේ සම්බන්ධයෙන් වාර්තා වන නවතම තොරතුරු විදිහට වාර්තා වන්නේ
3: ඔවිතරම මේ ඉරානය සහ ඕමානය අතර තම සාකච්ඡා තිබුණේ අවස්ථා ගන්නාවකදීම උන් සාකච්ඡා කළා. ඊට පස්සේ ඉරානය ප්‍රකාශ කළා තියෙනවා හොමුස් හරහා නැව් යාත්‍රා කිරීමේ මාර්ගයක් ගැන ඕමානයත් එක්ක එකඟත්වයකට එන්න ලැබුණා කියලා. එන්න හැකි වෙලා තියෙනවා කියලා කියන්නේ. හැබැයි තවමත් අවසන් අදීරිය තමයි මේ තත්ත්වයේ තියෙන්නේ. බොහෝ වෙලාවට ඔවුන්ගේ තීරණයකින් දැන් ධනාත්මක ප්‍රතිචාර දක්වලා තියෙනවා ඉරානය. එතනදී ඉරානය පාර්ශ්වයේ තමයි ගැටලුකාරී තත්ත්වයක් තිබුණේ පහුගිය දවස් කීපෙදීම. ඒ නිසා ඉරානය දැන් ධනාත්මක ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ හින්දා බොහෝ විට ඉතාම ඉක්මනින් හොමුස් විවෘත වෙලා ගැටලුවක් නැතුව නැව් වලට ගමන් කරන්න හැකියාව ලැබෙවි. දැන් ඒකටත් යම් ආකාරයක හේතු සාධක බලපා තියෙන්නට පුළුවන්. දැන් ඊයේ දිනේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් වලදී වාර්තාකරුවෝ නමතමින් කියලා තිනවා ඉරාන යුද්ධය ඉතාම ඉක්මනින් අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. කඩිනමින්ම අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඔහු කියලා තිනවා තවදුරටත් ඉරානයට මේ අරගෙන යාමට හැකියාවක් නැහැ. ඒ නිසාම සාර්ථක විසඳුමක් ඉක්මන ලැබෙවි කියලා. ඒ වගේම ගෝලීය සහ දේශීය බලශක්ති මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් තියෙන ගැටලු වලට විසඳුමක් ලැබෙයි කියලා ඔහු කියන එක. කියන්නේ යුද්ධය වුණොත් බලශක්ති මිල අඩු වෙනවා කියන එක තමයි මේ කියන්නේ. දැන් එතකම ඔහු සඳහන් කරලා තිබුණා අපි මීට කලින් කිව්වේ ඇමරිකාවේ ආයුධ පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා කියලා. ජනාධිපතිට ආපහු කියලා තියෙනවා අපිට ආයුධ වලින් ප්‍රශ්නයක් නැහැ, හිඟයක් නැහැ, අවශ්‍ය තරම් ඕනේ තරම් ආයුධ තියෙන නිසා ඒක ගැටලුවක් නැහැ කියලා. දැන් ඒ අතරතුර මේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් රොබර්ට් පෙප් කියලා කියන්නේ ඔහු මේ මහාචාර්යවරයා කියලා තියෙනවා ට්‍රම්ප් ඉරානයත් එක්ක වැළැක්විය නොහැකි උත්සන්න කිරීමේ උගුලකට අහුවෙලා ඉන්නවා කියලා. කියන්නේ අතරම ට්‍රම්ප් යම් ආකාරයක උගුලකට අහුවෙලා ඉන්නවා කියලායි ඔහු කියන්නේ. ඒකට හේතුව දැන් තාමත් යුද්ධය පිළිබඳ විසඳුමක් නැහැ. කියන විදිහට යුද්ධය පිළිබඳ දැම විසඳුමක් එන්නේ නැහැ. ඒ තමයි උගුල. ඒ කියන්නේ ට්‍රම්ප් ඉරානයට අවස්ථාව දුන්නත් ඉරානයේ නෙෂ්ටිකාද නිෂ්පාදනය කරන්න පුළුවන් සහ ඊට වඩා බලවත් වෙන්න පුළුවන්. නමුත් ඊළඟට හැබැයි කළ යුතු වන්නේ කුමක්ද? ඒ කියන්නේ තුන්වන විකල්පය පිළිබඳ තාමත් ගැටලුවක් තියෙනවා කියලා. ඒ කියන්නේ මහාචාර්යවරයාගේ අදහස අනුව යුද්ධය කියන එකට තාම ස්ථිර විසඳුමක් ලබා ගැනීම ගැටලු සහගත තත්ත්වයක්. ඔහු කියන්නේ දෙරමකට මීට පෙර ඇමරිකාව සහ ඉරානය කියන රටවල් දෙකම තමන්ගේ පැත්තෙන් අදහස් පළ කරලා තමන්ගේ අභිමානය පිළිබඳ අදහස් පළ කරලා තියෙනවා. ඒ නිසාම ඔහු කියන කාරණේට යම් සාධනීය තත්ත්වයක් තියෙනවා. හැබැයි අතරතුරම ඉරාන ජනාධිපති මෂුඩ් ප්‍රකාශයක් නිකුත් කරලා තිනා ඔහු කියනවා ඇමරිකාව තමන්ගේ රටට උපරිම ආර්ථික පීඩනයක් මේ විදිහට ඇතිකරලා තියෙන්නේ කියලා. ඒකේ හේතුව කියන්නේ දෛනිකව ඝන මීටර මිලියන 230ක ගෑස් හිඟයක් ඇති වෙලා තියෙනවා. මේ ගෑස් හිඟය කියන්නේ තමයි ඉන්ධන බලශක්තිය ගෑස් මේවා තමයි ඉරානයේ ආර්ථික හැකියාව කියලා කියන්නේ. ඒ නිසා දැන් මේ තියෙන තත්ත්වය උඩ ඉරාන ජනාධිපති රයාම කියලා තිනා ඉරානයට දැඩි ආර්ථික පීඩනයක් ඇති කරලා තියෙනවා කියලා. හින්දම ඔවුන්ගෙත් යම් ආකාරයක පසුබෑමක් ඇතිවිය හැකි දෝ කියන ප්‍රශ්නේ තියෙනවා. නමුත් ජනාධිපතිලාගේ මේ ප්‍රකාශය කෙසේ වෙතත් ඉරාන අධ්‍යාත්මික නායකයා හෝ එහෙම නැත්නම් ආරක්ෂක අංශ විප්ලවීය බලකාය හෝ ඒ සම්බන්ධ යම් ආකාරයක අදහස මතු කළා නැහැ. ඒ හින්දම ඔය කියන කාරණා වෙනස් විදිහකට හැරෙන්න තියෙන තියෙනවා. කොහොම වෙතත් අදාළ වන්නේ ඊටාම කඩින මිනිතාන වික්මනින්ම ගැඩ්ලෝ සමතේට පත් වීම තමයි. ඒ නිසාම ආර්ථික පීඩන මතුවීම මත හෝ ඔවුන් මේ තීරණ වලට එනවා නම් තමයි හැමතත්
0: හොඳයි. මෙහෙම ස්තුතියි චන්දන මාර්සිංහ මහතා දවසේදී අපිත් එක්ක එකතු වෙලා මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරා. අපි යන හදන්නේ ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
4: ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හිනිපෙතටම නැගී ස්වර්ණමය අවස්ථාව රුමේෂ් ලෝකේන්ම අංක එකට. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරනවා. ජාත්‍යන්තර මලල ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ නවතම ලේඛනයේ අනුව හෙල්ල විසිකිරීමේ සෞවෙන් ලෝ අංක එකට පිවිසීමට ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර මලල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ලොව අංක එකට පත් වූ එකම ස්වර්ණමය අවස්ථාව මේ ලෙස ඉතිහාසයට එක්වන්නේ ඊයේ ප්‍රකාශයට පත් වූ නවතම ජාත්‍යන්තර මලල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ රොමේෂ් තරංග ලකුණු 1354ක් ලබාගෙන සිටින අතර ජර්මනියේ ජූලියන් වේබර් ලකුණු 1348ක් ලබාගෙන දෙවැනි තැනට පත් වී සිටිනවා කියලා තමයි අද තොරතුරු විදිහට දිනමින පුවත්පත සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන්.
0: අපි යනවා පත්තර වල කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
4: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ අද මෙහිමයි සඳහන් කරන්නේ. මට මං ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඒ මොකද බං? අකිලගේ ෂෙඩ් එකේ පඩිගෙවල තියෙන්නේ අපිනේ කියලායි සඳහන් වෙන්නේ දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ.
0: අදවසේදී දිවෙනි පුවත්පතත් සම්බන්ධයෙන්ම ඕකයි තත්ත්වේ කාටුනෙන් සඳහන් කළ තියෙන කවි පෙළක් අද අනුරාධගේ UNPE තද කකුලකි අකිල සුදා රිමාන්ඩ් කළ පසුව සිදු කළ දෙයට එදා කන්ටේනරුත් ගල් අඟුරුත් එකට යොදා සිරිකොත ඇතුලේ මතුරනවා දපනි දදා කියලයි අද ඕකයි තත්ත්වේ කවියෙන් කියලා තියෙන්නේ.
4: ලංකාදීප පුවත්පතේ පංකජ රවින්දගේ සරදම් ඩෙංගු මට්ටුවට ඉන්දියාවෙන් මැලතියෙන් ලැබෙනවලු. හොඳ වෙලාවට ඉන්දියානු ව්‍යාප්තවාදය ඉවර වුණේ කියලායි අද සඳහන් වෙලා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ.
0: මේ දිවෙනි පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ ඇමති ලාල්කාන්ත ගොවියෝ සාධාරණයි කියලා දැන් ඔවුන්ව සනසනවා. ගොවියෝ කොළඹ එන හැටි හීනෙන් දැකලා බය වෙලාද කොහෙද කියලායි අද Facebook කාටුනෙන් කියලා තියෙනවා. අපි ලක්කන මෝනින් නිවුස් වලට හදට මේ විදිහට නිමාටපත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
4: වාසනාවන්ත සුබ සතියන්තයක්.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
5: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් අපිට අහරණ දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
6: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
7: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
8: Good morning සුබදාසනක් අයිබුවන්
9: Good morning කොහමද අද තමයි මං සතියේ ආසමු දවස හෙට දෙකක් තියෙනවා
8: හෙට සිකුරාද හින්දානේ
9: අද
8: මේකෙන් පස්සේ මම සිකුරිටි ජොබ් ක්ලීනින් සර්විස් එක ඔයා සාමාන්‍යයෙන් ඔෆිසර්ලා ගෙදර ගියාට පස්සේ ඔයාට මහන්සි තේට්ටුව මානසික වශයෙන් පීඩණය මේ ඔෆිස් වල වැඩ කරලා සාමාන්‍යයෙන් බස් වල ඇවිල්ලා ඔක්කොමත් එක්ක ඔයා ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාලා ප්ලේන් ටිකක් බීලා ටී එකක් බීලා ඇඳට ගිහිල්ලා ෆෝන් එක ඔබෝ බින්නවනේ පෑද් දෙක මේක ඇවිල්ලා ඔයාගේ පුරුද්දක් වෙලා තියෙනවා මේකේ ප්‍රධාන කාරණාව වෙන්නේ ඔය ඔයා බලාපොරොත්තු වෙනවා ඔයාට ඔය තියෙන මහන්සිය ඒ කියන්නේ ඔයාට ඒක නිමිත්ත කියලා කියන්නේ ඔය මහන්සිය මගහරවා ගැනීම සඳහා පුරුද්දට වගේ ෆෝන් එක ඔබනවා. ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය තමයි මොකද්ද මානසික සුවය ඒ විනාඩි කීපෙන් පස්සේ වඩන රිලැක්ස් වෙන. මේ සම්බන්ධව චාල්ස් ඩියුහික් කියන කෙනා ලියලා තියෙනවා පවර් ඔෆ් හැබිට් කියන පොතේ හරි ලස්සන දෙයක්.
9: මොකද්ද?
8: එයා කියනවා ඔයාට පුළුවන් නම් නිමිත්ත වෙනස් කරන්න ඔයාට බෑ. මහන්සිය වෙනස් කරන්න ඔයාට බෑ.
9: බෑ.
8: ඔව්. ඒ වගේම ඔයාට ප්‍රතිලාභය වෙනස් කරන්න රිවෝඩ් එක වෙනස් කරන්නත් බෑ. රිවෝඩ් එක වෙනස් කරන්න කියන්නේ ඔයා අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මානසික සුවය. ඒක වෙනස් කරන්නත් බෑ. හැබැයි ඔයාට පුළුවන් පුරුද්ද වෙනස් කරන්න. ඔයාට පුළුවන් අර නිකරුණේ Facebook එකට TikTok එකට වෙලා ගත කරන කාලය වෙන දෙයකට යොමු කරලා ඒ හරහා ජීවිතයට පුංචි දෙයක් එකතු කරගන්න. එයා කියනවා පොතක් කියවන්න. ෆිල්ම් එකක් බලන්න. සින්දුවක් අහන්න. එයා කියන්නේ මොබයිල් ෆෝන් එකට වැඩිය මොබයිල් ෆෝන් එකෙත් ඔය TikTok එකට Facebook එකට සමාජ ජාලාවල ඕපදූප අනවශ්‍ය දේවල් බලනවට වැඩිය එයා කියනවා අර වගේ දෙයකින් ඔයාට තව යම් කිසි සුවයක් ලබා ගන්න පුළුවන් කියලා. එහෙම නැත්තම් එයා යෝජනා කරනවා මුකුත්ම නැතුව ඔයා පුටුවකට වෙලා ඇඳට වෙලා පොඩ්ඩක් වැතිරිලා
9: ඇස් දෙක වහගෙන ඉන්න.
8: මේක ඔය Power of Habit කියන පොතේ කියන්න ඕනේ නැහැ. මේක අපි හැමෝටම කරන්න පුළුවන් එකක්.
9: ඔව්.
8: අපි දන්න එකක්.

0: කරන්නේ නැහැ.
1: හැබැයි පුරුද්දට අපිට ඇඳට යනකොට, හාන්සි පුටුවට යනකොට, සෝෆා එකට සෙටි එකට යනකොට ෆෝන් එක අතට ගන්නවා.
0: ඒක නැතුවම බෑ.
1: සමහර වොෂ්රූම් එකේ වාඩි වෙලා ඉන්නේ.
0: මම කියන්නේ අර
1: ෆෝන් එක අතට ගන්න. ඒ නිසා පොඩ්ඩක් මේ පුරුද්ද වෙනස් කරගත්තොත් ඔයාගේ ජීවිතේ ඔයාට ආයේ ආපස්සට හැල්ල බලනකොට ඒ නිකරුණේ කාලය කාදමපු පැය කීපය ඔයාට අහිමි වෙන්නේ නැහැ. ඔයාට තව පුංචි පුංචි දේවල් ටිකක් ජීවිතේට එකතු වෙලා තියෙයි.
0: ඔව්.
1: ඉතින් අද දවසේ ඔයාට පුළුවන් විදිහට මේ කියන කතාව සිහිපත් කරන්න ඔයාට ෆෝන් එක ගන්න අතට ගන්න හිතන හැම වෙලාවකම.
0: හරි.
1: එහෙනම් ෆෝන් එක පැත්තකින් තිබ්බා.
0: පැටපටෙන් ගත්තා.
1: ඔව්. හරිනේ?
0: හරි.
1: රයිට්. එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් එකට අදාළ තොරතුරු එහෙම මගේ ෆෝන් එකට දාන්න එපා. හරි.
0: එපානේ?
1: ඔව්. ඕකේ. මොකද ෆෝන් එක පැත්තකින් තියලා වැඩ කරන්න
0: බෑ.
1: 7:11 සුබ දවසක්. හයිබෝන්. උදේ 10 වෙනකන් අපි ඉන්නවත් එක්ක.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට.
2: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් ගිහින්න.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: පහර ලංකාවටම ලකන පෙරනෝවරු.
1: මන් දන්නවා කොයි වෙලේ හරි මටත් කවුරු හරි දෙනවා කෙලින්ම.
2: මොකද?
1: සදාතනික. හා?
2: මොනවාද?
1: මංගියු මට කවුරුහරි මටත් කවුරුහරි වෙඩිලක් තියයි කියලා හිතනවා මේ තියෙන තත්ත්වය.
2: ඇයි ඇයි මොකද්ද ප්‍රශ්නේ?
1: දැන් ට්‍රම්ප් බලන්න ට්‍රම්ප් ආයේ බේරුණානේ. හෙලිකොප්ටරේ ළඟින් යානයක් ගියා. ඊට පස්සේ ට්‍රම්ප් සෙල්ලම් කරන ඔය ග්‍රවුන්ඩ් එකක් ළඟ තියලා මොකද්ද ආයේ පිස්ටල් එකක් හම්බුණා හරි මොකක් කරසිද මේ පවගේ කාලේ වුණා. ඉතින් මේ ඉලක්ක වෙන්නේ මේ සමාජයේ එහෙම නේද? සමාජයේ තව කාට හරි ත්‍රෙට් එකක් වෙනායේ තමයි.
2: දැන් මම නම් කාටවත් ඔයා හැම කෙනෙක් කියලා දාන්න ඔකියා කියන්නේ
1: මම ත්‍රෙට් එකක් වෙන්නේ අපි ගෙදරට මේ ඔයාට මතකද
2: මොකද
1: ඔය ට්‍රම්ප් කියන කෙනාගේ කනට පොඩි විදිල්ලක් වැදුනා
2: ඔව් කන ගියා
1: කියන්නේ ට්‍රම්ප් කී පාරක් බේරුණු මිනිස්සෙක් හැබැයි ට්‍රම්ප්ට ඒක ගාණක් නැහැ බයක් දැනෙනවා දැවෙ
2: පෙන්නන්න බෑනේ
1: යා ලෝක බලවතානේ ඉතියාරයි බෑරි අඩාඩයිල් වඩ වේග කරන්නේ
2: උනාට ගේම අතාරින්නේ නැහැ ගේම මිල්ලනවා
1: එච්චර වයස මිනිස්සෙක් කියලා ගේම අතාරින්නේ නැත්නම් අපිට මොනවද කරන්න බැරි
2: බැරි
1: හා අපි මේ සමහරලාට පුංචි කාරණාවලට අපි මේ කඩාවැටෙන විදිහට අපි ට්‍රම්ප් වගේ නම් 3-4 පාරක් දැන් ජනාධිපතිකම අතහැරලා ගිහින්
2: මිනිස්සු අපිව වට්ටන්න හදන විදිහට අපි එහෙනම් කොහොම ඉන්නේ
1: පිටිපස්සේ දොරෙන් පැනලා ගිහින් රයිට් හරි මේලා මතක් කරන්න ඕනේ රයිනෝ රූෆින් ෂීට් එක ගැන
2: හරි
1: වදන්නෝ ප්‍රමිතිනුතු ෂීට් එකක් ලංකාවේ තියෙනවා නම් මාකට් එකේ රයිනෝ රූෆින් ඉතින් මේක විශේෂත්වය වෙන්නේ දැන් වීලි කාලගුණයත් එක්ක වදන්නෝ උණුසුම් සහිත කාලගුණයක් ඉදිරියේදී ඉන්නේ දැන්ටත් ඒක පේන්න තියෙනවා ඔය පහුගිය දවස්වල වැස්සරුණ ආයි
2: පොඩක් එනවනේ ගතිය
1: ඔය නම් ඉතින් ඔයාගේ නිවෙසට ඔයාගේ කාර්යාලයට වෙන්න පුළුවන් ඔයා මේ වහල සිවිලි කරන ඕනම වෙලාවක රයිනෝ රූෆින් ෂීට් එක තෝරගන්නවා නම් ඔයාලා මේ මැටිලේයර් එකත් එක්ක ඔය උණුසුම් තත්ත්වය තව ටිකක් ක්‍රමයෙන් අඩු කරගන්න අවස්ථාවක් තියෙනවා මොකද මේ හරහා ඔය ඇතුළට දැනෙන උණුසුම අඩුයි. ඉතින් ඒ වෙනුවෙන්ම බොහොම ලස්සන පෙනුමක් එක තමයි නිමාවක් එක තමයි මේ ෂීට් එක වෙළඳපොළට අඳුන්වා දීලා තියෙන්නේ. ඒතකොට ෂීට් එකේ උඩු පැත්තේ ඉහළ පැත්තේ තියෙන්නේ ජල විකර්ෂක ආලේපනය. මේක ෂීට් එකට වතුර වැටිලා ෂීට් එක පෙඟෙන ෂීට් එකේ ජලය රැඳෙන ප්‍රමාණය අඩු කළා. ඊට පස්සේ ඔය අවලස්සන වෙන ගතිය අඩු කළා. පාසි බැඳෙන දියසිවල බැඳෙන ගතිය නැතිම කළා. ඒ කියන පරිස්සම මේ පැත්තෙන් අරන් දෙන්නේ රයිනෝ රූෆින් වසර 60ක විශ්වාසයත් එක්ක.
2: හැමදාම අලුත් විදිහට තියාගන්නත් පුළුවන්.
1: ක්‍රිමිරාජ් නිෂ්පාදන ගැන මතක් කරොත් එහෙම ආට ක්‍රිමිරාජ් කරල් ගුලි ගැන අපි හැමතිස්සම කියනවා. අපි අද දවසේ වාර කියන්නම් වැල්මි පැණිය ගැන. ඇයි වැල්මි පැණිය මොකටද පාවිච්චි කරන්නේ?
2: උගුරේ අපහසුතාවයක් එනවනම්, රැකැස්ස වගේ තියෙනවනම් වැල්මි පැණිය තමයි හොඳම දේ ඔයා ගන්නවා නම් මොකද වැල්මි කියන එක අපි උගුරට හරි හොඳ ඖෂධයක්. ඒ හින්දා තමයි මේ වැල්මි පැණිය උගුරේ අපහසුතාවලට අඳුනලා දීලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ක්‍රිමිරාජ පේයාව තියෙනවා. සඳුන් පැණිය තියෙනවාට ගෑස්ට්‍රයිටිස් තියෙනවා නම් එතකොට කලින් කිව්වා වගේ කරල් ගුලි තියෙනවා, කුරුලෑසුවේ තියෙනවා, හඳි තෛලයේ තියෙනවා. මෙන්න මේ ඕනම නිෂ්පාදනයක් වසවිසෙන් තොරව ඔයාගේ ඕන ලෙඩකට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම බයක් නැතුව ගෙදරට හරි වෙළඳ සැලට හරි ෆාමසියට හරි ගෙන ගන්න ඕනේ නම් 0112 753 889ට කෝල් එකක් දෙන්න.
1: 7:26 සිංදුවෙන් පස්සේ අපි යන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයට.

0: ජාතික ලොතරයි මණ්ඩලය ඊයේ දවසේ ආව වාසනාවන්තයෙක් කළා. ඊයේ රාත්‍රියේ ඔයා ලොතරැයි ප්‍රතිඵල ඇහුවනම් ඔයා දන්නවා මේ වෙනකොට කෝටිපතියෙක් කියලා. කාට හරි කෙනෙකුට මග ඇරුණා නම් මං කියන්නම් දැන් ඔයාට ඊයේ දිනුම් ඇද්ද ටිකට් වල වාසනාවන්ත අංක ටික. දැන් බලමු මුලින්ම අපි බලන්නේ මහජන සම්පත. මහජන සම්පත ලොතරැයි බලමු. මහජන සම්පත කියලා කියන්නේ කවදත් ඔයාව සුපිරි ජයග්‍රහකයෙක් කරන විශේෂම පෞගේ කාලේ කෝටිපතියන් රසක් බිහි කරපු ලොතරැයි. ඉතින් ලොතරැයි පත් අතරේ තව ගොඩාක් ටිකට් තිබුණාට මහජන සම්පත කියන්නේ අපි හැමදාමත් ලොකු විශ්වාසයකින් ගන්න ටිකට් එකක්. හරි. මේ තියෙන අංක ටික බලමු මහජන සම්පත. ඊයේ දිනුම් මැද්දා කො මහජන සම්පත. අමිති 6273 වන දිනුම් වාරය ඉංග්‍රීසි අක්ෂරයේ F ජයංක අංක බිංදු අංක 2 අංක 2 අංක 1 අංක 5 සහ අංක 8 ගොවිසත ලොතරැයි දිනුම් මැද්දා X අක්ෂරයත් එක්ක අංක 6 අංක 24 අංක 31 සහ අංක 46 මෙගා පව ලොතරැයි ගත්තා නම් S අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 7 ජයංක අංක 26 අංක 58 අංක 70 සහ අංක 76 ධන නිදානේ ලොතරැයි දවසේ දිනුම් මැද්දා L අක්ෂරයත් එක්ක අංක 4 අංක 3 3 නෙමෙයි අංක 30 අංක 63 අංක 77 ඒ වගේම හදාන ලොතරැයි දවසේ දිනුම් මැද්දා ධනු ලග්නයත් එක්ක අංක 5 අංක 12 අංක 14 සහ අංක 47 අද සම්පත ගත්තා නම් අංක 5 අංක 8 අංක 1 අංක 5 අංක 8 අංක 2 අංක 1 අංක 5 අංක 8 F අක්ෂරය තියෙන්න ඕනේ. NLB ජය ලොතරැයි ගත්තා නම් B අක්ෂරයක අංක 3 අංක බිංදු අංක 3 අංක 2. අවසාන වශයෙන් බලන්නේ සුබ දවසක් ලොතරැයි. වෘෂභ ලග්නයේ එක අංක 19 අංක 27 සහ අංක 37. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය නිතරම වව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරනවා. ඒ අතර වාරේ ඒ අයත් මේ පහුගිය දවසක සුපිරි ජයග්‍රහණයක් තමන්ගේ නම ඉදිරියේ ලියා ගන්නවා. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍යංශයේ දෙවන ස්ථානය හිමි කරගත්තා. ඉතින් මේ සම්මාන උළෙල ජාතික ලොතරැයි මණ්ඩලය 2025 ඒ වගේම 26 කියන වසරවලදීත් සම්මානිත තත්ත්වයට පත් කරපු සම්මාන උළෙල. ඉතින් ඒ විශ්වාසය නිසාම රටපුරා වාසනාවන්තයෝ බිහි කරමින් යන ගමනේදී 2026 වසරේදී ගෙවුණු පුංචි කාලය තුළ මේ වෙනකොට සුපිරි ත්‍යාගලාභීන් 32යි. එතකොට තවත් වාසනාවන්තයින් රසක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වාසනාවන්තයින් අතුරින් තවත් ප්‍රථම ත්‍යාගලාභීන් 33ක් ඉන්නවා. ඒ අය අතර රුපියල් කෝටි 6,35,000 මුදලක් බෙදලා ගියා. මුදල් චෙක් පත්‍ර ප්‍රදානය කිරීම පහුගිය දවසක සිද්ධ වෙනවා. ඉතින් දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරන සමාජ සුබසාධනීය වෙනුවෙන් දායකත්වයේ දෙන රාජසීය පවත්වගෙන යන අනුපමේය දායකත්වයක් ලබා දෙන වාසනාවී විශිෂ්ටතම ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. රුපියල් 40කට කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. 40 කියන්නේ මාර ගාණක් නෙවෙයි. අපි 40 ගානේ නේද?
1: ඔව්.
0: අපි කොච්චර අනවශ්‍යයට වියදම් කරලා ඇතිද රුපියල් 40 40 40 40 ඔය
1: මෙන් එකතු කළා නේද?
0: කරන් බැරි නම් සිගරට් ටැබ් බිව්වත් දැන් අද කාලේ කීයද? ඉතින් හොඳ නැද්ද සිගරට් ටේකට තල්ලි පුච්චන වෙලාවේ
1: මේ වගේ වැඩකට ඇති දෙයකට 40ක් දුන්නව නේ?
0: රුපියල් 40ක් කියන්නේ
1: කද්දානේ?
0: අද කාලේ පාන් භාගයක් ගන්න බෑනේ.
1: බෑ.
0: ඒක තමයි. 7:34

0: ඔය ලොකු ලොකු සමාගම් වලට
1: ඔව්
0: සෑහෙන්න හිරිහැර සිද්ධ වෙනවනේ විවිධ මේ ප්‍රතිවිද රටවල විවිධ රාජ්‍යයන් වලින් එහෙම මේ හානියක් කියලා ගන්න එපා මේ හානියක් කියන්නේ දැන් මේ මෙටා සමාගමට පහුගිය දවසක මාර වැඩක් වුණා
1: මොකද්ද
0: ඒගොල්ලන්ට දඩයක් ගැහුවා කොහොමද දන්නවද ඔය ඔය අධිකරණයෙන් දුන්නා තීන්දුවක්
1: ඇයියේ
0: පවුම් මිලියන 421ක්
1: ඒ කියන්නේ කොච්චරක්ද
0: ඇමරිකානු ඩොලර් මිලියන 567ක දඩයක් ගැහුවා
1: දෙයනේ
0: ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් විසින් තමයි ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය තුලින් සිද්ධ වෙච්ච හානි පිළිබඳව ප්‍රමාණවත් අනතුරු ඇගවීම් ලබා නොදුන් බවට තීරණය කළා මෙටායකට දඩේ ගැහුවේ ඉතින් අර මෙටායකේ මිනිස්සු දුක් මහන්සියලා හම්බ කළා
1: එදා වේල හොයාගෙන
0: පඩට නොකා නිදි මරාගෙන දැන් ඔය අපේ ආයතන වල වගේ තමයි දැන් අපේ ආයතන වල පැය අටේ සේවා මුරේ වුණාට කොච්චර පැය ගාණක්
1: වැඩ කරනවද
0: ඉතින් අර එහෙම දුක් මහන්සියලා හම්බ කරන ගාණ මේ වගේ දඩේකින් ගෙවන්න උනහම
1: ඒක පවුල අමතක කරලා නේද වැඩ කරන්නේ
0: දැන් මේ මෙටා සමාගමේ කවුද අපේ සකර්බර්ග් මහත්තයාට මේක ගිවන එක මාර ප්‍රශ්නයක් නෙවෙයි මොකද හම්බ කරලා තියෙන වෙනායනේ
1: ඔව්
0: හරිද හම්බ කරලා දීලා තියෙන. අපි හම්බ කරලා දීලා තියෙන.
1: දීලා තියෙන.
0: අපි මේ මෙටා පාවිච්චි කරන්නේ.
1: එයාට පාඩුවේ ඉන්න තියෙන.
0: බලන්න පොඩි දෙයක් වැරදිලා මේ. ඒ අදාළ ඒ පබ්ලිසිටි එක දුන්නා නම් මේක මෙහෙම වෙන්නේ
1: නෑ. වෙන්නේ නෑ.
0: හරි. ඉතින් මේක ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් මෙටා සමාගමට එරෙහිව මෙතෙක් නියමුව විශාලතම දඩමුදල. ඒ කියන්නේ මෙතෙක් නියමුව කියලා කියන්නේ මීට කලිනුත් මේගොල්ලෝ මේ වගේම දඩයක් කෑවා.
1: ඔව්.
0: ඩොලර් මිලියන 375යි ඒ පාර. දැන් දෙකම එකතු කරලා ගෙවන්න ඕනේ මිලියන 42ක්.
1: සෝක්.
0: ඩොලර් මිලියන සමාවෙන්න. ඩොලර් මිලියන 942ක්. හරි. ඉතින් නිව් මෙක්සිකෝ අධිකරණයේ විනිසුරුවරයා බ්‍රයන් කියලා කෙනෙක්. එයා කියනවා මෙහෙම කතාවක්. මෙටා සමාගම මහජනයාට කරදරකාරී. මෙටා එක ගැන කියනවා දිවත් පැටලෙන.
1: කරදරකාරීද?
0: ඔව් මෙටා සමාගම මහජනයාට කරදරකාරී බලපෑමක් ඇති කරන ආයතනයක්. හරියට මේක වායු දූෂණය සිදු කරන කර්මාන්ත ශාලාවකට සමානයි.
1: හා නේ චරට.
0: ඔව් 2023 වසරේ නිව්යෝක් නිව් මෙක්සිකෝ ප්‍රාන්ත නීති පරිවරයා Facebook එකට Instagram එකට WhatsApp එකට Threads වලට ඉතින් ඒ කියන්නේ ඔය මෙටා වේදිකාවල නිර්දේශිත සහිත platform වලට ලොකු බාල්දිය පෙරලුව. හරි. ඉතින් ඒ ප්‍රතිඵල තමයි මේ ඉස්සරහට ඇවිල්ලා මේ අද වෙනකොට මේ ඇවිල්ලා
1: තියෙන්නේ.
0: ලබන සතියේ කැලිෆෝනියාවේදී මෙටා සමාගමට එරෙහිව තවත් ප්‍රධාන නඩුවක් විභාගයට ගන්න තියෙනවා.
1: බලන්න ඉතින් හැමතැනම නඩුනේ.
0: මේ ආයතනවල වැඩ කරන මිනිස්සු පවු නේද කියලා හිතනවනේ.
1: ඔව්.
0: මෙහෙමයි. අර හරියට නිසි වේලාවෙදි කළමනාකරණ තීන්දුව අරගෙන මේවට අදාළව මෙදිහත් වුණා නම් සගර්බර්ග් මහත්තයා මේක මෙච්චර උඩට යන්නේ නැහැ.
1: නෑ.
0: ඒ කියන්නේ අර පොරවෙන් කපන්න තිබුණ එක නේද?
1: ඒකනේ. නැණිය පොත්තෙන් කඩන්න තිබ්බදී පොරවෙන් කපන තැනට ගෙනිච්චා.
0: අන්න ඒ තත්ත්වෙට ගිහින් තියෙන්නේ. සමහර දේවල් වල ඔය මේ හරි විදියට ඩිසිෂන් එකක් නොගැනීම. ඒ නිසා මේ ඔය අපේ දැන් අපේ ඔෆිස් වල පවා පුංචි තියනවානේ අපිට නේද?
1: ගන්න ඕනේ තීරණ.
0: දැන් ඔබ කර්මාන්ත ශාලාවක් කරනවා නම් ඒක පරිසර හානි නොවන අයුරින් සමාලලට එල කියන්නේ පොඩි දෙයක්
1: කියන්නේ.
0: ඔය වතුර යන බටේ මෙන්න මෙහෙම ක්‍රමවත්ව මෙව කරන්. මේක හරියට නොකරොත් එහෙම පස්සේ ඔයගලන්ට දඩයක් ගහනවා මෙච්චරයි.
1: ඔව්.
0: ඉතින් අර රුපියල් 400ට 500 රුපියල් 4000ක් වියදම් කරලා බාස්කුලියක් දීලා කරගන්න තියෙන වැඩේ ඒ ගානින් නොකර අන්තිමට 104,500ක් ඊටත් වැඩි ගානකින් දඩයක් ගෙවලා ඉස්ස ගන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම දේවල් නොවි තියෙන්න අපි හැමෝම වගේ බලා ගන්න
1: ඕනේ. මහක්කයා පරිස්සමෙන් ඉන්න.
0: හඳුන්නවද?
1: ඔව් මගේ ප්‍රියාලේ.
0: දැන් ඔය ඩෙංගු කතාවෙත් එහෙම එකක් නේ. ඔය වත්තේ තියෙන පොල් කටුව අනිත් පැත්ත හරවන්න නැතුව වතුර පිරිච්ච පොල් කටුව ඕක දැක දැක උඩ බලාගෙන ගිහලා
1: අන්තිමට උසාවි ගිහලා කියලා ඉන්න.
0: ඊට පස්සේ ඉතින් නමත් නෙව්ව වෙලා. 7:41

0: හතයි විනාඩි 51යි වෙලාව. උදේ පාන්දර කඩේට ගිහිල්ලා සිගරට් එකක් ඉල්ලලා ඒකෙන් දුමක් දාන ගමන් ඔය තාප්පෙට හිට වෙලා එක කකුලක් තාප්පෙට තියාගෙන සිගරට් ටැබ්බට මහත්තයෝ. එහෙම කියනකොට දැන්
1: මහත්තයා කියනවාද එහෙම?
0: ඉන්නව මහත්තය කියන්නේ කලින් දැන් එහෙම මිනිස්සු නෑ. මම මේ කිව්වේ මේ මේ මේ මීට මාස ගාන අවුරුදු ගානකට කලින් ලංකාවේ තත්ත්වය. දැන් එහෙම සිගරට් බොන මිනිස්සු දැකලා තියෙනවද පාරේ?
1: නෑ නෑ නෑ.
0: ඒ කියන්නේ දැන් සිගරට් බොන්නේ නැද්ද?
1: බොනවා හැංගි.
0: සිගරට් බොනවා කඩේ පිටිපස්සේ.
1: පේන්න බොන්නේ.
0: ඔය ටවුන් වල තියෙන පොඩි හෝටල් වගේ වේ තියෙනවා මේ කාලා හැම පිටිපස්සේ කුස්සිය පැත්තෙන් ගිහිල්ලා එළියට යන්න පුළුවන්.
1: ස්මෝකින් ඒරියා.
0: අන්න එතන. ඒක පොඩි කඩේ විතරක් නෙමෙයි ඔය කියන්නේ සුප්‍රකට ඔය තියෙන්නේ කොෆි ෂොප්.
1: ඔව්.
0: ඒවත් තියෙන ඔය ඔයා කියන වගේ ස්මෝකින් ඒරියා එකක්. ඒකේ සිගරට් බොන ඒකේ කොහොම ඉන්නේ ඒ ජාතිය අය. ඉතින් ඉඳ අවුලක් නැහැ. ඉතින් තමන්ගේ ජාතියනේ. නේ මොඩේක් විදියට දකින්නෙත් නේ.
1: පට්ට වගේ දකින්නේ.
0: මං වගේ මාර රැඩ්ඩෙක් ඉන්නවා. සිගරට් එකක් බොන ගමන්. දැන් මේ සිගරට් බොන අය අපි අහගෙන අපේ ගවල් මිනිස්සු මතක් කරනවා.
1: එහෙම කරන්න එපා ඉතින්නේ.
0: අපි විරුද්ධයි මත්පැන් වලට මත් ද්‍රව්‍ය වලට දුම් මැටි වලට. අපි මේ මේ රටම එකට ජාතික වැඩසටහන පිළිබඳ මතක් කරන්. සිගරට් එකෙන් තමයි පටන් ගන්න. පොඩි කාලේ නේද? කඩදාසි කොලේ උතලා ඒක ඇදලා තමයි පටන් ගත්තේ. මම පටන් ගත්තේ එහෙමයි කියලා නෙමෙයි මම කියන්නේ.
1: ඔයා කොහොමද දන්නේ? මම බලාගෙන හිටියා. කොහොමද දන්නේ?
0: ඉස්කෝලේ යන කාලේ පොඩි ළමයි ඔක් කරලා තියෙනවා. ඔබට තිබුණ ළමා කාලය තුළ ඔබ වැඩිහිටි ඉන්න ඔබට මතක් වෙන ඇති. ඔව් එක එක විදියට කරා මේක කියන්න බෑ. මොකද දැන් ඉන්න ළමයි ඉගෙන ගන්න. දැන් ඉන්න ළමයි නම් කෙලින්ම ඕවා කර කර ඉන්නේ නැහැ.
1: කොල කෑලි ඔතෝතේ ඉන්නේ නැහැ විස්සර.
0: පොඩියට මේ මේ ළමයින්ව ග්‍රහණය කරගන්න නේද? මේ මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ රට පුරා ඉන්නවා.
1: විවිධ උපක්‍රම තියෙනවා ඒගොල්ලන් අල්ල ගන්න.
0: ඒ නිසා ඊළඟ પરම්පරාව බේර ගන්න ඕනි නිසා තමයි අපි මේ ගැන උදේ පාන්දර කතා කරන්නේ.
1: ඒ වගේම ජාතික මෙහෙයුමට සපෝට් එකක් දීමේ අරමුණ තමයි අපි මෙතන මේ ඔගලන්ට විස්තර කරන්නේ.
0: ඉතින් මේකෙදි වයස් සීමාවක් නැහැ. ඔබේ තරහතිරම් වැඩක් නැහැ. ඔබ කවුද? මොනවද කරන්නේ? ඔබේ පැලැන්තිය මොකද්ද? ඔය විෂ මද්ද්‍රව්‍ය කියන කේදී ඔබ ඇබ්බැහි වුණාට පස්සේ ඔබට ඔබ අහිමි වෙනවා. ඔබේ ආදරණීයන්ට ඔබ අහිමි වෙනවා. ඔබේ සමාජය ඇතුළේ ඔබ කොන් වෙනවා. ඊට පස්සේ ලෙඩ රෝග දැන් ඔය කායික මානසික මේ මේ දෙපැත්තෙන්ම ඔබ පිරිහෙනවා.
1: ඔව්.
0: ඉතින් මේක දන්නවා. මේක ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. ආනිසංශ දන්නවා.
1: දැන දැන තමයි කරන්නේ.
0: හෙරොයින්, කුඩු, හෑෂ්, අයිස් තමුණක් තියෙන.
1: ගංජා.
0: අනේ මන්ද. ආපු නැති නමුත් තියෙන. මේ කිලෝ ගණන් අල්ලනවා. අල්ලනවා අල්ලනවා. ඉවරිකුත් නැහැ. ඒත් ඔය මේකට ඇබ්බැහි වෙච්ච පිරිසක් තියෙනවා.
1: ඉන්නවා.
0: හරි කවුරු හරි කෙනෙක් එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් ඔබ දන්න කෙනෙක් මේ කියන තත්ත්වයට පත් වෙලා එයා ගැන තොරතුරක් දුන්නත් කමක් නැහැ. එහෙම නැත්නම් ඔබට දැන් උතරින් ගොඩ එන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.
1: 19:27 ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන්න ඕන නම්බර් එකක්, ඔයාගේ හිතේ ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන නම්බර් එකක් 19:27. මොකද ඔයා මේ ගන්න පුංචි තීරණයක් හින්දා හෙට දවස ජීවිත ගණනාවක් හොඳ තත්ත්වයකට හැරෙන්න ඔයා උදව් කරලා වෙන්න පුළුවන්. ඒ හින්දා බය වෙන්න එපා. 19:27 කෝල් එකක් දෙන්න.
0: රයිට්. ඊට පස්සේ අපි මතක් කරන්න ඕනේ ඔයාගේ පෙනීම සම්බන්ධ අපි හැමදාම උදේට කතා කරනවා. ඔයාට හොඳ ඇස් දෙකක් තියෙනවා. හොඳ නිරෝගිමත් ඇස් දෙකක් තියෙනවා.
1: ඔව්.
0: ඔයා ගොටු කොළ කනවා. ඔයා මුකුණු වෙන්න කනවා.
1: කැරට් කනවා.
0: ඔයා ඔව් කැරට් කෑමස් නේද?
1: ආ
0: ඒක තමයි. එතකොට තව ඔයා මේ අනවශ්‍ය විදුලි ධාරාවන්ට නිරාවරණය වෙන්නේ නැහැ. ඔයා මොබයිල් එකේ වැඩි වෙලා ඉන්නේ නැහැ. මොකද ඔයා වාගේ ඇස් දෙකට පරිස්සම් කරන ආදරය කරන නිසා.
1: ඔව්.
0: ඒ ආදරය තවදුරටත් ඒ විදිහටම තියාගන්න. හැබැයි යම් කෙනෙක්ගේ හැක් යම් විදියකින් මේ වෙලාවේ පෙනීම අඩු වෙලා නම් ඇසේ සුද මතු වෙලා නම් එහෙම නැත්නම් දියවැඩියා වගේ රෝගී තත්ත්වයක් නිසා යම් කිසි මට්ටමකින් පෙනීම අඩු වෙලා නම් ග්ලූකෝමා වගේ තැනකට එයි කියලා බයක් තියෙනවා නම් ඒ සමහරවිට මේ වෙනකොටත් එතනට පත් වෙලා නම් ඔය ඕනම කෙනෙකුට පුළුවන් කමක් තියෙනවා මෙන්න මේ නම්බර එක හරහා ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක සම්බන්ධ කරගන්න.
1: 0876-478-478. ඒ වගේම 0112-785-858 කියන නම්බර්ස් දෙකෙන් ඕන එකකට ගන්න.
0: ඉතාම සුහදශීලී සේවාවක් සපයනවා. අති නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වසනීය ආක්ෂි සේවාවක් ඔබට සපයන්නේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල්. මේක රජයේ අනුමත ආයතනයක්. අන්න ඒක වැදගත්ම කතාව.
1: ඔව්.
0: මේ කාගේ හරි ආසාවට ගන්න මෙව එකක් නෙවෙයි. හරි. වගකීම් විරහිත වැඩ කරන තැනක් නෙවෙයි.
1: ඒ වගේම සුදුසුකම්ලත් වෛද්‍යවරුන් තමයි මෙතන ඉන්නේ.
0: රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බතර මුල්ල අංක 74 න් 1. අංක 74 එක රොබර්ට් ගුණවර්ධන මහතු කොස්සත බතර මුල්මේ කියන තැන. ඉතින් ෆ්‍රී මෙඩිකල් කැම්ප් එකක් වුණත් ඔයාලා කරගන්න පුළුවන් කමක්
1: තියෙනවා.
0: ඉන්ෂුරන්ස් සම්බන්ධව කතා කරනවා නම් ඒ හරහා කරගන්න ඒවත් ඒ අය මැදිහත් වෙලා කරලා
1: දෙනවා.
0: ඔව්. ඉතින් හිතන්න අර වෙන තැනකින් ප්‍රයිවට් හොස්පිටල් එකකින් ඔයාව නම් දරාපු කියලා හිතන් ඉන්නේ. ඒවැ ගණන් කොහමද? එක ඇහැකට ගාන ඇහුවට පස්සේ ඊට වැඩි හොඳයි මිනි පෙට්ටියක් ඕනේ.
1: නේ.
0: ඔව්. ඉතින් ඒ නිසා මේ මෙන්න හොඳම තැන ලින්ස්ටෙක් අයිකියා හොස්පිටල්. හරි.
1: හැබැයි මේ වයසක අයට විතරක්ම නෙමෙයි මේ ළමයිගේ ප්‍රශ්න වලටත් යන්න පුළුවන්. ළමයිගේ ඇස් සම්බන්ධ ප්‍රශ්න වලටත් මෙතනට යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ.
0: මෙඩිකල් කැම්ප් එකක් කරගන්නවා ගෙන්නලා මේ කණ්ඩායම ගෙන්නලා ඔයාගේ ඔෆිස් එකේ එහෙම කරන්න පුළුවන්.
1: ඔව්.
0: මේගොල්ලෝ ඇවිල්ලා මේවා කරලා දෙනවා. ඉතින් ඊට පස්සේ ඔය ඇහි තත්ත්වය දැනගන්න පුළුවන්. ඒ මතක් කරේ ලින්ස්ටෙක් ගැන.
1: අපි ඔෆිස් එකේ දාමුද මෙඩිකල් කැම්ප් එක?
0: අපේ සෑහෙන්න මේ
1: ඉන්නව නේද?
0: අන්ද බාවෙ නේද? බැලු බැල්මට පේනවා වගේ තමයි. හැබැයි බාගෙට පාක
1: ඩොග්.
0: මොනවාරේ වයි හිතේ තියෙනියොත් කියන. මේ
1: මෙතන එළියට යන්න ඕනේ 10ට වගේ.
0: පැලවත කිරිවිදුරුවක රස බලමු. උදේ පාන්දර. දවස පටන් ගන්න ඔයා ටී එකක් බීලාද?
1: ටී එක නැතුව මට වැඩක් නෑ අසංග ඇත්තටම. වැඩක් නෑ මොන රාජ භෝජනේ කෑවත් වැඩක් නෑ. මට කිරිවිදුරු අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනේ.
0: සීරසියක් අපේ රටේ අපේම නිෂ්පාදනයක් පැල්වත්ත කිරි වීදුරුවක රස බලන්න. මොකද ලංකාවේ අපේ අභිමානයත් එකතු වුණු රසයක් පැල්වත්ත.

0: good morning udayatai den
1: velawa oba weta gena aave
2: warthapika wartha kabana kooti yate nlb danade dahane loturayen rate sambardhaneta tananta shaktiyak wemin oba dinawa ratat dinawata danani dahane bilade igena oba kootipatiye kuwan
3: oyata visha maddravya bhaviten ivath wenna onada jeevithaya aluthen patang ganna aasada ehenam meka oya gannama ona call ekak විසිහතට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: අතයි විනාඩි 6යි වෙලා.
1: මගේ හිතේ
0: එන්න එන්න මූඩ් එකට එන්න.
1: මොකුත් නැහැ. මගේ හිතේ මොකුත් නැහැ.
0: සින්දු අදාළ බෑ මෙතන මේ
1: වැලලෙන්න හදනවා.
0: මොකද්ද නම් ඔය විදි? ඔයිට කලින් හිටපු දැරිවිත් මුල් කාලේ හොමයි. පස්සේ පුනරුත්ථාපනය කරා.
1: තාම එහෙද?
0: දැන් හරි දැන්. දැන් සනීපෙන් ඉන්නවා ගෙදරට එලා කාලා බීලා. මේ පුදුම නිදහසකින් ඉන්නවා කියලා ආරංචි. ඔයාවත් උන්නම් මේ යවත හැකි.
1: පායි පායි පාවන් කැවති නෑ හැබැයි.
0: අසාදයක් කරගන්නකෝ ඊට පස්සේ පුළුවන්.
1: මොයි පා.
0: මේ පෞගිය දවසක අපේ ඔඩිටෝරියම් එකේ තිබුණා මේ. අපේ ඔය චන්දික විජේසේන අපේ හිටපු ජේෂ්ඨ මේ නිර්මාණ වේදියාගේ මේ සමුගැනීමේ කියන්නේ විශ්‍රාම යාමේ උත්සවේ. එතෙන්දී අපේ ගෞරව සභාපතිතුමා ලස්සන කතාවක් කලාකරු රසක් හිටියා. මේ ලංකාවේ මාධ්‍ය අතර ජනතාවගේ මාධ්‍ය කියන්නේ ස්වාධීන රූපවාහිනිය. ජාතික රූපවාහිනිය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. ලක්කඩ ගුවන් විදුලි. ඒ කියන්නේ මේක ඇවිල්ලා අයිතිය තියෙන්නේ මහ ජනතාවට.
1: මහ ජනතාවට.
0: හරි.
1: ඔව්.
0: මහ ජනතාවටයි අයිතියදී. ඒ කියන්නේ මහ ජනතාව කියලා ගත්තම අහගෙන ඉන්න අය වගේම ඒකට නිර්මාණ කරන කලාකරුවනුත් මේකට අදාළයි. බලාගෙන ඉන්න රූපවාහිනිය බලාගෙන ඉන්න අය වගේම ඒකට අදාළ නිර්මාණ කරන අයත් මේකට අදාළයි.
1: ඔව්.
0: එතකොට මේක ඇවිල්ලා අපි හැමෝගෙම නාලිකාව. මේ කතාව අපි වෙන තැනකට පොඩ්ඩක් මෙව කරමු. ඔයා දන්නවද රාජ්‍ය මුදල් කියලා එකක් තියෙන.
1: ඔව්.
0: රාජ්‍ය මුදල් කියන්නේ කාගේ සල්ලිද?
1: මහජනතාව.
0: මහජනතාවගේ සල්ලි. නේ? මේ රාජ්‍ය මුදල් අවභාවිතය කියලා ගමු. ඒ කියන්නේ මහජනතාවගේ සල්ලි
1: අවභාවිතා කරනවා.
0: ඔය අපි එක එක දේශපාලඥයන්ට විරුද්ධ චෝදනා හැම එන්නේ. රාජ්‍ය මුදල් අවභාවිතය. හා ඔය එක එක කාලවල අපිට කියත හැකි උදාහරණ තෝරන තරම් කියත හැකි. එහෙම ගත්තම එහෙම ඒවා අවභාවිත කරන්න බෑ කාටවත්. හැබැයි ඒ කියන්නේ රජේටවත් බෑ කියන එක. දැන් ඉස්සර කාලේ අපි යමු රජ කාලේට. මේ කාලේ පැත්තකින් තියලා. රජ කාලේ ඒ රජතුමා ජීවත් වුණේ කාගේ සල්ලි වලින්ද?
1: මහජනතාව.
0: මහජනතාව.
1: වතු අය කරලා.
0: ඔව්. දුක් මහන්සිලා හම්බ කරන්නේ වෑන්. තමයි දැන් පරම්පරාවෙන් එන සල්ලි කියලා කියමු. රජතුමා මම රජෙක් කියනකෝ මේ වෙලාවේ මේ රාජධානි. මට හම්බෙන්නේ මගේ තාත්තගෙන්. එහෙම නැත්නම් සහෝදරයගෙන්. එහෙම නැත්නම් යුද්ධ කරලා අල්ලගෙන ආක්‍රමණය කරලා යටත් කරගෙන ගන්න එකක්නේ. ඒ කොහොම ගත්තත් ඒ මොනවත්කම ගත්තත් අයිති වෙන්නේ මහජනතාව.
1: ඉතින් හරි තාත්තට හරි කාට හරි කාගේ සල්ලිද?
0: මහජනතාව. හරි. රජයට අයිති ඉඩම් ටික ගමු. ඒ රාජ්‍යයට රජතුමාට අයිති ඉඩම් ටික. මේවා රාජ්‍යයේ ඉඩම්. ඒව කාගේද?
1: මහජනතාවෙන්
0: අල්ලගත්තේ. දැන් ඉස්සර කාලේ වගා කරාම හරිද? ඒ කාලේ වගා කරාම හොඳටම වවන අයට තිබුණා වවලා තමන්ගේ පරිභෝජනයට තියාගෙන එහෙම නැත්නම් ඊටත් කලින් ගිහිල්ලා රජතුමාගේ කොටස වෙන් කරලා ගිහින් දෙන්න ඕන. නේ?
1: ඔව්.
0: තමන් කනවද නැද්ද කියන එක
1: අදාළ නැහැ.
0: එක්ක දැම්මා මේ සමහර කාලවල ඉඳලා තියෙනවා සමහර රජවරු සේනාව දැම්මා ගෙලින්ම අස්වැන්න අරගෙන ගියා.
1: ඔව්.
0: මේ මිනිස්සු
1: පොඩි කොටසක් තමයි අර එක්කෙනාට දෙන්නේ.
0: පොඩි කොටසක්වත් දුන්නේ නැහැ සමහරට. ඉඩම් එහෙම ඇල්ලුවේ.
1: ඔව්.
0: ගමේ ඉන්න ලස්සනම කාන්තාව ටික අරගෙන ගියේ කී. තව මොනවද?
1: ඒකනේ.
0: ඈ? පිරිවරත් එක්ක මෙහෙම පොඩි සංචාරය කරන ගමන් කොහේ හරි නාන තොටුපළක දැක්ක කියන්නේ ලස්සන කාන්තාවක්. අරගෙන ගිහලා අන්තපුරේට දැම්මා. හරිද?
1: ඔව්.
0: ඒක අර අපි රාජකීයත්වයක් එනකොට ඒකේ පොඩි මෙව් එකක්
1: දැනෙන
0: ඇති. ඔය රජ කතා හැම බලනකොට පොඩි නේ.
1: ඔව්.
0: නමුත් ඒ පොඩි අසාධාරණකමක් තියෙනවානේ.
1: නේ. හැමදේම නිකන් රජතුමාගේ වගේ සීන් එකක් නේ
0: තියෙන්නේ. ඉතින් මේ දුක් මහන්සි වෙලා හම්බ කරන ඒවනි. දුක් මහන්සි වෙලා ඒ කාලේ මිනිස්සු හම්බ කරපුවා. හා ඊට පස්සේ එහෙම දැන් ඔය නිින්දගම් ඔය එක එක විදිහට අපි ඔය කියන්නේ.
1: ආ
0: මේ අදාළේවට වෙන වෙනයි පත් කරලා බලා ගන්න දීලා ඔය මොනවා කරත් අන්තිමට ඒ අර මහජනතාව දුක් මහන්සියෙන් කරපු දේවල් වල අවසන් ප්‍රතිඵල. රජවරු වැව් හැදුවානේ.
1: ඔව්.
0: ඔන්න ඉතිහාසයත් එක්ක මූ එල්ලෙන්න ඇවිල්ලා මූ අනාගන්න යන්නේ කියලා කතා හිතෙන්න පුළුවන්. නෑ. රජවරුන්ගේ උවමනාවට වැව් හැදුවා.
1: ඔව්.
0: හැබැයි ශ්‍රමය කාගේද?
1: මහජනතාව.
0: ඒ වෙනුවට රන්කාසි හම්බුණා. දූත පුරා නේද? තෑගි හම්බුණා.

0: මෙතෙක් බරටත් සමහරිට තෑගි හම්බෙන්න ඇති. හැබැයි ඒ හැම දෙයකම අවසානයේ ඉන්නේ මහජනතාව.
1: ඔව්.
0: ඒ නිසා මේ මේ රටේ ඒ කාලේ ඉඳලා ගත්තම මහජනතාවගේ අයිතිය. ඒ නිසා කාට හරි ඔය රාජ්‍ය මුදල්, රාජ්‍ය වත්කම්, රාජ්‍ය දීපල කියන ඒවා සම්බන්ධ ඒව විනාශ කරන්න අපිට උනත් අයිතියක් නැහැ. අපි දකින්න ඔය පෞද්ගලික මේ මේ සමායන පොදු තැන්වල එහෙම තමන්ගේ නෙවෙයි කියලා හිතලා අපි විසින් කරන දේවල්.
1: ඔව්.
0: මම මේ කියන්නෙන්නේ ඔයා බලන්න අපි නැග්ගම ඔය CTB බස් එකක. හා. ඒ CTB බස් එකේ පිටිපස්සේ ඉඳන් ඉස්සරහා සීට් එක විනාශ කරපු අවස්ථා කොච්චර දැකලා ඇතිද?
1: අතත් බ්ලැක් එකෙන් කපලා.
0: දැන් ඔය මෙට්‍රෝ බස් ටික කියලා තියෙනවනේ. දැන් ඇවිල්ලා ඒව කාගෙද?
1: මහජනතාවගේ.
0: මහජනතාවගේ.
1: ඔව්.
0: ඒව එහෙම කැත කරලා විනාශ කරලා සීටූරලා ඉටිකොල ගලවලා චුයින්ගම් මලවලා සීට් එක යට. හරි. අර බස් එක ගිනි තිබ්බ කතාවත් මට මතක් වෙනවා. හයිවේ බස් එක ගිනි තිබ්බ. මේ ඔක්කොම අවසානයේ ගත්තම අපි විසින් අපිට කරගන්න හානිය. අපි දුක් මාන්සෙලා බඩට නොකා හම්බ කරලා බදු ගෙවලා. ඒකනේ ඇත්ත කතාව.
1: ඔව්.
0: උදේ රෑ නිදි නෑනේ. අවසානයේ අපේ අපි බදුත් ගෙවනවනේ. ඒ කියන්නේ ඒක රටක ක්‍රමය කියලා ගමු. හරි. අන්තිමට අපි විසින්ම දුක් මාන්සෙලා ඇති කරගත්ත දේවල්. හා?
1: අපිම විනාශ කරගන්නකොට.
0: අපිම විනාශ කරගන්නකොට. අපි මේවා කොහේ හරි නතර වෙලා කල්පනා කරලා බලන්න ඕනි නැද්ද? දවසක් නිමානු දාලා වුණත් කල්පනා කරලා බලන්න.
1: අනිවාර්යයෙන්ම.
0: ඉතින් මේ මාධ්‍ය කතාවේ මං ආවේ. ඒක මට ටිකක් වැදුන කතාවක් අපේ සභාපතිතුමා කියපු කතාව. කලාකරු ඔක්කොම ඉස්සරහ. පෞද්ගලික නාලිකා එක්ක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ තමන්ගේ නාලිකාවට ඇවිල්ලා වැඩක් කළා, ඒ වැඩෙන් නාලිකාවත් ගොඩ ගිහිල්ලා තමන්ගේ නිර්මාණයට සාධාරණයක් වීම කියන කාරණාව ගැන කතා කරේ. ඒක ඊට ආගිය ලොකු ගැඹුරු කතාවක පොඩි කොටසක් මම අල්ලගත්තා. ඉතින් අපි චුට්ටක් එහෙම හිතමු.
1: ඔව්.
0: අර අපිටත් වගකීමක් තියෙනවා. අරයට මෙයාට අපි හැමතිස්සෙම අත දික් කර කර ඉන්නවට වැඩිය. අපි අපේ කොටස හරියාකාරව කරනවා නම් අපි මේ විඳින දුක්වලට හෙළන දහඩිය බිඳුවට
1: සාධාරණයක් අපි විසින් ඉෂ්ට කරගන්නවා.
0: ඔව්. අසාධාරණ විදියට කවුරු හරි ආවිල්ලා මේ විදියට නිකන් අපෙන් මේ කඩා වඩා ගන්න හදනවා නම් ඒවටත් නැගී සිටින්න අපිට
1: ඇයි කියලා. කලපැලෙන්න ගහන්න. හා. එපා හැමතෙම.
0: අටයි විනාඩි 13යි වෙලා.

0: Lakhanda Radio ITN මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: Dengu Maranikai.
0: Dengu Daddy Avadhanam Kalapa. 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
6: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
7: තත්පරේ තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
8: සාස්තරේ දන්න අයයි, සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
7: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
9: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
1: ලකන මොමදින් ඒසලු.
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අතයි විනාඩි 29යි වෙලාව.
1: හරි.
2: හරි.
1: අපි හැමදාම කියනව නේද?
2: මොකද?
1: රෑටත් ඉරෙන් විදුලිය හදන්න පුළුවන් කියලා.
2: ඔව්.
1: මොකද්ද? ඔයා ඌ කියන්නේ කොහොමද මං එක හිම එකක් කියලා නේද මට.
2: මං දන්නවනේ මොකද්ද කියන්නේ. ඒකයි.
1: රෑටත් ඉරෙන් විදුලිය හදන
2: තැනක් තියෙනවා.
1: ඔව්. කොහොමද එහෙම කරන්නේ?
2: කියන්නවා.
1: ඔය සූර්ය පැනල වලින් විදුලිය හදන්න ඉරේලිය තියෙන්න ඕනේ කියන එක සාමාන්‍ය නීතියක් වුණාට මාගේ උගත් මිත්‍රවරුනි ඒක සාමාන්‍ය නීතියක් වුණාට චීනේ ගෝබි කාන්තාරේ සිද්ධ වෙනවා ඊට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස් අද්භූත ඉංජිනේරු වික්‍රමයක්. ඒ තියෙනවා ඩන් හුවන් වන් යෝ යන් යෝ යමන් කියලා. මොකද්ද?
2: හරි ලස්සනයි. අපි ඒක නොකියයිමුද?
1: ඒකෙදි එහෙ තියෙනවා ඩන් හුවන් 100 මෝල්ටන් සෝල්ට් සෝලාර් පවර් ප්ලාන්ට් කියලා එක.
2: හරි.
1: ඒක චීන භාෂාවෙන් තමයි කලින් කිව්වේ. හරි.
2: හරි.
1: එහෙම නැත්නම් සුපර් මිරර් පවර් ප්ලාන්ට් කියලා.
2: ඒක ලේසි.
1: කන්සෙප්ට් එක. මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? කැඩපත. දොළොස් දහහක බලය මේකේ තියෙනවා. අක්කර ගණනාවක් පුරා විශාල කැඩපත්.
2: හරි.
1: දොළොස් දහහක් එක පෙළට අතුරා තියෙනවා. මේ සෑම කැඩපතක්ම පරිගණක තාක්ෂණයෙන් සූර්යා ගමන් කරන දිශාවට අනුව ස්වයංක්‍රීයව
2: හැරෙනවා.
1: මීටර් 260ක දැවැන්ත කුළුණක්. මේ කැඩපත් 1000 නෙමෙයි 12000ම කරන්නේ. මේ ඉරේලිය කෙල්ල එකතු කළා මැද තියෙන මීටර් 260ක් උස මහා දැවැන්ත කුළුණ මුදුනට පරාවර්තනය කරන එක. සෙල්සියස් අංශක 565ක රස්නයක්. හිතාගන්නකෝ මේ 32ට
2: අපි
1: 565යි. හරි. කුළුණ මුදුනට එකතු වෙන මේ අධික උෂ්ණත්වය කරන්නේ කුළුණ ඇතුලේ තියෙන දියර ලුණු මෝල්ටන් සෝල්ට් මිශ්‍රණය සෙල්සියස් අංශක 565 දක්වා වරත් කරන එක.
2: හරි.
1: රෑට විදුලිය හදන්නේ කොහොමද? ඕගනේ ප්‍රශ්නේ. ඒක තව ටිකකින් කියන්න.
2: හා.
1: සර ලංකාවේ ටෙලිග්‍රාම් වගේ තමයි. හොඳම තැනට ඇවිල්ලා ටික් ගාලා අපි එන ලබන සතිය හම්බෙමු කියලා මතු සම්බන්ධයි ඒක. නෑ. ඔයි ඉර බැස ගියාට පස්සේ අර දවල් කාලේ අධික ලෙස රත්තුණු දියර ලුණු තාපය ඔය තාපය රඳව ගන්න දැවැන්ත ටැංකි තියෙනවා. ඇතුළේ විදිහටම ගබඩා වෙලා තියෙනවා. රාත්‍රී කාලේ මේ රත්තුණු ලුණු භාවිත කරලා ජලය රත් කරලා අධිපීඩන වාෂ්ප ඒවා මගින් ටර්බයින් කරකවනු ඉර නැති රෑටත් පැය 11කට වඩා නොකඩවා විදුලි නිපදවෙනවා. සාමාන්‍ය සෝලා පැනල්ස් වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද මේක? ඒක අපි දන්නේ
2: නැහැ.
1: ඒකත් අපි දන්නවා. බැටරි ඕන නැහැ.
2: හරි.
1: සාමාන්‍ය සූර්ය පැනල වලට වගේ ලිතියම් බැටරි පද්ධති ලොකුවට ඕන වෙන්නේ
2: නැහැ.
1: හරි. රත්තුණු ලුණු තමයි බැටරි එක. රත්තුණු ලුණුම තමයි බැටරි එක. එතකොට වැහිබර දවසක උනත් රෑට උනත් ග්‍රිඩ් එකට එක දිගට විදුලිය දෙන්න පුළුවන්. තාක්ෂණය සහ ඉංජිනේරු විද්‍යාව එකතු වුණාම කලනු හැක්කක් නොමෙත
2: කියලා කියනවා.
1: කියන්න පුළුවන්. ඉතින් මේවා ඉතින් අපේ රටවල් වලට නිකම් හීනනේ.
2: අපිට තියෙන්නේ
1: ඩීප් ටෙක් එකකට කෝල් එකක් දීලා ඒගොල්ලන්ගේ සෝලා පද්ධති ඒගොල්ලන්ගේ තියෙනවා ඩීප් වෝටර් පම්ප් එක. එහෙම නැත්නම් වෝටර් පම්ප් එක. සෝලා වෝටර් පම්ප් එක.
2: ඔව්.
1: ඔයගේ ගොඩාක් තියෙනවා දැන් සෝලා සිස්ටම් කියලා කොහම ලංකාවේ අපිට ඩීප් ටෙක් නේ මතක් වෙන්නේ.
2: ඔව්.
1: ඉතින් ඒගොල්ලෝ දැන් මේ චීනේ මේ කියන තාක්ෂණයට යන ඒගොල්ලෝ බොහොම ඉක්මනට එන්න පටන් ගනේ.
2: ඔව්.
1: ඒවට ඉතින් රටවල් වල ඒවට මැදිහත් වෙන්න වගකීම්තුනුත් ඉන්නවා. මේක තනි ව්‍යාපාරයක් විදියට කරන්න බෑ.
2: බෑනේ.
1: ඩීප් ටෙක් එක මේ කරන ටිකම මද?
2: ඒකනේ.
1: මේ තියෙන ප්‍රශ්නත් එක්ක. දැන් රටේ ජාතික ප්‍රශ්නයන් ඔය සෝලා කියන එක.
2: ඔව්.
1: ඒ කියන්නේ මේවට නිසි විසඳුම් කොයි කාලෙවත් හම්බෙලා නැහැ.
2: නැහැ.
1: ඉතින් ඒ නිසා තමයි පෞද්ගලික ව්‍යාපාර ජාල දැන් අපි ওই මාක්ස් පෙන් ගැන කතා කරනකොට කියන්නේ කෘෂිකර්මාන්තයට තාක්ෂණය එකතු කරන්න.
2: ඔව්.
1: හරිනම් ආණ්ඩුව වලින් කෘෂිකර්ම අමාත්‍යංශ වලින් මැදිහත් වෙලා කරන්න ඕනේ වැඩ.
2: කරන්න ඕනේ දේවල් මේවා මේ.
1: ඒ වගේ. එතකොට මේ සෝලා කියන ඒවාට යම් යම් කාලවල යම් යම් අවස්ථාවල සෝලා පද්ධති ගැන කතා කරනවා. දැන් මේ වෙනකොටත් කතා බහ තිනවා. නමුත් අර ව්‍යාපාරික ආයතනයකට එතනින් එහාට ගිය වගකීමක් විදියට දරනයි මේක ඩීප් ටෙක් කරන්නේ. ඉතින් ලංකාවේ ඩීප් ටෙක් එක්ක ව්‍යාපෘති ගණනාවක් කරලා තියෙනවා. සාමාන්‍ය පෞද්ගලික නිවාස, ව්‍යාපාර, ෆැක්ටරි, ෆැක්ටරි කියන්නේ කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු, මේ වගේ ගොඩක් ඒවා සෝලා පද්ධති ගණනාවක් ස්ථාපිත කරේ ඩීප් ටෙක් ආයතනය.
2: මෙන්න මේ නම් එකට කතා කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. මොකද මේ ඒගොල්ලෝ හිරු එළිය පාවිච්චි කරලා ජලය පොම්ප කරගන්න හින්දා වගාබිම්, ගොවිපළවල් සහ විදුලිය පහසුවේ ලබා ගන්න බැරි ප්‍රදේශ වලට මේක වඩාත් ප්‍රයෝජනවත් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒ හින්දා මෙන්න මේ නම් එකට කෝල් කරලා වැඩි විස්තර දැනගෙන ඒගොල්ලන් එක්ක එකතු වෙලා මේ වැඩේ කරගන්න පුළුවන්. 077 777 7374 077 777 7374
1: ඒ ඩීප් ටෙක් ගැන මතක් කරේ. ඉතින් ඩීප් ටෙක් වෙබ්සයිට් එකට ගියත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ඩෝම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරනනම් කෘෂිකාර්මික වශයෙන් ලංකාවේ ලොකු විප්ලවීය තාක්ෂණික වෙනසක් කරපු ආයතනයේ නම මාක්ස්මන්. ඩෝම මැෂින් එක විතරක් නෙවෙයි යන්ත්‍රෝපකරණ ගණනාවක් ගෙනාවා ලංකාවට. නිකන් මැජික් වගේ වුණා ඒ කාලේ මේ මැෂින් එනකොට. මොනවද මේ අපේ සම්ප්‍රදායික මේ මෙව්වට මෙව්ව කරන්න හදන කියලා කිව්වා. දැන් ඒවා ආදරෙන් වැළඳගෙන තියෙනවා. මොකද කාලේ ඉතුරුයි, ශ්‍රමය වැයවෙන්නේ නෑ ලොකුවට. ඉස්සර පැය ගණන් දවස් ගණන් කරපියෝ, දැන් කරනවා මෙහෙම මෙහෙම මෙහෙම කරනකොට.
2: අනිවාර්යයෙන්.
1: ඉතින් 0117 779 579 තමයි ඔය ඩෝම, එහෙම නැත්නම් තව යන්ත්‍රෝපකරණ මොන හරි ගන්නවා නම් ඔයා කෝල් කරන්න ඕන නම්බර් එක 0171 679 579. එතකොට ඒගොල්ලෝ මේ දවස්වල තව ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට බඳව ගන්නවා දක්ෂ තරුණ කණ්ඩායමක්. ඒකටත් අවස්ථාව තියෙනවා මේ නම්බර් එකට ඔයාගේ CV එකක් යවනවා නම්.
2: 0767 767 909 0767 767 909 කියන නම් එකට වට්ස්ඇප් කරන්න. හිතේ නිදහසින් ජොබ් එකක් කරන්න ඕනේ නම් ඔන්න තැන.
1: ඔව්. ඉතින් CV එකක් දාන්න. මොනවද ගන්න මේ මොනවද ගන්න?
2: ඇසුරම් කරවනුයි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරවනුයි. ඔය 18ට වැඩි නම් O levels, A levels වලින් O levels වලට පෙනී ඉඳලා නම් හොඳට කඩියා වගේ වැඩ කරන්න පුළුවන් නම් අර කලින් කියපු නම් එකට වට්ස්ඇප් එකක් දාන්න CV එක.
1: 8:35

0: උදෑසන 8:41.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සමාර සින්දු අපිව අවුරුදු ගානක් ආපස්සට ගෙනියනවා. ඉස්කෝලේ ඇරිලා බස්සෝල්ට් එකේ එයා එනකම් බලාගෙන හිටපු
1: අතීතය.
0: ඔයයි මමයි. අපි ඔක්කොටම මේ අත්දැකීම් දිනනවා.
1: මට නෑ.
0: අනේ මම මේ ලෝකේ ජීවත් වෙන පොළොවේ පය ගහලා ඉන්න සැබෑ මිනිස්සෙක් මේ අම්මටන් කියලා තමයි මට කියන්න
1: තියෙන්නේ. මට නෑ.
0: මට නෑ. අපිට ඕව තිබ්බනේ. ලාදුරු තිබුණාද ඒක?
1: ඒ කියන්නේ මං එනකම් කවුරුහරි බලාගෙන හිටියද දන්නේ නෑ. මං නම් එහෙම හිටියේ නෑ.
0: ඔහොම කියපුවා යට තමයි දුසින් ගණකන් නේ. එක එක බස් එකකින් එනකම් බලන් හිටියේ. බොරු කියන්නේ මොකටද? අපි නම් ඕන තරම් බලන් ඉඳලා තියෙනවා. තාමත් අපි බලන්
1: ඉන්නවා.
0: ඒයි කියලා. කොහොමද ඒක? කවුරු හංග ඉන්නවා කියලා හිතෙන්නේ නැද්ද? ආතල් හින්ටක් ගහුවා.
1: අද ගෙදර යනවද? ඔයා.
0: මේ මම අපි බලන් ඉන්නේ ඉතින් අපේ අපේ වයිෆ් ගෙදර එනකම් බලන් ඉන්නවා. අසල අපි ගෙදර ගිහිල්ලා කලින් ගෙදර ගිහිල්ලා ඒගොල්ලෝ එනකම් බලන් ඉන්නවා. තේ හදාගෙන
1: අක්ක වෙන්නෝ.
0: නැතරම් මම ගෙදර ඔය මේ කලින් ගිය දවසර මම තමයි ඩිනර් රෙඩි කරන්නේ. ඒ කියන්නේ ලොකු දේවල් හදන්න දන්නේ
1: නැහැ.
0: නූඩල්ස් එකක් ගෑල්ලා හැදුවා.
1: හරි.
0: එහෙම නැත්තම් පාන්ගිඩියක් ගෑල්ලා මක් හරි ඔය කිරි හොද්දක් වගේ එකක් හදනවා. ඊට පස්සේ තව මොනවද මට හදන්න පුළුවන්? බත් එකක් තියලා සම්බෝලයක් හදන්න පුළුවන්. සම්බෝල හදලා බත් හදලා පපඩම් බදින්න
1: පුළුවන්.
0: ඒ කියන්නේ උයනවා නෙමෙයි ඈ. උයනවා කියන්නේ ඊට වැඩි ටික ඇඩ්වාන්ස්
1: එකක්.
0: ඉතින් මේ මොකද ගෙදරින් නැත්තම් ඇරය ආපු ගමන් කියන කඩින් මොන හරි ගියද?
1: ඊට වඩා ලේසි දන්න විදිහට මොන හරි හදන එකනේ.
0: දැන් ඔයා දන්නවා රැයට කාලා කොත්තු අනම්මනම් කාලා හැම නිදා ගන්නවා කිසිම එක්සයිස් එකක් නැහැ නේ සාමාන්‍ය රැයට කාලා අපි කරන්නේ හේමම
1: නිදා ගන්නවා.
0: බඩ බුරිය උල් වෙන්න කාලා. හරි නින්දට යනවා. ඕක හොඳ නැහැ. පස්සේ ඊට පස්සේ කියනවා ගෑස්ට්‍රයිටිස්, ෆැටි ලිවර්. ඔයගේ ප්‍රශ්න ගොඩයි. කෘතිම රසකාරක වර්ණක සහිත කෑම අපි කන්නේ. ඊට පස්සේ ඔය ගෑස්ට්‍රයිටිස් වගේ හැදුණා කියලා කියන්නේ එතනින් පස්සේ ජීවිතේ එපා වෙනවා. ආස කෑමක් වීමක් කන්න වෙලා විදිහක් නැ නේ. ඉතින් ඒ නිසා ගෑස්ට්‍රයිටිස් කියන රෝගේ ගොඩක් අයට තියෙනවා. දැන් බලන්න ක්‍රිමිරාජ නිවසින් මේකට අඳුන්වා දෙනවා සඳුන් පැණිය. සඳුන් පැණිය.
1: හරි සඳුන්.
0: සඳුන් පැණිය. ඉතින් ගෑස්ට්‍රයිටිස් රෝගේ සඳහාමයි විශේෂ වෙන්නේ. ආම්ල පිත්ත රෝගය කියලා ගොඩ කියන්නේ. ඉතින් ඔය ඔය එක එක ඒවා ට්‍රයි කරලා බලලා ඇති ක්‍රිමිරාජ නිවසින් නිෂ්පාදනය මේක අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ ක්‍රිමිරාජ නමත් එක්ක බැඳුණු විශ්වාසයත් එක්කයි ගොඩනැගෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ගෙන්න ගන්න කෝල් කරනවා නම් මෙන්න මේ නම්බර එකට
1: 011-152-789.
0: ක්‍රිමිරාජ නිවසින් එන නිෂ්පාදනය ගැන මතක් කරේ. දැන් ඔය හවස කියලා කියපු ගමන් දැන් සිකුරාදා හවස කියලා කියන්නේ යාළුවොත් එක්ක එහෙම ටිකක් නේ හම්බෙලා ටිකක් සතුරු සාමීචයේ දෙලා
1: එදිනෙදා දේවල් ගැන
0: කතා කරලා යම් කිසි
1: දැනුමක්
0: ගන්න. හරි. අද මේ සිකුරාදාව මත්පැන් වලින් තොර සිකුරාදාවක් කරගමු. හරි. ඇල්කොහොල් ෆ්‍රී දවසක් කරගමු. පුළුවන්ද? ඇල්කොහොල් ෆ්‍රී කියලා කිව්වම කාගෙන් හරි කියලා නිකම් බීලන එක නේද? හරිද? පුළුවන් නම් අද දවස ඔය මත්පැන් මත්ද්‍රව්‍ය විෂමත්ද්‍රව්‍ය කියන කතාව අපිට ලොකු මාතෘකාවක් අපේ රටට.
1: ඔව්.
0: සමහර රටවල මත්ද්‍රව්‍ය කියලා එකක් ගැන එහෙම ලොකු මාතෘකාවක් හැදෙන්නේ නැහැ. මොකද ඒ රටවල මිනිස්සු එහෙම මත්පැන් පානය කරන්නේ නැහැ. මම කියන්නේ ඔය මම කියන්නේ මූතූර් කියන්නේ. මූතූර් ටවුන් එකේ මුළු ටවුන් එකේම ඇවිද්දත් වයින් ස්ටෝ එකක් හොයාගන්න නැහැ. නෑ. එහෙම ටවුන් තියෙනවා ලංකාවේ.
1: ආ මේ හොමගමක් තියෙනවානේ.
0: හොමගම වයින් ස්ටෝනේ
1: නෑ නේ.
0: අපි දසුන් ගින් අහන්නු.
1: මම දැකලා නෑනේ. හොමගම නෑනේ.
0: එන්න බෙන්න.
1: එන අලුතෙන් දාලා තියෙන්නේ. අන්න බලලා බෙන්දා.
0: හැබැයි මෙහෙමයි. වයින් ස්ටෝ එකක් නැති වුණාට අවිධිමත් විදියට මත්ද්‍රව්‍ය මත්පැන් විකුණු තැන් ඕන තැන්
1: තියෙනවා.
0: හරි. දැන් ওই විෂ මත්ද්‍රව්‍ය ගැන කතා කරනකොට රටම එකට ජාතික වැඩසටහන ගැන කතා කරන්න පුළුවන්.
1: ඔව් ඉතින් මේ ජාතික මෙහෙයුමට සපෝට් එකක් දෙන එක අපේ අපි ලංකාවේ පුරවැසියන් හැටියට අපි හැමෝගෙම වගකීම විශේෂයෙන්ම දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ යහපත් මිතුරන්ගේ මාධ්‍ය වගකීමක්. ඉතින් මේ හැම පුරවැසියෙකුම කැපවීම මේ හැම දෙයකටම ගොඩක් බලපානවා. ඉතින් ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඔයා මේ වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් 19:27 කියන නම්බරයකට කතා කරන්න. ඔයා දන්න කියන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට කාලෙ දීලා ඒගොල්ලන්වත් එක්කරගෙන ඒගොල්ලන්ගේ හීනවලට යන ශක්තිය දෙන්න. ඒගොල්ලන්ගේ ක්‍රීඩාවට, සංගීතයට, අධ්‍යාපනයට වගේ දේවල් වලට යොමු කරලා ඒගොල්ලන්ගේ ජීවිත යහපත් රටාවකට හුරු කරවන්න ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි 19:27 කියන නම්බර එකක් ඔයගලන්ට දීලා තියෙන්නේ. ඇබ්බැහි වෙලා නම් නැත්නම් ඇබ්බැහි වෙච්ච කෙනෙක් දන්නවා නම් ඒ නම්බර එකට කතා කරන්න.
0: ඔය මතක් කරේ රටම එකට ජාතික ක්‍රියාන්විතය ගැන. ඉතින් අපි පුළුවන් ඉදිරියට අපේ සපෝට් එක දෙමු මේ ওই නම්බරයකට කෝල් එකක් දෙන්න. මේක ලොකු වැඩක් අපිට මේ ආණ්ඩුව වලට විතරක් කරන්න පුළුවන් ඒවා නෙවෙයි.
1: සහ මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට විතරක් පැවරලා තියෙන වගකීමකුත් නෙවෙයි.
0: සමාජයේ ඉන්න සියලු දෙනාගේ පුරවැසියෙක්ගේ වගකීමක් මේ කියන කාරණාවෙන් රට ගලව ගන්න එක. ඒ වගේ මතක් කරන රයිනු රූෆින් ප්‍රීමියර් ගැන මේ පැය යන්න කලින් ඔයා දන්නවා ෂීට් එකේ මැටි ලේයර් එක ඉතාම ආකර්ෂණීයයි. ලස්සන පෙනුමක් දෙනවා ෂීට් එක ඇතුල් පැත්තෙන්. ගේ ඇතුළේ ඉඳන් මේ වහලේ බලනකොට හරි ලස්සනයි.
1: ඔව්.
0: සිවිලිමක් ඕනෙත් නැහැ.
1: උඩ බලාගෙනම ඉන්න හිතනවා.
0: ඔය ෆිනිෂින් වහලේම ගහනකොට අපි කියන්නේ අපි සිවිලිමක් එහෙම අවශ්‍යතාවයක් නැහැනේ ඇත්තටම. ඉතින් රයිනු රූෆින් ෂීට් එක මිලදී ගන්න වසර 60ක විශ්වාසයත් එක්ක උඩ පැත්ත ගැන කියලා තියෙනවා ෂීට් එකේ උඩු පැත්තෙන් ජල විකර්ෂකාලේපණයේ තියෙනවා. ෂීට් එකට වතුර වැටුනම අර නෙළුම් කොළයට වතුර වැටුනම ඉවත් වෙලා යනවා වගේ ඉක්මනින් ඉවත් වෙලා යනවා. ඉතින් අනවශ්‍ය බරක් තෙතමනයක් පෙඟෙන ගතියක්
1: නැහැ.
0: කුණු දූවිලි රැඳෙන්නේ
1: නැහැ.
0: ඔව් පාසි බැඳෙන්නේ නැහැ. ඔක්කොමත් එක තමයි රයිනු රූෆින් ප්‍රමිතියෙන් යුතු ෂීට් එක. වහලයක් හදන්නේ ඉන්නවනම් වහලේ හදන වහලේ ගහන වඩුබාස් මහත්තයර
1: කියන්නේ
0: මොනවෙන් මොනව කරත් කමන්නේ ෂීට් එක දාන්න ඕනේ රයිනු රූෆින් ප්‍රීමියර් කියලා. හරි ලොකු ගාණක් නැහැ. හොඳේ මේකේ මේ තාක්ෂණයේ පැත්තෙන් වැඩි දියුණු කරාට ගණන් වැඩි කළා
1: නැහැ.
0: ඒ නිසා අවුරුදු 60ක් ෆීල්ඩ් එකේ ඉන්න බෑනේ එහෙමනම්.
1: අනිවාර්යයෙන්.
0: ඒ නිසා අපි රයිනෝ රූෆින් ගැන මතක් කරේ. ඊළඟ පැයට යන්න සූදානම් 8:52.

ලකාණ්ඩ රේඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
1: මේපැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
1: සුභ ගමනක් පරිස්සමින් ගිහිල්ලෙන්න

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
2: වෙලාව පෙරවරු 9:00. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමකින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කුරුවිට බන්ධනාගාරයේ රැඳවුවන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටින බවට වාර්තා වනවා. ඒ සමග කුරුවිට බන්ධනාගාරයේ ආරක්ෂාව වැඩි කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. නොසන්සුන්කාරී ලෙස ඇසරුණු රැඳවුවන් බන්ධනාගාර රෝහලටද හානි සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ රාත්‍රියේ දෙපිරිසක් අතර නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. එය පාලනය කිරීම සඳහා පොලිසිය පොලිස් කැරලි මර්ධන ඒකකයෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබුණා. ඒ අනුව නව මැගසින් බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට මුළුමනින්ම පාලනය කර ඇති බවයි වාර්තා
5: වන්නේ.
0: අමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයේ මෙටා සමාගමට ඇමරිකා ඩොලර් මිලියන 567ක තවත් දඩයන් නියම කර තිබෙනවා. එළම ආරක්ෂාව සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍යෙන් සිදු හානි පිළිබඳව ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලබා නොදුන් බවට තීන්දු කරමින්. මේ එළම ආරක්ෂාව සම්බන්ධයෙන් මෙටා සමාගමට රේබ මෙතෙක් නියම වූ විශාලතම දඩමුදල් ලෙසයි සැලකෙන්නේ. මීට පෙර නියම කළ ඩොලර් මිලියන 375ක දඩය සමග ඔවුන් ගෙවිය යුතු මුළු දඩමුදල ඩොලර් මිලියන 942 දක්වා ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බාලවයස්කරුවන්ට හානිකර අන්තර්ගත සහ ලිංගික අපරාධකරුවන් සමග සම්බන්ධතා ඇතිවීමට ඉඩ සැලසූ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වුණේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට
5: 24 පෑම සීරුවෙන් ලක්ක

0: යායේනා
1: ප්ලීස්
0: මම ඔය සිංදුව කියනකොට
1: කවුද හිටියේ නැග කවුරුත් හිටියේ
0: නෑ යම පල්ලොත් නැගිටිනවා නවයයි විනාඩි නවයයි පොඩි කාලේ අපි අහලා තියෙන කතාවක් තමයි අපි වැඩිහිටියෝ අපිට කිව්වා බොරු කිව්වොත් පොළොව පලාගෙන යනවා කියලා
1: අපාය යනවා
0: කියලා ඔව් සමහරලාට සිවෙන්ති පොළොවේ තියෙන පොඩි පොඩි සිදුරු පවා පෙන්නවා
1: එතනින් තමයි යන්නේ
0: එතනින් තමයි යන්නේ බොරු කිව්වොත් එතනින් එන්නේ හරි
1: අහගෙන ඉන්නේ
0: ඒ වහලවත් අපිට බොරු කියන එක
1: බැරි වුණා
0: අපි බොරු කියන එක නවත්තන්න බැරි වුණා හරි දැන් ඔය අපාය කියලා කන්සෙප්ට් එකක් ගැන අපි කියනවනේ
1: ඔව්
0: අපාය ගැන ඇත්තද බොරුද අනේ මන්දා ඒ සමහරු කියන විදිහට අපායේ තියෙන්නේ මේ මිහිමතම තමයි
1: ඔව්
0: අපේම එක්තරා පැත්තක් අපායේ මේ වගේ තමයි හැසිරෙන විදිහත් එක්ක
1: ඔව්
0: අපිට ඔය යමපල්ලු යම රජුරු ඔය නරකාදී දුක් විඳින ඔක්කොම හම්බෙනවා කියනවනේ මේ සමාජය ඇතුලේ මම මේ අරුණ වික්‍රමාරච්චි මහත්තයාගේ ලස්සන කවියක් හොයාගත්තා එයා කියනවා මෙහෙම ඒක මාතෘකාව තියෙන්නේ වැරදිලා හරි මම අපායට ගියොත් කියලා
1: වැරදිලා හරි
0: ඔව් එයා කියනවා මෙහෙම පගාවක් දීලා හරි යම රජුව මගේ බහට හරවලා ගන්නවා
1: හරි
0: යම සභාවේ උසස් තනතුරක් අරගන්න ඉන් පස්සේ දන්නවා අපේ ශ්‍රී ලංකන් ගතියනේ
1: ඔව් හරි හරි
0: හරි ශ්‍රී ලාංකික විදිහට අපායේ ගියත් පගාවක් දීලා පොඩි ඔව් යමලෝකේ දිනපොත හොයාගෙන මගේ වැරදි වැඩි කරනවා හතුරුකම් කළ හැමෝගෙම නම් තිබෙන පිටු ටික ඉරනවා. මපි කරන්නේ ඔකැනින් පැත්ත.
1: ඒක හැමෝම මේ බැලුවේ.
0: හොඳම හොඳ යාළුවන්ගේ නම් මුල් පිටුවල ලියනවා.
1: හරි හරි හරි හරි.
0: ඔයාගේ නම තිබුණේ නැත්තම් හැම පිටුවකම ලියනවා.
1: අනේ.
0: මේ කියන්නේ ගෑන් ළමයා ගැන වෙන්න ඕනි. හරි. මොකද යාවත් මෙතනට ගෙන්න ගන්න.
1: ගෙන්න ගන්න.
0: කටුයිඹුලේ කටු ඇහැලා කටුයිඹුලේ කටු ඇහැලා දාලා සුවඳ මල් වැල් යවනවා. පැහුණු ලෝදිය හැලිය පෙරලා තනින් තන හිල් කරනවා. කියතේ දත් ටික මොට්ට කරලා සර්පිනාවක් හදනවා.
1: හරි.
0: යමපල්ලන්ට කවි ලියාදී ආදරය ගැන කියනවා. යම්පල්ලන්ට ටියුෂන් ක්ලාස් එකක් දෙනවා.
1: ආදරය ගැන.
0: ලව් එක ගැන. හවසට හවසට. තවත් මොනවද? දිව්‍ය ලෝකෙට යන්න උමගක් කපනවා. මල්ලිකා කඩුපුල් මදාරා මල්ගෙන පැල කරනවා.
1: හරි.
0: ගලන දොල පාරකුත් හදලා ඉවුරේ ගස් වැල් වවනවා. ඔබට මට තනි වෙන්න පුංචි කුටියක් හදනවා.
1: අනේ.
0: මම ලව් කරන්නේ නැහැ.
1: ඒක නෑරව ගෙන්න ගන්නේ.
0: තවත් මොනවද? තවත් මොකටද? ඔයා මල් ළඟ ඉන්නවා.
1: ආ හරිනේ ගෙන්න ගත්තා නේද?
0: ඔව්. ඉතින් අය ළඟ ඉන්නවා කියන අපා ඉන්නවා වගේ තමයි. නේ. සමහර මේ අපි හිතන් ඉන්න අපි ළඟම ඉන්නයි ඉන්නකොට

0: පායි ඉන්නවාගේ පිල්ල
1: ඇයි ඔයා එහෙම.
0: අරුණ වික්‍රමාරච්චි ඉතාමත් කෙටි ලෝභ හිතෙන කවි කියන පොතේ තමයි මේ කවිය තියෙන්නේ. හොයලා තව කියවන්න. ඔය අරුණ වික්‍රමාරච්චි කියන්නේ ගොඩාක් රසට කවි ලියන කෙනෙක්.
1: දැන් වැරදිලා හරි ඔයා ගියොත් එහෙම ඔයා මොකද්ද කරන්නේ ඉන්නේ ඉස්සල්ලාම?
0: එහේ ආයෙත් මුලින්ම මෝනින් ෂෝ එකක්.
1: වටරගෙන්ඩි කියන්නවා ප්ලීස්.
0: කොහොමත් මට කලින් ඔයා ගිහින් ඉන්නේ. ඒ ඉන්න මට සැකයක් නෑ මට තියෙන ගිහ වැඩි ටික පටන් ගන්න. 9:11.

0: හිරවුණාද හිරවුණාද
1: සින්දු කිරුවට සමාන නේද
0: ගැම්ම ගැම්ම ගැන්
1: මේ හා අපිට මවුස් කරනකොට ඉන්නේ නෑ නේ ඉක්කාවක් වෙන්නත් තමයි නේ
0: ඔව්
1: ඉක්කාවක් වෙන්නත් තමයි ඉක්කවටනවා කියන්නේ
0: නැත්නම් ඉතින් අන්තිම හුස්ම ගන්නලාට තමයි
1: හක්කාලා ගියා අනේ අර කොල්ල මේ ෂෝ එක කර කර ඉන්නකොට හක්කාලා
0: ගියානේ ඉතින් නේ
1: කියලා කියයි ලයි මරණය සජීව මරණය මේ ඔය ඉක්කා කියන්නේ සාමාන්‍ය තිබහ වැඩි වුණාම ඇති වෙනවා කියලා අපි වතුර බොනවා උගුරු හතක් බොනවා කාලා හුස්ම
0: ගන්න
1: ඔයගේ කේ කේ
0: අය එකතක ගාල්ල යන්නේ
1: ඉක්කයි මයි ගාලු ගියා ගාලු ගියා
0: ගාල්ල ගිහලා දාලා යනවා ගාල්ල
1: ගිහින් දැන් ගාල්ල යන්නේ රයිට් කොමාරි මේ ඔය ඉක්කා සමහරව ඉන්නවා ඉක්කාව කියලා රෝගයක්
0: තියෙනවා
1: ඒක හැදෙන විදිය අපි පස්සේ දවසේ කතා කරමු ඔය උගුරට එනවා කියලා ගැත්ති ඔය ගෑස්ට්‍රයිටිස් තියෙනකොට උගුරට එනවා
0: ඔව්
1: ගාල එනවා නිකා හරි කතා මැද්දෙන් සමහරිට ඒ උගුරට එන ගතිය තියෙන ගොඩක් කලාට ඔය ගෑස්ට්‍රයිටිස් තියෙන අයට තියෙන ලක්ෂණ යක්යයි සැක
0: කරනවා
1: හරි අපි කාරිනුම් දන්න අපි වෛද්‍යවරු නෙමෙයිනේ හැබැයි ගෑස්ට්‍රයිටිස් තියෙනවනම් අපි ඔකට කියලා තියෙනවා මේ වඩ පුළුවන් සඳුන් පැණිය පාවිච්චි කරන්න කියලා.
0: ඔව්.
1: ක්‍රිමිරාජ නිවසින් එන්නේ සඳුන් පැණිය. හරි. ඒ වගේ ලෙඩ රෝග ගණනාවක් ගැන අපි උදේ පාන්දර ඉඳන් කතා කරනවා. එයට විසඳුම් කියනවා. මෙන්න මේ මෙහෙම try කරලා බලන්න කියලා කියනවා. දැන් අපි හිතමු අපි කතා කරොත් පෙනීම ගැන කතා කරොත්. පෙනීම කියන එක වයසත් එක්ක 40 ඇඳිරිය කියලා කියන්නේ.
0: ඔව්.
1: දැන් සමහර විට අවුරුදු 35 විතර පයනකොට අපිට ඔය හවස 4:00 පහෙන් පස්සේ නේ මට ඔක මේක අත්දැකීමක් ඉදිරි කියන්න පුළුවන්
0: ඒ කියන්නේ පේනදෝර
1: නෑ ඉස්සර 6:00 7:00 45 විතරනම් ක්‍රිකට් ගහනකොට අපිට බෝලේ හොඳට පේනවා
0: හරි
1: ක්‍රිකට් ගහනකොට දැන් අපිට 4:00 පස්සේ බෝලේ පේන්නේ
0: නෑ
1: ඉතින් සමහර මැච් වලදී අපි අනන්තවත් පරාදලා අවුරුදු 35 විතර පයින්නකොට ඔක මට පස්සේ කෙනෙක් කිව්වේ ඔක අපේ වයසත් එක්ක වෙන එකක් කියලා මන් දන්නේ නැහැ ඒක වෛද්‍ය විද්‍යානුකූල උත්තරේ යා කියෝ එක 40 ඇඳිරිය.
0: හරි.
1: ඕක තව තව විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්. කොහොමනත් පෙනීම කියන එක අපේ සමහර කරන අපේ දෛනික චර්යාවන් ඇතුලේ තියෙන නරක දේවල් බලපානවා. ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඉන්නකොට නේ.
0: ඔව්.
1: අධික විදිහට උණුසුම් සහිත මේ දැන් අර අපි කියන්නේ ওই ප්ලාන්ට් වල මොනවද ඒකට කියන්නේ? පෑසුම් කරනයි.
0: ඔව් ඔව් ඔව්.
1: නේ. අර ඒ වගේ
0: දේවල් සමහර ආවරණ නොදා
1: ඉන්නවනේ. එතකොට ඇස වෙහෙස වෙනවා නම් නිතර අයි ප්‍රෙෂර් එක එහෙම හැදෙනවා නම් නේ ඔයගේ ගොඩාක් ඒවත් එක්ක ඇහැ කියන එක පරිස්සම් කරගන්න ඕනි පස්සේ කාලේ ඔය ලොකු ප්‍රශ්න වෙනවා ලොකු ගණන් වලින් තමයි විසඳන්න වෙන්නේ
0: කාන්තාව නම් මේ අහිතකර ආලේපන පාවිච්චි කරනවානේ ප්‍රමිතියකින් තොරව ඒවත් ඇස් දෙකට බලපානවා
1: ඔය අර ඇහැ අන්ඩර්ලයින් එක එහෙමනේ ඊට පස්සේ අයි බ්‍රවුස් කියලා කියන ඒවට එහෙම කේ කේ විකාර වැඩ කරලා අන්තිම ඇස් දෙක පොට් කරගන්න හරි ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල් ගැන මතක් කරන්න ඕනි අර කියපු ලොකු ගාන ගන්නේ නැහැ ඒක තමයි ප්‍රධානම වශයෙන් කියන්න තියෙන්නේ
0: මේක බිස්නස් එකක් විතරක් නෙවෙයි ඇත්තටම
1: ඔව් ඉතින් ලොකු ගානක් නැතුව රජයේ අනුමත ආයතනයකින් වාගේ ඇස් දෙක සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න ආයි වෙන කොහෙවත් යන්න දෙයක් නැහැ හොඳේ
0: ඔව් හැමදේම එකම තැනකින් කරගන්න පුළුවන්
1: සමාලාට පිට රට ගිහිල්ලා කරනවා කියලා හිතමුකෝ ඇයි ඔපරේෂන් එක
0: ඔව්
1: ඒක මෙහෙ ඒගොල්ලෝ කරනවා ගාන සාමාන්‍ය ගානකට කරනවා
0: ඔව්
1: නම්බර් එක මේක කෝල් එකක් දෙන්න.
0: 0706 478 478 ඕන රායක ගන්න ප්‍රශ්නයක් නෑ ඒ නම්බර් එකට. මේක ලෑන්ඩ් ලයින් එක 0112 785 858.
1: දැන් කොහමද ඒගොල්ලෝ මේක මෙච්චර ලාභයට කරන්නේ? ඒගොල්ලෝ තමයි ලංකාවේ විශේෂම අය ඇස් සම්බන්ධ තියෙන ඖෂධ උපකරණ ඒව වුණත් ලංකාවට ගෙනල්ලා බෙදා හරින ආයතනේ ලංකාවේ ලීඩින් හොස්පිටල් ගණනාවක් එකේ ඒගොල්ලෝ වැඩ කරනවා.
0: ඔව්.
1: එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒ නිෂ්පාදන ඒ දේවල් දාලා අඩු මුදලකට ඕගලන්ට මේ වැඩේ කරලා දෙන්න.
0: ඔව්.
1: දැන් ඒගොල්ලෝ
0: කාගෙන්වත් මිලදී ගන්න නෑනේ.
1: නෑනේ. හරි. ඒ වගේ ඉහළම ප්‍රමිතියෙන් යුතු සේවාවක් සපයනවා. ඉතින් මෙඩිකල් කැම්ප් එකක් එහෙම කරගන්න ඕනේ නම් ඒකටත් කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් දැන් මේ රෝග ටික කිව්වොත් මෙන්න මේ රෝග ටික මූලික වශයෙන්
0: ඇසේ සුද තියෙනවා නම් දෙවැඩියව තියෙනවා නම් ග්ලූකෝමා තත්ත්ව තියෙනවා නම් ඒ වගේම වාගේ ළමයින්ට මොනවා හරි ඇස් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම ඇස් කණ්ණාඩි ගන්න ඕනේ නම් නැත්නම් බාහිර රෝගයන්ශිකුත් තියෙනවා. මෙන්න මේ හැම සේවාවක්ම එකම තැනකින් එකම වහලක් යටි සුවදශීලී සේවයක් එක්ක ඔයාලට ලබා ගන්න පුළුවන්.
1: රජයේ අනුමත කියන එක හොඳට මතක තියාගන්න. මොකද මේක නිකන් කවුරු හරි ආසාවට කරන හොස්පිටල් එකක් නෙවෙයි.
0: නෙවෙයි.
1: ඔව්. වගකීම් සහගතව මේ වැඩේ කරන්නේ.
0: මොකද ඇස් දෙකනේ. ඇස් දෙක කියන්නේ එසේමසේ දෙයක් නෙවෙයි.
1: හරි. 9:24 පැල්වත්ත අයිස්ක්‍රීම් ගැන කතා කරන්න පුළුවන්. පැල්වත්ත අයිස්ක්‍රීම් කියන්නේ වර්ග කීපයකින් වට ගන්න පුළුවන් නිෂ්පාදනයක්.
0: බටර්ස්කොච් තියෙනවා, බ්ලූබෙරි තියෙනවා, මැංගෝ, මෙන්න මේ වගේ විවිධ රසවල වලින් අයිස්ක්‍රීම් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ කිරි රසට කන්න ආස කට්ටිය ඉතින් අනිවාර්යයෙන්ම පැල්වත්ත අයිස්ක්‍රීම් තමයි තෝරගන්නේ.
1: පැල්වත්ත සුපර් මාකට් වල ග්‍රොසරි වල ඕන තැනක තියෙනවා. ඉතින් නම කියලා ඉල්ලන ලංකාවේ අපේ අභිමානයත් එක්ක තියෙන නිෂ්පාදනය. ලංකාවේ කිරිගොවීන් 30,000ක් විතර පැල්වත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධයි. ඒගොල්ලන්ගේ ජීවිතත් දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා පැල්වත්ත නිෂ්පාදන ආයතනය නිසා. ආදරණීය පාරිභෝගික ඔබ නිසා.

0: පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට
1: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
0: සුපකමනක් පරිස්සමෙන් කිහිල්ලෙන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකුත් අතපය විඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
5: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
1: evening drive with chamit and charu
6: oyata visha maddravya bhaviten ivat wenna onada jeevithaya aluten patang ganna aasada ehenam meka oya ගන්නම ඕන කෝල් එකක් 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
8: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා

0: ගගේ තල නහි නහ දෙමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටියටේ NLB තනට තහනය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

ජාතිකලොතරයි මණ්ඩලයට එන්නේ කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන එහීනෙත් එක්ක. ඔයා මේ වෙනකොටත් ටික ටික අතේ තියාන බලන් ඉන්නවා ඇති. අද අංක ටික තාම කිව්වේ නැහැ කියලා. හරි, අංක ටික කියන්නම්. මෙන්න බලන්න, ඊයේ දවසේ දිනුම් මැද්ද මහජන සම්පත F අක්ෂරයත් එක්ක අංක බිංදුව අංක 2 අංක 2 අංක 1 අංක 5 සහ අංක 8 තමයි වාසනාවන්ත අංක බවට පත් උනේ. මේ මහජන සම්පත ගැන කිව්වේ, මේ කියන්නේ අපි ගොවිසෙත ගැන. X අක්ෂරයත් එක්ක අංක 6 අංක 24 අංක 31 සහ අංක 46. මෙගා පව S අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 7, ජය අංක 26, අංක 58, අංක 70 සහ අංක 76. ධන නිධානයේ L අක්ෂරයත් එක්ක අංක 4, අංක 30, අංක 63 සහ අංක 77. හඳහල දොතරයිය ධනු ලග්නයත් එක්ක අංක 5, අංක 12, අංක 14, අංක 47. අද සම්පත ගත්තනම් අංක 5 අංක 8, අංක 1 අංක 5 අංක 8, අංක 2 අංක 1 අංක 5 අංක 8 සහ F අක්ෂරය. NLB ජය ලොතරයි ගත්තනම් F අක්ෂරය 1 අංක 3 අංක බිංදු අංක 3 සහ අංක 2. අවසාන වශයෙන් බලන්නේ සුබ දවසක් ලොතරයි. වෘෂභ ලග්නයත් එක්ක අංක 19, අංක 27 සහ අංක 37 ජයග්‍රහී ප්‍රතිඵලයේ බවට පත් වුණා. උදේ 9:00 විනාඩි 32.

0: නවයයි විනාඩි 35යි අනාවැකයක් කියන්න යන්නේ.
1: ශාස්ත්‍රම් කියනද? ශාස්ත්‍රම්.
0: ශාස්ත්‍රයක් කියන්න.
1: මූණ බලලද අත බලනද යා කියනවා.
0: මේ දවස්වල තත්ත්ව බලලා කියන්නද?
1: හරි.
0: දැන් බලන්න හැමතැනම ගැටුම්. දැන් කුරුවිට බන්ධනාගාරේ ගැටුම්. මීගමුව. ඊට පස්සේ ආයි තව මහාර. දැන් මේ සාමාන්‍ය අපි දකින ගැටුම්නේ. එතකොට ගෙවල් වල ගැටුම්. දැන් අද ඉඳන් ගැටුම් වැඩි වෙනවා කියලා මට කියත හැකි ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් හිතලා.
1: ආහ්, ඉතින් පටන් ගන්නවා.
0: දැන් අද ජ්‍යොතිෂ්‍යවේදීන්ට අද දවසේ ඉඳලා ඕනනම් ඉස්සරහට පලාපල කියනකොට
1: හරි.
0: ඕනම ලග්න හිමියෙකුට මේක කියන්න පුළුවන්. හරි. අර ඒගොල්ලෝ කියන්නේ ටිකක් වේදනාත්මක සිතුවිලි ඇති කරන දවසක්.
1: හරි.
0: ඊට පස්සේ ඕනනම් කියත හැකි මෙහෙම කියත හැකි. බාධාකාරී බවක් මනසේ මොකක්ද ඒකට කියන්නේ? සංසුන් නැහැ කියලා කියන්නේ.
1: නොසන්සුන් මනසක්.
0: නොසන්සුන් මනසක් සහිත දිනයක්.
1: හරි.
0: හරි.
1: කලබල.
0: පවුලේ අසමගි වලට කටයුතු යෙදෙන බැරි නිවසීමෙන් කටයුතු කරා.
1: අඩදබර වැඩිපුර සිද්ධේ කියලා.
0: ඕන ඕන ලග්නෙකට මේ දවස්වල මේක කියන්න පුළුවන් කියනවා නම් ලග්න කියන හිමි මේක ඒ අදාළ මහතුරු අහන් ඉන්නවනම්. ඇයි දන්නවද? අදින ඉස්කෝල් නිවාඩුනේ.
1: ඕනේ.
0: ගෙදර ඉන්න අම්මගේ විශේෂයෙන්ම යාගේ මනසේ නොසන්සුන්තාවය වෙයි.
1: කේන්තියනෝ.
0: ඔව් කේන්තියනෝ. යාගේ කේන්තිය ඊට පස්සේ හවසට හස්බන්ඩ්ගේ කරමතින් යනවා. ඒ කේන්තියෙන් හස්බන්ඩ් උදේට වැඩට එනකොට රැකියා ස්ථානයේ ආරවුල් ඇති වෙනවා. දැන් බලන්න මේ මොයි පොඩි සිදුවීමක් මුළු සමස්ත සමාජයටම බලපාන විදිය. හරි. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඔයා පරිස්සමෙන් මේ බලන්න තව එකක් දැන් මෙන්න මෙහෙම කියතයි මව්පියන්ගේ දෝෂ දර්ශනීයට පවාලක් කියයි.
1: හරි.
0: ඉතින් පරිස්සමයි.
1: ඔව්.
0: හරි. අර නොසන්සුන් හිතේ නොසන්සුන්කාරී තත්ත්වය කියන එක ලග්න 12ටම අදින් පසුව
1: පොදු කාරණාවක්.
0: පොදු කාරණාවක් වෙයි. ඉතින් මේවා කියන්න ජ්‍යොතිෂ්‍යවේදී ඕනේද?
1: අපි කියන්නම් හැමදාම දෙයට නේද?
0: මේ නෑ එක විද්‍යාවක් ඒක ඉගෙනගෙන කරන්න ඕන එකක් වටිනාකමක් සහිත එකක් ඒකට.
1: හැබැයි ඕක ඔය වගේම අපි කියන්න.
0: ඔව්. ඒ වගේම කියන්න පුළුවන්. දැන් ඉස්සරහට ඔන්න කාලගුණ විද්‍යාවක් කියන අනාවෙක. ඉස්සරහට එල්නිනෝ එකක් එනවා කිව්වේ එල්නිනෝ එකක් ආවේ ගම් වතුර.
1: ගම් වතුර.
0: හැබැයි එහෙමයි කියලා ඒ අනාවෙකිය බැහැර කරන්න බෑ.
1: ඉස්සරහට එනවා.
0: ඉස්සරහට එනවා. ඒ ඉන්න කලින් නිකන් වැහලා පෙන්නවා. වැස්සොත් මෙහෙමයි නොනැවස්සොත් මෙහෙමයි. ඉස්සරහට සූර්ය නේද හිරු එළියෙන් තමයි ඉස්සරහට වැඩ කරගන්න එක පහසුවක් වෙන්නේ. දැන් ඒගොල්ලන්ගේ නිෂ්පාදිත දෙකක් තියෙනවා. එකක් වෝටර් පම්ප් එක අනිත් එක ඩීප් වෝටර් පම්ප් එක නේද?
1: ඔව්.
0: ඒ දෙක ගැන අපි කතා කරමු.
1: ඔයාගේ ස්ථානයේ ජල අවශ්‍යතාවය ඒගොල්ලෝ අඳුරගෙන හරිද? ජලය ලබා ගන්න ඕනේ ගැඹුරු, ඒ වගේම දවසකට අවශ්‍ය කරන ජල ප්‍රමාණය අඳුරගෙන, ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන දේවල් අඳුරගෙන, තෝරා ගැනීමේ ඉඳලා හයිල් කරලා දෙන කියන සවි කරලා දෙන තැනට දක්වා තාක්ෂණික සහය ඒගොල්ලන්ගෙන් අඩුවක් නැතුව ගන්න පුළුවන්. එතකොට දිනෙන් දින ඉහළ යන විදුලි බිල ගැනත් ඒගොල්ලන්ට සම්පූර්ණයෙන් බාර දෙන්න නම්බක තියෙනවා. මෙන්න මේ නම්බක 077-777-7374 කතා කරලා ඕනම දෙයක් කතා කරගන්න පුළුවන් ඒ සම්බන්ධව.
0: ඉතින් අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. මොකද අනිවාර්යෙන්ම දැන් ඔයාලට ඉස්සරහට මේ තියෙන තත්ත්වයන් එක්ක විදුලි බිල කියන එකේ ප්‍රශ්නෙට විසඳුම හරියාකාරව ඉෂ්ට කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඩීප් ටෙක් කණ්ඩායමත් එක්ක රට පුරා ව්‍යාපෘති ගණනාවක් කරපු ඉතාම සුවදශීලී කාර්යක්ෂම සේවාවක් සපයන සේවාවෙන් පස්සෙත් අලවියෙන් පස්සෙ සේවාව කියන එක උපරිමයටම හරියට තිතට ගානට කරන ආයතනයක් මේක. ඒ නිසා සෝලා එකක් කියනකොට ඔළුවට එනකොටම ඩීප් ටෙක් කියන නම ඔළුවට එන්න ඕනේ. 071-711-711 කියන නම්බරේ නම් හුරු පුරුදු ඒකට කෝල් එකක් දෙන්න. ඩෝමා මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන ඔයාගේ සිහිනය හොඳ කම්පැනි එක වැඩ කරනවා කියන එක තමයි ඕනම කෙනෙක්ගේ රැකියාවක අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්ගේ හීනේ. ඉතින් ඒක සැබෑ කරන්න සූදානම් මෙන්න මේ නම්බර එකට වට්ස්ඇප් කරන්න ඕනේ ඔයාගේ CV එකක්.
1: 0767-767-909 0767-767-909
0: මොනවටද ගන්න කියලා හෙව්වොත් මොනවද තියෙන වේකන්සි?
1: වේකන්සිස් තියෙනවා සර් බ්‍රෝ. අසරම් කඩුවන්ට, පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට. ඔයා 18ට වැඩි නම්, ඕ ලෙවල්ස් වලට පෙනී ඉඳලා තියෙනවා නම්, හොඳට වැඩ කරන්න පුළුවන් නම් කට්ටියත් එක්ක එකතු වෙලා ඔන්න ඔයාට තැන, ඔයාට හොඳ වැටුපක් ගන්න පුළුවන්, හොඳ කට්ටියක් එක්ක වැඩ කරන්න පුළුවන්, හිතේ නිදහසක් ඇතුව.
0: මාක්ස් පෙන් ගෲප් ලංකාවේ ඔයාට ජොබ් එකක් කියලා ගිහිල්ලා කරන්න ලැබෙනවා නම් ඒ වගේ තැනක ජොබ් එක, ඒක වාගේ වාසනාවක්.

0: නවයයි විනාඩි 48යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: ඇසීසු දෑවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: මිත්‍රෝනි, එහෙනම් අපි මේ සතියේත් වැඩි ඉවර කරනවා. අද අගෝස්තු 7 වෙනිදා. හෙටයි අනිද්දායි නිවාඩුවක් දාලා අපි හැමීට එන්න.
3: හරි.
2: යන්න කලින් මතක් කරන දෙයක් තියෙනවා. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලේ නේද? මේ දවස්වල ඔයා ටිකට් එකක් ගන්නකොට මතක තියාගන්න. දශක 6ක් පුරාවට ඔයාව කෝටි ගණන්, මිලියන් ගණන්, ලක්ෂ ගණන් මුදල් තියාග ලබා දෙන ලොතරැයි ලෝමහාගෙදර ජාතික ලොතරැයි මණ්ඩලේ පුංචි රුපියල් 40කට ඔයාගෙන් ලැබෙන ඒ නොමද විශ්වාසය නිසාම මුදල් ජයග්‍රහණ ලබා දීම වගේම රටේ සංවර්ධන කාර්යයන් සඳහා මහඟු දායකත්වයක් දෙනවා. ඉතින් රජ ඒකාපත් අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශ, සෞඛ්‍ය අමාත්‍යාංශ, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රමවාසන අරමුදල මෙන්ම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවය පවත්වගෙන යන්න අවශ්‍ය කරන සියලුම දායකත්වයන් දෙනවා. එතනදී ප්‍රමුඛ ඇවිනි ජාතික ලොතරැයි මණ්ඩලේ මේ සියල්ල හැරෙනකොට රටපුරා ප්‍රජා සත්කාරක බලසරහන් ගණනාවක් කරන පෙරගමන් කරු විදියටත් කටයුතු කරනවා. ඉබව සනාථ කරමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ මීළඟ ප්‍රජා සත්කාරක වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ අමේපුස්ස බෝතලී කනිෂ්ඨ විද්‍යාලයේ වෙත මේ පුස්තකාල සහ ක්‍රීඩා කටයුතු සංවර්ධනය වෙනුවෙන් උපකරණ ලබා දීම සඳහා ඉතින් අද දවස වෙන් කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සම්බන්ධ වෙනවා. ඉතින් දෝත පුරා මුදල් ත්‍යාග බෙදා දෙන, සිත් පුරා සතුට බෙදෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ රට පුරා හැම ශේෂ්ත්‍රයක් මෙහෙල නංවන්න අවශ්‍ය කරන උපරිම දායකත්වය දෙනවා කියලා මතක් කරනවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම ප්‍රාර්ථනාව ඔබ සතුටින් හිනා වෙන එක. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ. ඔබ හිනා වෙන්න නම් ඔබ අවට ඉන්න වටපිටාව සුන්දර වෙන්න ඕනේ, සොඳුරු වෙන්න ඕනේ, සුන්දර මිනිස්සු මුණ ගැහෙන්න ඕනේ. ඉතින් මනස විකල් වෙච්ච නේද, සිහි විකල් වෙච්ච මිනිස්සු අපි දකිනවා. විශේෂයෙන්ම විෂමද්‍රව්‍ය සහිත සමාජයක් අපිට මේ වටපිටාවේ තියෙන. අපි හිතන පතන ලස්සන ලෝකයක් නෙවෙයි. ඉතින් මේ හිතන පතන ලස්සන ලෝකය වෙනුවෙන් රටම එකට ජාතික වැඩසටහන මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මතින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තමයි විෂමද්‍රව්‍ය තුරන් කිරීමේ මේ ජාතික කාර්යය වෙනුවෙන් ඔයාලට දායකත්වය දෙන්න පුළුවන්.
3: ඉතින් මේ රටම එකට ජාතික මෙහෙම ජාතික වැඩසටහන හානිකර මද්‍රව්‍ය භාවිතය, මද්‍රව්‍ය ජාවාරම්, ඒ වගේම බෙදාහැරි වළක්ව ගන්න ජනතාව දැනුවත් කරලා සමාජයේ හැම පුද්ගලයෙක්ගේම උපරිම දායකත්වය ලබා ගන්න ක්‍රියාත්මක වෙන ජාතික ව්‍යාපාරයක්. ඉතින් ඒ හැම දෙයකටම දායකත්වය ලබා දෙන එක පුරවැසියෝ විදිහට, ලංකාවේ පුරවැසියෝ විදිහට අපි මෝගිම වගකීමක්. එතකොට දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, යාළුවන්ගේ, ඒ වගේම අපේ මාධ්‍ය කියන එකත් ලොකුම වගකීම තමයි. මේ හැම පුරවැසියෙක්ගේම වගකීම තමයි. ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම්, මාත්‍රාව්‍ය බෙදා හරිනවා නම්, ඒ දේවල් වළක්ව ගන්න කටයුතු කරන එක. මෙන්න මේ නම්බරයකට කතා කරන්න හැම කෙනෙක් දන්නවනම් 19:27 ඔයා කරන උතුම්ම මෙහෙයක් තමයි මේ නම්බරයකට කෝල් කරලා එහෙම දෙයක් වළක්ව ගන්න කටයුතු කරන එක. 19:27
2: 9:53 උදේ 10 මාරට 11 විතර වෙනකොට සාමාන්‍යයෙන් ඔෆිස් එකේ ටී එක එනවා. ඔෆිස් එකේ වැඩ කළා උදේ ඉඳන් මහන්සියලානේ, උදේට කාලා වැඩ කළා මහන්සියලා 10 මාර 11 වෙනකොට ඉන්නේ. පොඩ්ඩක් විතර පොඩි නේ, පොඩි ඩල් ගතියක
3: එනවා.
2: රස ටී එකක් බොමු පැල්ලොත්ත කියන නමින්. පැල්ලොත්ත කිරි තේ එකක්, ඔය කිරි කෝප එකක් බවට පත් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් පැල්ලොත්ත කියන්නේ ලංකාවේ අපේ විශ්වාසයෙන් යුතුව අපේ මේ ගුණාත්මක බව රැකගත්ත ප්‍රොඩක්ට් එකක්. ඉතින් ගන්න කඩේට ගියාම, සුපර් මාකට් එකට ගියාම, අවුට්ලට් වලදී ඕනම තැනකදී පැල්ලොත්ත නිෂ්පාදනය. එමුණා ගිලෙන්න
3: සුබ සතියන්තයක්. ජය වේවා. මං අනු එයාසන්න.

0: 99.5 91.7 Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: Velawa Peravaru 10යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනට තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් කුඩුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුදීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කොරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට යම් තරමකින් පාලනය කර ඇති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වයද පාලනය කර ඇති බවයි හර්ෂණ නානායක්කාර මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයට කියා සිටියේ.
5: මැගසින් බන්ධනාගාරයේ තත්ත්වය රාත්‍රියේම සමනයට පත් කරන්න හැකියාව ලැබුණා අපට ආරක්ෂක අංශවල සහායත් ඇතුව. නමුත් තුවාල ලැබුව 11 දෙනෙක් ඉන්නවා, මියගිය එකෙක් ඉන්නවා. ඒ අය මියගියේ කොහොමද කියන එක පිළිබඳව පරීක්ෂාත් මරණ පරීක්ෂණ වාර්තාව වුණේ. මොකද කොයිම ආකාරයකවත් වෙඩි තැබීමක් කළේ නැහැ. තත්ත්වය පාලනය කරා පමණයි. දැන් ඒ තත්ත්වය පාලනය වෙලා තියෙනවා. ඒකේ ආසන්නම හේතු වශයෙන් තියෙන්නේ අර මද්ද්‍රව්‍ය පාර්ශ්වලයක් කට්ටිය විසින් ඩිටෙක් කළා ඇරෙස් කරත් එක්කම ඇතුළේ අන්රෙස්ට් එකක් තියෙන්නේ. ඉතින් අපිට පැහැදිලිව පේනවා අපි එළියේ පාතාලයට බස්කුඩු වලට විරුද්ධව ගෙන යන ව්‍යාපාරයට අපිට එන ප්‍රතිචාරයක් වශයෙන්ම තමයි මේක පේන්නේ. අපි කුරුවිට සිද්ධිය අද උදෑසන ඇති වෙන්න පටන් ගත් එකක්. ඒකේ තොරතුරු එතන අපි කඳුළු ගෑස් ෆයර් කරලා තියෙනවා. ඊට අමතරව ටරට් වල ඉඳලා වෙඩි තැබීම් කරලා තියෙනවා තත්ත්වය පාලනය කරගන්න. ඊට අමතරව දැන් කුරුවිට තත්ත්වයත් යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තිබෙනවා.
0: අමරිකා එක්සත් ජනපදයේ යුදෝපකරණ හිඟයකින් පෙළෙන බවට පළවන වාර්තා එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා. යුදෝපකරණ හිඟයා පිළිබඳ තොරතුරු සමාජගත කළ බවට සැකකරන අයට දිගුකාලීන සිරදඬුවම් ලබා දෙන බවයි අමරිකා ජනාධිපතිවරයා ආසනහන් කළේ. අමරිකාව ඉරානය සමග ඇති යුද්ධය නැවැත්වීමට යුදෝපකරණ හිඟය හේතුවක් බවට ප්‍රචාරය වී තිබුණා. යුද්ධය 6 මාසයට ළඟා වී තිබෙනවා. සාම ගිවිසුමක් පෙනෙන තෙක් මානයක නොපෙනෙන තත්ත්වයක උදා වී තිබෙන්නේ. ට්‍රම්ප් සහ පෙන්ටගනේ අවිහිඟයකින් දැඩි ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින බවත් එම වාර්තාවල සඳහන් වුණා. ඊට ප්‍රතිචාර දක්වමින් අමරිකා ජනාධිපතිවරයා අවධාරණය කළේ අමරිකාව සතුව දැවැන්ත උණ්ඩ ප්‍රමාණයක් පවතින බවයි. නව උණ්ඩ සහ ව්‍යායුධ අවශ්‍ය තරම් අමරිකාවට නැවගත කළ හැකි බවද ඔහු පෙන්වා දෙනවා. මෙලග ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සුබෝදෑසනක උදේ 10යි විනාඩි 3යි
0: රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
3: මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා
2: සුපිරි ටැග් තුනක්
3: ප්‍රථම ටැග් 120
2: ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙක අපව

0: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසේ ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසේ.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

ඒ ඉතින් ගොඩක් විතර මහන්සි වෙලා වැඩ ටික කරන්න නැතිනේ. ඊය දවස් චුට්ටක් විතර වට මහන්සි නම් අද පොඩ්ඩක් රිලැක්ස් වෙන්න පුළුවන්. ලස්සන සින්දු ගොඩාක් කරගෙන ඇවිල්ලා තියෙනවා. උදේ 10 වෙනකොටම 10 ඉඳලා 1 වෙනකන් ඔයාට මම අහගෙන ඉන්න පුළුවන් ලස්සන සින්දු ගොඩක් එකතු කරගෙන. ඔය මේ වෙලාවේ කොහේ හිටියත් ඔයාට මම අහගෙන ඉන්න පුළුවන් සද්දෙටම. FM 103.5 FM 103.7 මේ විදිහට සද්දේ වැඩි කරගෙන අහගෙන ඉන්න. අද පොඩක් සතියේ පොඩක් පොඩි වෙන වයිබ් එකක් තියෙන දවසක් නේ සිකුරාදා කියනකොට. පොඩක් අර සතුටින් ඉන්න දවසක් නේකොට වීකෙන්ඩ් එකක් එනකොට. ඉතින් අපි අඩුවෙන් කතා කරලා වැඩපුර සින්දු ටිකක් අහමුද? සින්දුවක් අහන්න ඕවා කැමති අය එකතු කරගන්න පුළුවන්. කැමතිම කෙනෙක් එකතු කරගන්න පුළුවන්. 07:03-93.5-93.7 07:03-93.5-93.7 මේ කෙනෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියන්න වාටත් පුළුවන්. ඉතින් ඔයා වැඩ කරන ගමන් මහන්සිය නැති වෙන්නත් එක්ක අහමුද ලස්සන සින්දුවක් මුලින්ම. මේ උඹ භාතියගේ එවගේම මෝමාරියාගේ කියන ලස්සන සින්දුවක් මම ලැස්ති කරන් ඉන්නේ. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමුනේ. ඉතින් මේ සින්දුව මුලින්ම මගෙන් ඔයාට.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංගීතය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7 6 7 9 5 7 9
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බී

0: එන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
1: ලක්කන හගෙන ඉන්න වෙලාව උදේ 10 විනාඩි 36.

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ

උදේ 10 විනාඩි 31 වෙලාව. ඉතින් වෙලාව බලලා අපි මේ පැත්තට ආවනේ. අද අගෝස්තු 7 වෙනිදා සිකුරාදා දවස. පොඩක් සතුටෙන් වැඩි කරන්නේ. ආ වීකෙන්ඩ් එක ළඟ ඇවිල්ලා තින්. පොඩක් ඉදරට මහන්සි අඩු කරගන්න පුළුවන් අද ඔයාට. ලස්සන සින්දු ගොඩක් ඇහෙනකොට. ගොඩක් වැඩ කරනකම හිටියත් ඔයාට ලස්සන සින්දුවක් ඇහෙනකොට සමහරක් විට ඔයාගේ මහන්සි නැති වෙලා යනවා නේද? මම දන්නවනේ ඉතින් ඔයා මට එහෙම කියනකොට. ඔයාටත් පුළුවන් ඔයා කැමති සින්දුවක් අහනකම කැමති කෙනෙක් එකතු කරගන්න. FM 93.5 93.7 සද්දෙට මාව අහගෙන ඉන්න ගමන්. 0.7.3.93.5.93.7 මේ කිරි ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න. 0.7.3.93.5.93.7 අදම මාව අහන කෙනෙක් වෙන්න පුළුවන්. හැම නැත්තම් පොඩ්ඩක් විතර නම් මේකේ ඉලක්කමක් විතර අමතක වුණ කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ට තමයි මම ඉතින් ෆෝන් නම්බර් එක ආපහු මතක් කරේ. මතක් කරන්න ඕන නෑ නේද? ඔයා දන්නවා. කමක් නෑ. ඉතින් අලුතින් මාව අහන කෙනෙක්ට උනන් ෆෝන් නම්බර් එක දැනගත්තම හොඳයි නේද? ඔයාගේ වටින වෙලාවෙන් චූටි වෙලාවක් අරගෙන ඉක්මනට මැසේජ් එකක් මේ පැත්තට එවන්න. ඒ විශ්වවිද්‍යාල ටිකට් තරගාවලිය දැන් තිබ්බා නේද? ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම සුසුකම් ලබනවා මේ අවසන් තරගයට. එතකොට පළමු වටේ ගෝල්ඩන් ස්කැලන්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින් ඉන්නේ. එතකොට කවුරු මේ පාර ජයග්‍රහණය වෙයිද? අපි බලාගෙන ඉමු නේද? මේකෙන්වත් මතක් කරව කරන්න ඕනේ ඔයාට. මම අහගෙන ඉන්නකම දිගට වහගෙන ඉන්න දවල් එක වෙනකම්. අපි අමුද බලන්න මේ වෙලාවේ හාට් බීට් චැට් එක පැත්තට. ඊ දවසේ ඉතින් කොහම වුණත් ඔයාට අදත් දවසේ පැය 24ක්ම තියෙනවනේ. ඉතින් මේ පැය 24 ඔයාට ඕනතරම් දේවල් වැඩ ටික කරගන්න පුළුවන්. ඊයේ බැරුණ වැඩ ටික අද කරගන්න පුළුවන්. ඉතින් ඉස්සරහා දවසට ඉතුරු කරගන්න නැතුවම නේද? ඉතින් වැඩ කල් දාන්න නැතුව හරියට කරගන්න. වැඩි ටික කරන ගමන් මාවත් අහගෙන ඉන්න. ඉතින් ලස්සට සින්දුවක් මම ලෑස්ත කරගෙන ඉන්නවා ඊළඟට. ඊට කලින් අපි අමුද බලන්න හාඩ් බිට් එකේ චැට් එක පැත්තට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. අද උදේම යන්න හදන්නේ ලංකාවෙන් කොහෙටද? ඩුබායි වලට. ඩුබායි වලට යන්න හදන්නේ මේ වෙලාවේ. මාව අහගෙන ඉන්නවා මහේෂ්. ආව එකතු කරගන්න මහේෂ් හරි මාදරේ. චෙනාය ඉන්නවා. ඒ වගේම වයිෆ් නිමේෂ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මේ හැමෝම එකතු කරගෙන ලක්කන අහන හැමෝමත් එකතු කරගන්න කියලා තමයි මහේෂ් මට කිව්වේ. හාද? ඒ වගේම ඉන්නවා සිතුම් පැතුම් මෙතුව ඉටු වෙන ජයග්‍රහණයේ සතුට පිළි සුබ ලස්සන දවසක් වෙන්න ඕනේ හැමෝටම කියලා. ඉතින් ඔයාලා මේ විදිහටම ලස්සන දවසක් වෙන්න ඕනේ අද. කෑගල් ඉඹුල් ගස්තනින් තමයි උදේශිකා නිරූපම මාලා මට මැසේජ් කරලා තියෙන්නේ. ඔයා ටේලර් ෂොප් එකක් කරන කෙනෙක්. ඉතින් වැඩි වැඩි මෙසස් හම්බ වෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක අපි යමු බලන්න. කොහෙටද යන්න හදන්නේ? මං ඔයාව අහගෙන ඉන්නේ. මාවත් එකතු කරගන්න හොඳේ නැත්තම් තරහයි කියලා දින ෂෙවෝන් තමයි මැසේජ් එක දාලා දෙන්නේ. ෂෙවෝන් කියලා කියන හැම වෙලේම මාත් එක්ක තරහ වෙන්න බලාගෙන ඉන්න කෙනෙක්. ෂෙවෝන් මාව අහගෙන නේද ඉන්නේ? ඔයත් එක්ක ඔයාට මාත් එක්ක මොකක් හරි තරහක් තියෙනවද? ඔයා මේ තරමට මාත් එක්ක තරහ වෙන්නේ? නම කියුවේ නැත්තම් ඔන්න ඊළඟ මැසේජ් එක මම ඔයත් එක්ක තරහයි. එහෙම හරියන්නේ නැහැ. මම යන්න කලින් කොහොම හරි වාගෙන කියනවනේ. ඔයා ඉතින් දන්නවනේ මං ගැන නේද? කොහොම හරි මිස් නොකර අනිවාර්යෙන් කියනවා. ඒක නිසාමද කොහෙද අද උදෙන්ම ඇවිල්ලා මැසේජ් එකක් දාන්න මට. එදි අනුර පුස්සල් ඔයාව එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඔය විදිහටම මාව අහගෙන ඉන්න සරත් චන්ද්‍ර ඔයාව එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේ සද්දට ලක්කඩ දාලා තිනවා නේද ඔයාගේ කඩේ? කඩේ රේනායට බඩු ටිකක් ගන්න එනකොට කඩේ ළඟින් යන අයද මෙහෙමෝටම අහන්න පුළුවන්. සරච්චන් යා කඩේ සද්දට ලක්කන දාලා තියෙනවා කියලා කිව්ව මට මේ වෙලාවේ. රයිගම පැත්තෙන් තමයි මට මේ මැසේජ් එක ආවේ. මම අහගෙන ඉන්නකොට සමහරක් විට සමහර කෙනෙක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ උදේට කෑම ටික හදනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උදේට කෑම කාලා ඔෆිස් එකට ගිහිල්ලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. වැඩ ගොඩාක් කරන ගමන් වෙන්න පුළුවන්. පොඩි බඩගින්නක් එහෙම ආවොත් ඔයාට රස මොනාද? යෝගට් එකක්? එහෙම නැත්නම් රස කිරිතේ එකක් තිබ්බත් කොහොමද මේ වෙලාවේ? කිරිතේ එකක් හොඳයි නේද? ඔයාට කිරිතේ එකක් හදා ගන්නකොට හොඳ උකුවට පිටි ටිකක් තිබ්බොත් තමයි කිරියේ රස වැඩි වෙන්නේ. පිටි ටිකක් වැඩිපුර දාලා, කහට ටිකක් වැඩිපුර දාලා, සෙනෙ ජොට්ටක් විතර අඩුවෙන් දාලා රස කිරිතේ එකක්. ඒක තමයි හරි පදම මං හිතන්නේ. මට අනුව ඔයාට අනුව වැඩි වෙන්න පුළුවන් රස හදා ගන්න විදිය. ඉතින් මේ හැමදේම රසට හදා ගන්නකොට ඔයා ගන්න ඕනේ පැල්මත්ත කිරිපිටි එකක්.
ඉන්නවා ගන්නකොට මතක් කරලම පැල්වත්ත කිරිපිට එකක් කියලම ඉල්ලන්න අමතක කරන්න එපා. ඉතින් මම ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නවා. අයටත් පුළුවන් මේ වගේ ලස්සන සින්දුව අහන්න මේ පැත්තට එන්න. උදේ 10:36.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: උදේ 10යි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ඔයාගේ මගේ පළවෙනි පැයනේ රමේද්දි විදිහට චුට්ට චුට්ට තප්පරෙන් තප්පරේ ගෙවිලා යන්නේ. මට නම් ටිකක් විතර දුකයි වගේ. මොකද අයා අගෝස්තු 7. ඉතින් මේ වගේ දවසක් අය ජීවිතේට එන්නේ නෑ නේද? 2026 අවුරුද්දේ අය එනවා. හැබැයි ලැබුණ අවුරුද්ද. එතකොට අපි චුට්ටක් අය වයසට ගිහිල්ලා. ඉතින් මේ එන හැම තප්පරයක්ම ජීවිතේ ආපහු අය කවමදාවත් අපිට එන්නේ නෑනේ. ඒ ගැන හිතනකොට මට නිකන් පොඩ්ඩක් විතර දුක හිතෙනවා. ඔයාටත් එහෙම හිතෙනවද? මම හිතන ඔයාලත් එහෙම හිතනවා ඇති කියන්නේ. සමහරක් විට අපේ ජීවිතයේ දැන් ගොඩක් දේවල් සමහරක් විට අපිට මේ වැඩත් එක්ක මිස් වෙලා තියෙන්න පුළුවන්. ඔයාගේ ආදරණීයන් එක්ක තියෙන කාලේ මිස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ එන වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් ඉන්න බලන්නනේ. ඔයාගේ සමහරක් විට රස්සාවකට කොළඹ පැත්තට ආපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් පුළුවන් නම් නිමවන දවස්වල ගිහිල්ලා ආදරණීය අම්මා තාත්තා බලලා එන්න නේද? ඉතින් ආදරෙන් අර ගම්බට වෙලා බලාගෙන ඉන්නවනේ තමන්ගේ දුව හරි පුතා හරි වැඩ ටික ඉවර කරලා කවද හරි ඉක්මනට එයි කියලා ගෙදර බලන්න. සමහරක් වෙලාවට අපි අම්මත් එහෙම අහනවා මේ ලැබෙන සති එනවද ගෙදර? එහෙම තමයි නේ. ඉතින් සමහර වෙලාවට ඉතින් අපිට වැඩත් එක්ක යන්න බැරි වෙනවා. එහෙම තමයි. ඉතින් පුළුවන් නම් පුළුවන් තරම් වෙලාවක් අරගෙන ඒ අම්මා තාත්තත් එක්ක ඉන්න බලන්න නේද? ඉතින් ඒකනත් ඔයාලට පුංචි මම චුට්ටක් විතර මට ඔයාට මතක් කරන්න හිතන. ඉතින් ආදරණීයන් ගැන හිතන කෙනෙක් නේ ඔයා. ඔයාගේ ජීවිතෙත් වටිනම අයදී පවුලේ අය ඉතින් ආදරණීයන් අය. ඉතින් ඒ ගැන හිතනවා නම් දැන් මේ දවස්වල ඩෙංගු මදුරුව වැඩිපුර බෝ වෙනවා නේද? ඉතින් ඩෙංගු නිසා සෑහෙන ජීවිත ප්‍රමාණයක් අපිට හිමි වෙලා තියෙනවා. ඉතින් ඊළඟ ගොදුර ඔයා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැන හිතලා වැඩ ටික කරන්න. මේ වෙලාවේ සමහරක් විට ගෙදර ඔයා හරි ලස්සනට අර වතුර පොඩි කප් එකකට අර එළියෙන් ගන්න පොඩි පැල තියෙනවනේ. ඒ ටික මුල් අදිනක සමහරක් විට ගෙදර ඔය උඩ බැම්මක් උඩ පඩියක් උඩ ලස්සනට වතුර ටිකකට ඒ මල් පැලේ දාලා තියෙන්න පුළුවන්. අර බෝකලේ වගේ හැඩේ තියෙන අර කැලේ තියෙන ඕන තරම් යොදලා හොයාගෙන. හැබැයි දැන් ඒ දේවල් විකුණන්නත් තියෙන. ඒ තරමට ඒක ජනප්‍රිය වෙලා තියෙන. හැමෝම අර ව්‍යාසයි ලස්සනට මල් පැල ටික තියාගෙන පොඩි අර වෙනම වයිබ් එකකට. ඉතින් ඒක සමහර විතර ඔයා හිතන්නේ අත විදිහට ඒ වතුර ටික ඔයා අයියේ තිබ් දැම්ම නම් ඒක හතත් අයින් කරම්. ඒ සතියක් විතර ගියාට පස්සේ ඩෙන්ගු මදුරුවන්ට බෝ වෙන්න ඔයාම තමයි අවස්ථාව හදලා දීලා තියෙන්නේ. පස්සේ ලෙඩ ටික හැදිලා වුණ හැදිලා ඒවට ප්‍රතිකාර කරනවට වඩා ඔයා ළඟම තියෙන දේවල් ටිකෙන් පටන් ගන්නනේ. සමහරක් විට ඔයා ගෙදර තියෙන මල් පැලයක් වෙන්න පුළුවන්. ඒ ගොබයක් යනකොට ඒ ගොබේටත් වතුර ටික එකතු වෙලා ඉතින් මදුරුවන්ට බෝ වෙන්න අවස්ථාව හදලා දෙනවා. ඉතින් සමහරක් විට මල් පැලේ අර එකතු වෙන වතුර කොළයකට එකතු වෙන්න පුළුවන්. ඒ කොලේ ළඟ වතුර එකතු වෙලා එතන මදුරුවන්ගේ බිත්තර දාන අවස්ථාව හැදෙන පුළුවන්. ඉතින් මේ හැමදේමත් එක්ක ඔයා ලස්සනට තියෙන දෙයක් සමහරක් විට ආගේ ජීවිතේට අනතුරක් අරගෙන එන්න පුළුවන්. ඉතින් ඔය දැම්ම ගිහිල්ලා බලන්නනේ. ගෙවල් ලස් කරන ගමන් ඉන්න පුළුවන් මාව අහගෙන. ගෙදර වැඩ කරන ගමන් ඉන්න පුළුවන්. ඉතින් බලන්න ඔයා ලස්සනට තිබ සමහර දෙයක් සමහරක් වෙලාවට ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ ජීවිතේට චූටි බලපෑමක් කරන්න පුළුවන් නේද? ඉතින් ඔයා වතුර ටිකකට ඒ ලස්සන මල් පැලයක් මල් අත්තක් දාලා තියෙන නම් මොලි ටිකක් අදින ඒ වතුර ටික දවසින් දවස මාරු කරලා බලන්න. ඉතින් දෙයක් වෙන්න කලින් අපි ඒක වළක්ව ගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ නේද? ඒකද මතක් කරේ. ඉතින් මම ඔයාලට ඉතින් ආදරේ නිසා ඉතින් ඔයාට ඔයාට වගේ ආදරේ වගේ පවුලේ අයට ආදරේ නම් ඉතින් පොඩ්ඩක් දැම්ම ගිහිල්ලා බලන්න. ඒකනස් මතක් කරන ගමන් අපි අමුතු බලන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න. සුබම සුබෝදෑසනක් වේවා කියලා තියෙනවා. ඉතින් කොහොමද ඔයාට? ගොඩාක් හොඳින් ඉන්නවා. ඉතින් ඔයා ඉන්නවනේ. ඔයා මාව අහගෙන ඉන්නකොට මොකටද දන්නේ මම දුක් වෙන්නේ? අමාත් ලස්සන සින්දුකට එකතු කර ගන්න කියලා තියෙනවා. කොටිකාවති චන්දිමා අබේ ගුණවර්ධන තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. රොසමල් ගොඩාක් කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. ආයෙ එකතු කර ගන්න කියලා තියෙනවා. දෙවෝනී තිමිරා එවගේම යුවෙන්දී පුන්සෙන්දී එවගේම මේ වෙලාවේ මාවත් එකතු කර ගන්න කියලා තියෙනවා. බලන්නකේ ආදරේ. ආදරේ හැමදාම කියලා තියෙන. ඉතින් ওই විදිහටම ආදරෙන් මාව අහගෙන ඉන්න. ගුඩ් මෝර්නින් යෂද තමයි ඔයාට ඉස්සෙල්ලාම මැසේජ් එකක් දැම්මේ. කවුද මේ කෝඩුකාරී? මැසේජ් එකක් දැම්මේ නැති වුණාට ඔයා උදේ ඉඳලා මම අහනවා. ආයා සැලොන් එකක් කරන කෙනෙක් සද්දටම ලක්කන දාගෙන ඉන්නවා දෙනවා සැලොන් එකේ. ඉතින් නුවරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන ශෂිනී. ඉතින් සැලොන් එකේ වැඩ කරනකම කෙල්ල ටික සද්දට ලක්කන දාගෙන ඉන්නවා නේද? ඉතින් ඊළඟ දවසේ කියන්න බලන්න කවුද උතර ඉන්නේ කියලා නේද? ඔයා විතරක් කියලා හරියන්නේ නැහැ. අපි හැමෝම ගැම්ම කියමු නේද? ඉතින් යාවත් එකතු කරගන්න ශෂිය ආව. ඒ වගේම අයබෝවන් කියලා තියෙනවා මඩ පස සුබෝධි වැඩිහිටි සංගමයෙන් මේ වෙලාවේ සද්දටම මාව අහගෙන ඉන්නවා. හේම්පාල කරුණාදාස ඉන්නවා. සෝමදාස ඒ වගේම රංජිත් ඉලෙක්ටරුම නන්දලාල් සිරිකුමාර් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ ලස්සන සින්දුවට.
අදින් පසු අය සඳුද එන බව දනිමි. අපි ගැන කියන බව හොඳට දනිමි. ඔය ලස්සන හඬට අපි ආදරය කරමි. දුවේ ඔබට තෙරුවන් සරණ පතමි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කොට්ටාවේ ජය මම තමයි. ඒ හරිම ආදරෙන් වචන පෙළක් එකතු කරලා තියෙන ඉතින් ඔය විදිහටම වැඩ කරන දෙන සද්දටම මම අහගෙන ඉන්න. ලොකු බස් පුල් පොඩි බස් වාරුනේ වගේම ලක්ෂ්මී මිස් ඉන්නවා. දිස්නා මිස් තමා මදු සංකාර තමයි මේ වෙලාවේ වැඩ කරන තැන ඉඳලා මම සද්දටම අහගෙන ඉන්නේ. ඔයාටත් පුළුවන් මේ විදිහට මම සද්දටම ලක්කඳ අහගෙන ඉන්නවා. ලක්කඩහගෙන ඉන්න ගමන් ඔයාට මං කියන්නද පොඩි වාසනාවක් උදා කර ගන්න දෙයක්. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලේ. ඉතින් ඔයාට පුළුවන් කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් වගේම ඉරදා දිනේ දිනුම් මදින වාසනාවකට හිමිකම් කියන සන්දේ බෝනස් වාසනාවට. ඉතින් ඔයා ළඟම දින ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා බලන්නේ නැතුව පරක් වෙන්නේ නැතුව දැන්ම අරගන්න ධන නිධානයේ ලොතරැයි පත්‍රය. ආගේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම අරගෙන ඉන්නවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලෙන් අරන් යන ධන නිධානයේ ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. වගේම මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදනගෙන පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකම් වෙළඳපළේ තියෙන විශ්වාසවන්ත වෙළඳ නාමය. ඉතින් ඔබ මොනහරි ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්නකොට යෝගට් එකක් බටර් එකක් එහෙම නැත්නම් අයිස්ක්‍රීම් එකක් මිලදී ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න අමතක කරන්න එපා. ඒකනත් මතක් කරන ගමන් මම ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නවා. ඔයා හිතන්නේ මොන වගේ සින්දුවක් වෙයි කියලාද? ඒ සමයේ අපි හැමෝම මේ වොයිස් එකට මාර ආදරේ. එතමයි අභි හදන්නවනේ. ඉතින් ඒ ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ අභිගේ සම්බදිනී. ඉතින් අපි ඒක අහලා වෙලා කතා කරමු.

0: අටට වග කියන රේඩියෝ
1: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්
1: කොහොමද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu
5: sama anugrahaya
6: nlp hadahana lankave wedima thaki dena thaki avastha wedima lutraya nlp hadahana ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න. NLP හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: Velao Peravore Kolahai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: අඛණ්ඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉබන් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුහුදු ප්‍රදේශ කිහිපයක් සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකියි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙමින් කංකසන්තුරේ සිට පුත්තලම කොළඹ සහ ගාල්ලහරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකියි. මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් පවතිනවා. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පොත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල මුහුදුරළ මීටර් 2.53 දක්වා උසක තිහල යාමේ හැකියාවක්ද පවතිනවා. ඉරානය සමග පවතින යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එම යුද්ධය ඉතා කඩිනමින් අවසන් වනු ඇති බවයි ඇමරිකා ජනාධිපතිවරයා පවසන්නේ. ඒ ගෝලීය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් තවත් වැඩි කාලයක් ඉරානයට පවතින තත්ත්වයට මුහුණ දිය නොහැකි බවයි ඇමරිකා ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒ ඉරානයට එරෙහි යුද්ධය හැකීක්මනින් අවසන් කරන බවට මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කරමින් ලක්කඬ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන

එකලහි විනාඩි 14යි. ඒ කියන්නේ අපි දෙවෙනි පැයට අපිල්ල තියෙන දන්නෙම නැතුව දෙවෙනි පැයට ආව නේද? හැබැයි අපිට දැනුන්නේ ලස්සන සින්දු ටිකක් ඇහුණ නිසානේ. එයා ඉතින් එහෙමනේ මට කියන්නේ වෙලාව යනවා තේරෙන්නේ ලස්සන සින්දු ටිකක් ඇහෙනකොට කියලා. එහෙම තමයි ඉතින් වාගේ වැඩ කරනකොට මහන්සිය නැති වෙන්නේ රේඩියෝ එකක් අහනකොට රේඩියෝ එකේ යන සින්දු ටික ඔයාලට හිතට දැනෙනම සින්දු ටිකක් නා කොච්චර මහන්සියලා වැඩ ටික කරත් ඉතින් හිත හදාගෙන පොඩක් සින්දුවක් ඇහෙන ගමන් වැඩ ටික කරන්න පුළුවන් නේද? ඉතින් හැම තමයි ඉතින් FM 93.5 FM 93.7 වා හાર્ට් බීට් අහගෙන ඉන්නකොට දැන් අපි WhatsApp එක පැත්තර විතර ගියාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට ඇයෝ මේ normal messages කියන්නේ නැත්තේ කියලා. ඒ ප්‍රශ්න විසඳ ගන්න තමයි මම මේ දැන් ලෑස්ති වෙලා ඉන්නේ. දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් normal messages ටික අපි බලලිමු නේද මුලින්ම. මේ වෙලාවේ good morning කියලා තියෙනවා. අසංක තමයි message එක දාලා තිනේ කුරුණේ කලින්දගෙන. ඔයාව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. සඳරුවාවත් එකතු කරගන්න ඕනේ. සින්දුටික මාරු කියලා තන ඉතින් බොහොම ස්තුතියි ඔය විදියටම මාවාගෙන ඉන්න සමුදස්සනකේ වලක්කනයි ශාමලී කිතුල් ගඩින් තමයි මැසේජ් එක දාලා තියෙන. එයාගේ දුව සඳ මිනිහ එකතු කරගන්න කියලා තියෙන. සඳ මිනිහ අහිංසක අහිංසක දුවෙක් දෙන්නාට මහත්තයා රුවන් චාමර ඉන්නවා. ඒ වගේම කලවැල් දෙනියන් අස්ලින් ජනපදයේ ඒ වගේම යාගේ අම්මා එකතු කරගන්න කියලා දෙනවා. වසන්ත යාගේ තාත්තා කීර්තිරත්න මල්ලි සම්පත් කීර්තිරත්න මේ හැමෝම එකතු කරගන්න කියලා දෙනවා. ලස්සන සින්දුවක් අහන්න ඔයාලට පුළුවන් 07.03.93.5.7 මේකේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් කියවලා ඔයා කැමති අය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න. අපි වල ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා තියෙනවා. ඉතින් මම බෑ කිව්වේ නෑ නේ උපාලි. එයාගේ ෂොක් එකේ මේ වෙලාවේ සද්දෙම ලක්කන දාලකේ තියෙනවා. වසන්තයි අහගෙන ඉන්නෝ මේ වෙලාවේ සම්මාන කවුද මේ කෝල් ගන්නේ? විනාඩියකින්ම නේද? ඒ වගේම සමිත ඉන්න මේ වෙලාවේ සද්දෙම අහගෙන ඒ වගේම නිලාන්ති එකතු කරගන්න කියලා තියෙනවා. ඔය විදිහටම අහගෙන ලස්සන සින්දුවක් දෙන්න. Good morning මගේ මිහිරාවි සුන්දර දෙලියාමල දෙලියාමල හාම මොද සරණයි මම ස්තුතියි ඉතින් ඔයා මේ තරම් වටින වෙලාවක් වෙන් කරගෙන ඔයා ඉතින් වාගේ ආදරණීය වචන ටික මේ විදිහට මට එවනවට සින්දුව කිල්ලලා තියෙන අපි බලමු මේ වෙලාවේ සින්දුව දෙන තඹර කුමාරි බොහොම ස්තුතියි මට ආදරින් මැසේජ් එකක් කියවුවට මේක අනිවාර්යයෙන්ම කියවන්න කියලා තියෙනවා. හරි නේද දැන්? කෝල් එක ඉස්සුවේ නැති නිසා තමයි ඉතින් මේ විදිහට මැසේජ් එකක් එන්නේ කියලා තියෙනවා. ඉතින් කමක් නැහැ. ඉතින් අපිට කෝල් එකක් වුණත් මැසේජ් එකක් වුණත් ආදරේ වේදා ගන්නකොට කිසි ප්‍රශ්නයක් නැහැ නේද? සමහරවසක් වේවා යෂ් කියලා තියෙනවා. ලස්සන ගීතයකට එකතු කරගෙන නෝරින් සංජීව තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාලත් පුළුවන් මේ විදිහටම මැසේජ් එකක් කියවන්න. අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. කවුද මේ? නන්දන වෙන්න ඕනේ. නන්දන ඒ වගේම ගයානුත් අහගෙන ඉන්නවා කියලා දෙනවා. මේ වගේ වගේ ලාබ්දේ අදුව මින්දෝදි මින්දෝදි වෙන්න ඕනේ. මින්දෝදි අහගෙන ඉන්නවා. ඒ වගේම ශෂිනිත් මාව අහගෙන ඉන්නවා ගීතිකාවත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ඒදී normal messages පැත්තට ගිහලා අපි පොඩ්ඩක් WhatsApp එක පැත්තට යමු මේ වෙලාවේ. පළවෙනි පැයදීම එකතු වෙන්නේ නැත්තම් ලස්සන මැසේජ් එකක් තියලා ඉතින් ඔබ සමග මම තරහයි. මොයිගිට සුබ නෝ. ඔයා ඉතින් දෙවෙනි පැයේ ආවට මම මොකද කරන්නේ? මැනික දෙවෙනි පැයේ තමයි මට ඔයා වහන්න ගත්තේ. ආහා ඉතින් යන්න කලින් එන්න කියලා තිනාව මතක් කරලා ඉතින් බොහොම ස්තුතියි මතරම් ආදරින් මට මැසේජ් එකක් යවුවට. ඔයාව එකතු කරගන්න මොයිගිට සුබ නෝ. හරි මාදරින් ඊළඟ සිද්දුවට. හොමගමින් මැසේජ් එකක් දාලා තියෙනවා. වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න. එතනින් හැමෝමත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුව. ඉතින් මම හින්දි සින්දුව ක්ලාසික කරන් ඉන්නේ. ඔයාටත් පුළුවන් මේ විදිහට ඔයා කැමති සින්දුවක් අහන්න. කැමති සින්දුවකට ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න 07.03.93.5.7 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලක්ෂණ මොනින් දෙසයි
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක් රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: අඩා ලොන්ලි සොල්ලංගා.

එකරහේ විනාඩි 32කුත් වෙලාව ගිහිල්ලා ඉවරයි නේද? වෙලාව නම් හරි ඉක්මනට යනවා. ඔයාට මේ වෙලාවේ සද්දට මම අහගෙන නේද ඉන්නේ. FM 93.5 93.7. මම අහගෙන ඉන්නකොට සමහර අපිට ආගේ ගෙදර ඉන්න පුළුවන් මේ වෙලාවේ ටිකක් ඇස්පෙනීම දුර්වල වුණ කෙනෙක්. ආගේ සමහර අපිට අම්මා තාත්තා වෙන පුළුවන්. එහෙම නැත්නම් මම අහගෙන ඉන්න ඔයාට පොඩක් දුර පේනවා වගේ අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟ පේනවා අඩු වෙන්න පුළුවන්. ඉතින් මොනා හරි වාගේ ඇස ගැන ප්‍රශ්නයක් තියෙනවා. මම තමයි දැන් ඔයාලට මේ බෙහෙතක් දෙන්න හදන්නේ. නෑ නෑ නෑ, මම ආත මේ විශේෂ තැනක් ගැන කියන්න තමයි මේ හදන්නේ. ඒ තමයි ලෙන්ස්ටික් අයිකියා හොස්ටල් එක ගැන. ඔයාට මොනා හරි අක්ෂි සේවාවක් ගන්න ඕනේ නම් හොඳම විශ්වාසවන්ත තැන තමයි. ඒ වගේම නවීන උපකරණත් එක්ක හොඳම පහසුකම් වලින් සමන්විත තියෙන විශ්වාසවන්තම තැන තමයි ලෙන්ස්ටික් අයිකියා හොස්ටල් එක කියලා කියන්නේ. වාගේ ඇසේ සුදිවත් කිරීමේ සැත්කමක් විතරක් මේ දියවැඩිය සායනය, ග්ලුකෝම සායනය, ළමා අක්ෂි සායනය, එවාගේම ඇස් කන්නාඩි ගන්න පුළුවන් ඔයාට. දැන් ඇස් ගන්න බලාගන්න යනකොට ඩොක්ටර් කෙනෙක් කරහා යනකොට ඉතින් ඩොක්ටර් කෙනෙක්ට අර සල්ලි ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැ. ඔයාට නොමිලේ ඇස් කරන දැනගන්න පුළුවන්, ඒ පිළිබඳ උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒක තමයි විශේෂම දේ. නැත්නම් ඔයාට ඒකටත් වෙනම සල්ලි ටිකක් වියදම් වෙන්න පුළුවන්. එහෙම නැතු ඔයාට නොමිලේ වෛද්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන් ඇස් කන්නාඩි ගන්න යනකොට. ඒ විදිහට නෙමෙයි බාහිර රෝගී අංශයක් තියෙනවා. ඉතින් ඔයාට මේ හැම පහසුකමක්ම එක නම්බර 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වතුර මුල්ල. 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වතුර මුල්ල. ඒ තමයි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක තියෙන. ඉතින් ඔය ළඟ ඉන්න කෙනෙක් නම් ඉක්මනට යන්න, බය නැතුව විශ්වාසවන්ත තැන රජේලියා පදිංචි ආයතන. ඉතින් ඔයාට බය නැතුව කියන්නේ ඒක නිසාම තමයි. ඔයාට මම ෆෝන් නම් එකක් මතක් කරන්න ඕන. තව මොන හරි විශේෂ දෙයක් දැනගන්න තියෙනවලු 0.7 0.7 4 78 0.7 0.7 4 78 මේක මොබයිල් නම් එක ඔඩ ලෑන් ලයින් එක මතක් කරන්න 0112 78 58 58 0112 78 58 58 මේකේ ෆෝන් නම්බර්ස් දෙකටම කතා කරලා ආතව විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මොනා හරි ඇස ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් බය නැතුව යන්න ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට. ඒගනත් මතක් කරන ගමන් ආඩ මතක් කරන දෙයක් තියෙනවා. ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන කරන පැල්වත්ත කියලා කියන්නේ 100%ක්ම ස්වභාවික නිෂ්පාදනය. ඉතින් පැය 48ක් වගේ පුංචි ප්‍රමාණයක් පුංචි කාලයක් අරගෙන යෝගට් ටිකක් හදන්න අවශ්‍ය වෙන කිරි ටික අරගෙන ආවිල්ලා ඉතින් වැඩි වෙලාවක් අර තියන් ඉන්නේ නැතුව එක නැවුම් විදිහට ඔයා ගාවට යෝගට් එකක් විදිහට අරගෙන එනවා. ඉතින් බය නැතුව පුංචි දරුවෙක්ට උනත් දෙන්න පුළුවන්. ගෙදර ඉන්න කෙනෙක්ට හොඳ ගුණ දෙයක් රස දෙයක් හොය හොය හිටියනම් ඔයා ගන්න ඕනේ පැල්වත්ත යෝගට් එකක් කියලාම තමයි. ඒ විතරක් නෙමෙයි, ඔයාට පැල්වත්ත බටර්, අයිස්ක්‍රීම් මේ ඕන දෙයක් ක්‍රියාශ්‍රිත නිෂ්පාදනයක් පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්කම ලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඒක නිසාම තමයි මේ තරම් අපි විශ්වාසයෙන් කියන්නේ ඔයා මෙලදී ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මෙලදී ගන්න අමතක කරන්න එපා. අපි අමු බලන්න මේ වෙලාවේ මම කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න සද්දිරි වලක්කඳ FM 93.5 93.7 මේ විදිහට මම අහගෙන ඉන්න ජවනාට මම දුන්නා හින්දි සින්දුවක් ඊට කලින් අහගෙන හිටියේ නැද්ද? ඉතින් කරන්ට් එක කබල කිව්වා. ඉතින් ඒක තමයි. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මං ඊට කලින් සින්දුව දුන්නා. ෂොප් එකට වෙලා තනියම වහගෙන ඉන්නවා කියලා තේරුමා. රන්දු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාට තනියක් නැහැ. ඉතින් මම ලස්සන සින්දු ටිකක් දෙනවනේ. ඔයාට තියෙන නිදහසේ වැඩක ටික කරන ගම තනිය මොනක් කමන සින්දු ටික අහගෙන ඉන්න. ඉතින් ඔයාට පාළුවක් දැනෙන්නේ නැහැ. මමනේ කියන්නේ අහගෙන ඉන්නක සින්දු ටික. අනුරාධපුරේ ඉඳලා තමයි රන්දු මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඔය විදිහටම අහගෙන ඉන්න මම. ලක්කන රේඩියෝ හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා තියෙන. ඉතින් හලාවත පැට්‍රික් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කරුණාපාල ඒ වගේම ඇන් සහන් රශ්මි ෂනෙල් ඉන්නවා මාව අහගෙන. රශ්මි දුව ලිලි මොනිස්ට දුවත් මාව අහගෙන ඉන්නවා කියලා තියෙන. ඉතින් නව විදියටම අහගෙන ලස්සන ටිකක් ඔයාලට පුළුවන් දවල් 12 වෙනකම්ම අහන්න. ඊට පස්සේ අපිට නිවුස් එක අහන්න තියෙනවා. ගුඩ් මෝර්නින් හાર્ට් බීට් රුමේනියා පැත්තෙන් තමයි චන්දන මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. අද වැඩ කරාම දවස් දෙකක් නිවාඩු නිසා හැමෝම සතුටින් වැඩ.
ඒකන ඉතින් අර පොඩ ශක්ති ආරයන් වැඩටි කරන්න අර හෙට දවස ගැන හිතල අද දවසේ ඔයා ෆුල් හැපියගේ වැඩටික කරකිනයන් එදටති දවස අනුව තේරෙන්නේ නේද ඇගේ යාලු සිට්ික හැමෝ එකතු කරගන්න කියලතින චමින්ද ඒවගේම ජනක දම්ම ඉන්නවා හංගමින්යන්ගේ ආදරින්නිය අම්ම ඒවගේම බෙරින් එකතු කරගන්න කියලතින තෙලිනී ගිහන්ස හිමන්ස පුතාල දෙනවත් එකතු කරකෙන ලස්සන සින්දුව කහම කියල තියෙනවා. ඒක නිසාම අපි මේ සින්දු හල් ඇවිල්ල කතා කරමු උදේ කළහයි විනාඩි 37යි. It's team 94. I know you heard us before. Yo, my son, let's take it up a notch. Killer B, T-O-N-Y, Sri Lanka, let's get it.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: එකලයි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ලබාගෝ.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

ලස්සන සිින්දුවක් අහල නේදාවේ. ඒ සිින්දුව හලාවට පස්සේ නිකන් මම වෙනම ලෝකෙකට ගියා වගේ හිතුණා. එයාටත් එහෙම නේද? ඉතින් ඒකනේ ඔබතුරම අදරි මැසේජස් වල තියෙන මේ සිින්දුව හරිම ලස්සනයි කියලා. ඉතින් මම ස්තෝතියි ආශිනී ඔයතර ලස්සන කමෙන්ට් එකක් දුන්නට. ඔයාව එකතු කරගන්නම් ඊළඟ සිින්දුවට. එයා එහෙම කිව්වේ කලින් ගියපු සිින්දුවට. ඉතින් මේ වෙලාවේ මම සත්‍තර පහගෙන ඉන්නේ කවුද කියලා යන් බලන්න තමයි මම හදන්නේ. හයි, ඔයාට කොහොමද කියලා අහලා තිනු. මම ගොඩාක් හදින් ඉන්නවා. ඔයා මොකද කරන්නේ මේ වෙලාවේ? ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ද? මනත්තන් ඉගෙන ගන්න කෙනෙක්ද? වැඩට යන කෙනෙක්ද කියන්න බලන්න. ඔයා කොහේ හිටියත් මාව අහගෙන නේද ඉන්නේ? මේ වෙලාවේ ලස්සන සින්දුවක් දෙන්නෝ කියලා දෙන්නෝ කියලා තියෙනවා. අනිවාර්යෙන් දෙන්න. එයා වැඩ කරන තැන කියන්න විදිහක් නෑ. මේ වෙලාව එයා වැඩ කරන තැන හැමෝම එකතු කරගන්නම් මේ වෙලාවේ. නෙළුම් මේ තමයි මැසේජ් එකකට දාලා තියෙන්නේ ශශිකලා. ඒ වගේම මේ වෙලාවේ කවුද මම අහගෙන ඉන්නේ කියලා තිය බලන්න ඕනේ. ආ, ජීව ඉන්නව. ඒ වගේම උද්‍යංගනීය සෙව්වන්දි තව කට්ටිය ගොඩාක් ඉන්නව කියලා තියෙනවා. ඉතින් පාට ලෝකෙක ඉන්නේ දෝහා ඉන්නේ මේ වෙලාවේ. ඒ පාට ලෝකෙ ආගෙන ඉන්න හැමෝම මේ වෙලාවේ මම එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. මිනුවන් ගොඩින් තමයි මැසේජ් එකකට ඇවිල්ලා තියෙන්නේ. අනේ කියන්නකෝ අනේ, අපි හැමදාම අහන්නේ ලක්කන. ඉතින් ඔයාව මම මතක් කරා. මං හිතන්නේ මුලින්ම තමයි ඔයාට මැසේජ් එකක් දැම්මේ. එහෙම නේද? ඔයා පාට ලෝකෙ ඉඳලා මාව අහගෙන ඉන්න කට්ටිය හැමෝම එකතු කරගන්නම්. අපි චාට් බීට් අහගෙන ඉන්නවා කියලා තිනවා. ඉතින් අම්මා රේණිකාව එකතු කරගන්න කියලා තිනවා. ඩංගී සඳුනිය වගේම පුතා සනෝල් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි හදන්නේ. ඉතිරිනේ තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ. ඔය විදිහටම ආදරෙන් යන්න. කසන් මැසේජ් එකක් දාලා දෙනවා. මේ වෙලාවේ හැමෝම මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔයා වැඩ කරන තැන මේ දවස් දෙක තුනක් යනකම් මැසේජ් එකක් දැම්ම. මට නම් ආවේ නැහැ. මම හිතන්නේ සිග්නල් ප්‍රශ්නයක් ඇති දැන් ඔයා ඉන්න තැනත් එක්ක. මට හිතෙන්නේ හැම දෙයක් තමයි. ඉතින් අද අපි සේරම එකතුලා සිංගල් කහන් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම සඳරුවන්, ඒ වගේම භාෂිත මේ වෙලාවේ ඉන්නවා. එතන සද්දෙට අහගෙන හෂි දෝහාව එකතු කරගන්න මංචුල සචින් ඩ්‍රොයර්නවන්න ඉන්නවා. ඒ වගේම ඉසුරු පුබුද දෙනුවන් යසින්ත මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. යක කොල්ලු සෙට් එකම වන්ද බොම කෙලෝ සෙල් කොල්ලු සෙට් එකම එකතු කරගත්තා ඊළඟ ලස්සන සින්දුවට. කොහොමද ඔයාට? හෙලෝ යෂ්මැනික, කෝ ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ඔයාටත් ගුඩ් මෝර්නින්. මෙහෙට වහිනව හොඳටම මාතලේට නේද? ඒකනේ වැස්සත් එක්ක ලස්සන සින්දු ටිකක් අහගෙන ඉන්නවාට පුළුවන්. ඉතින් මම එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. මම ලෑස්ති කරන් ඉන්නේ ශිහාන් මිහිරංගගේ ලස්සන සින්දුවක්. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු. 11:48.

0: රටට වග කියන රේඩියෝ.
1: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිත බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
3: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu
3: sama anugrahaya
2: mama nan dem marama relax
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
7: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
8: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. Search Light සමාජ ගවේෂණය
9: FM 93.5 FM 93.7 ලකන Radio ITN
10: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heartbeat.
11: 11 වෙයි අන්තිම විනාඩි කිහිපේ තමයි අපි මේ ඉන්නේ. ඉතින් ලස්සන සින්දු ටිකක් වටහන්න පුළුවන්. හැබැයි අපි ඊට කලින් අපේ නිවුස් එක අහන්න තියෙන. නිවුස් එක අහලා තමයි අපි ආපහු වෙන්නේ දවල් 12:30 පස්සේ. ඉතින් කොහෙවත් යන්නේ නැතුව ওই විදිහටම ඉන්නවා මං ගිහලා නම්.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඩ බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා.

0: සස්තල
1: කුරුවිට පල්ලන්සේන බන්ධනාකාර නොසන්සුන් මැගසින් මුළුමනින්ම පාලනය කෙරේ. නොසන්සුන් වූ බන්ධනාගාරවල රැඳවුවන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට. බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමෙන් චෝදනා. වසරක් තුල ඊ පාස්පෝර්ට් හඳුන්වා දෙන බව ඇමති ආනන්ද කියයි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් මුහුද අවධානම්. ඇමරිකාවේ යුදූපකරණ නැතයි කියන පුවත ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම් ක්‍රීඩිකාව චමරි. ලක්කඳ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. කොරුවිට බන්ධනාගාරයේ තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් මේ වන විට පාලනය කර තිබෙනවා. ඇති වූ තත්ත්වය හමුවේ රැඳවුවන් දෙදෙනෙකු මිය ගොස් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මේ ගමුව දලුපොත පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේද නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. රැඳවුවන් පිරිසක් වහලේ මත නැග විරෝධතාවයක නිරත වන බවයි වාර්තා වන්නේ. බන්ධනාගාර තුලට මත්ද්‍රව්‍ය රැගෙන යාම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම පාතාලයට සම්බන්ධ කණ්ඩායම් අතර ඇති වූ විරසකය මෙම ගැටුම් වලට හේතු වී ඇති බව වාර්තා වනවා. එමෙන්ම මෙලෙස නොසන්සුන්තාවක් ඇති කිරීමට කිසියම් බාහිර කණ්ඩායමක් සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි අධිකරණ අමාත්‍යරයා පසුගියදා ප්‍රකාශ කළේ. කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයේද දැන් මුළුමනින්ම පාලනය කර තිබෙනවා. කෙසේ වුවද බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ. නව මැගසින් බන්ධනාගාරයේ තාපියට යලින් උඩා පාර්සලයක් බන්ධනාගාරය තුළට විසි කර තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරී භාරයට ගැනීම සමගයි මෙය හටගත්තේ. බන්ධනාගාර නිලධාරීන් පොලිසිය සහ පොලිස් විශේෂකාර්ය බලකායෙක්ව තත්ත්වය පාලනය කර තිබෙනවා. තවදුරටත් ආරක්ෂක කටයුතු ඒ අයුරින්ම ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. මේ අතර කුරුවිට බන්ධනාගාරයේද නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ආරක්ෂක අංශවල සහයද ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබෙනවා. ඒ දීතුවාල් ලැබූ පිරිස රත්නපුර ශික්ෂණ රෝහලටයි ඇතුළත් කෙරුණේ. කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.
2: මැගසින් බන්ධනාගාරයේ තත්ත්වය රාත්‍රියේම සමනයට පත් කරන්න හැකියාව ලැබුණා අපට ආරක්ෂක අංශවල සහායත් ඇතුව. නමුත් තුවාල් ලැබුව 11 දෙනෙක් ඉන්නවා, මියගිය එකෙක් ඉන්නවා. ඒ අය මියගියේ කොහොමද කියන එක පිළිබඳව පරීක්ෂාත් මරණ පරීක්ෂණ වාර්තාව ඕනේ. මොකද කොයිම ආකාරයකවත් වෙඩි තැබීමක් කළේ නැහැ. තත්ත්වය පාලනය කරා පමණයි. දැන් ඒ තත්ත්වය පාලනය වෙලා තියෙනවා. ඒකේ ආසන්න හේතු වශයෙන් තියෙන්නේ අර මත්ද්‍රව්‍ය පාර්සලයක් කට්ටිය විසින් ඩිටෙක් කළා ඇරෙස් කරත් එක්කම ඇති වෙන අන්රෙස්ට් එකක් තියෙන්නේ. ඉතින් අපිට පැහැදිලිව පේනවා අපි එළියේ පාතාලයට බත්කුඩු වලට විරුද්ධව ගෙන යන ව්‍යාපාරයට අපිට එන ප්‍රතිචාරයක් වශයෙන්ම තමයි මේක පේන්නේ. අපි කුරුවිට සිද්ධිය උදෑසන ඇති වෙන්න පටන් ගත් එකක්. ඒකේ තොරතුරු එතන අපි කඳුළු ගෑස් ෆයර් කරලා තියෙනවා. ඊට අමතරව ටරට් වල ඉඳලා වෙඩි තැබීම් කරලා තියෙනවා තත්ත්වය පාලනය කරගන්න. ඊට අමතරව දැන් කුරුවිට තත්ත්වයත් යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තිබෙනවා.
1: බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහි කැඳවුම්කරු සුදේස් නන්දිමාල් මහතා ඒ පිළිබඳව මෙලෙස කරුණු පැහැදිලි කළා.
3: අපි හොඳටම දන්නවා මේ ලංකාව පුරා බන්ධනාගාරවල විශාල වශයෙන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ එක පැතිකඩක් විදිහට තමයි ඊයේ මැගසින් බන්ධනාගාරය තුළ මේ කලබලකාරී තත්ත්වය ඇතිවීම හේතුව වෙලා තියෙන්නේ. මේක වෙනත් විදියකට කුමන්ත්‍රණකාරී විදියට ඉස්සරහට යන තත්ත්වයක් අපිට පේනවා. මොකද දිගින් දිගටම මේම බන්ධනාගාර තුළ මේ තත්ත්වය ඇති වෙනවා කියන්නේ මේක දැන් තදබදයට එහා ගිය වෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඉතින් මේවා පිටිපස්සේ යම් දේශපාලන උවමනාවල් ඉෂ්ට කරගන්න හදනවා නම් මේ තුලින් මේ රටේ නැති වෙන්නේ මේ රටේ මිනිස්සු. මොකද පෞගිය කාලේ පෞගිය ආණ්ඩුවල හිටපු කුඩු රජවරු අද බන්ධනාගාර තුල ඉන්නවා. ඉතින් මේගොල්ලොන්ට මේවා අවුස්සන එක මහ දෙයක් නෙමෙයි. සිතා මතා ඇති කරන දෙයක් දෝ කියලා සැකයක් අපිටත් තියෙනවා. මං ඒකයි කියන්නේ වහාම මේ සම්බන්ධව ආණ්ඩුව පියවර ගන්න ඕනේ, නැත්තම් ලොකු විනාශයකින් මේක නවතිනවා.
1: බන්ධනාගාර නොසන්සුන්තා සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද අද පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළා.
0: පහුගිය දින කීපය පුරාම මීගමුව බන්ධනාගාරයෙන් මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමෙන් පසුව මහල බන්ධනාගාරය තුළත් ඊයේ දිනේදී ඊයේ රාත්‍රියේ 10 කාලට පමණ මැගසින් බන්ධනාගාරය තුළත් යම් නොසන්සුන් කාර්තත්වයන් නිර්මාණය වුණා. අද උදෑසන 6:30 පමණ කුරුවිට බන්ධනාගාරයේ යම් කලහකාරී තත්ත්වයක් නිර්මාණය වුණා. මේ වෙනකොට පල්ලංචේන බන්ධනාගාරය තුළත් නොසන්සුන් කාර්ය තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. මීගොමුවේ බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වන විට පල්ලංචේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ දක්වා කරන අද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය කුමන්ත්‍රණකාරී සහ කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියන එක. නමුත් මේ සිද්ධිවල ආසන්නතම ප්‍රතිඵල හැටියට, ආසන්නතම හේතු හැටියට හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්. ඒ අනුව ඒ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඊයේ රාත්‍රියේ 10 කාලට පමණ මැගසින් බන්ධනාගාරයේ තුල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය එක් පාටුවක් කඩාගෙන 40ක පමණ පිරිසක් එළියට පැමිණ යම් කලාකාරී විදියට ඇසිරීමක් සිද්ධ වුණා. මේ පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වුණා. ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් මැදිහත් වෙලා මේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරලා තියෙනවා. මේ සිද්ධියේදී එක් අයෙක් මියගිලා 10 දෙනෙක් තුවාල ලබලා දැන් ඒ 10 දෙනා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම අද උදෑසන 6:30ට කුරුවිට බන්ධනාගාරයේ ඇතිවෙච්ච කලාකාරී තත්ත්වය, මේ තත්ත්වය තුළ 2 දෙනෙක් මියගියා, 13 දෙනෙක් තුවාල ලැබුවා රත්නපුර රෝහලේ දැට ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. විශේෂයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ උත්සාහය මේ බන්ධනාගාර තුළ ඇතිවෙන මේ නොසන්සුන්තාවයන් පාලනය කිරීමේදී අපි දැඩි ලෙස උත්සාහ කරමින් ඉන්නවා. බන්ධනාගාර පාර්ශ්වය පැත්තෙනුත් අධිකරණ අමාත්‍යාංශයට

0: පක්නිකුත් කර තිබෙනවා. මාතර සිට හම්බන්තොට අරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකියි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සානාවික ප්‍රජාවට දැනුම් දෙමින්. කංකසන්තුරේ සිට පුත්තලම කොළඹ සහ ගාල්ලහරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩි විය හැකියි. එම මුහුදු ප්‍රදේශය විටින් විට රළු වීමේ හැකියාව පවතිනවා. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට අරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.53ක් දක්වා උසකට ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. මේ අතර අද දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ. පසුගිය පැය 12ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය නෝර්ඩන් ප්‍රදේශයෙන් වාර්තා වුණා. එය මිලිමීටර 70.4ක්. අද බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම මානුවර නුවරඑළිය සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වැසි ඇතිවන බවයි ජීවන් කරුණාරත්න මහතා සඳහන් කළේ.
1: අද දිනේදීත් දිවයිනේ බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලත් ඒ වගේම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එම ප්‍රදේශවල අද දවසේ අහස වලාකුලින් බරව පවතින්න පුළුවන්. දිවයිනේ අභ්‍යන්තර කොටස්වලට සබරගමුව පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විටින් විට මිලිමීටර් 75 පමණ ඉක්ම වූ වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. උතුරු මැද සබරගමුව දකුණ ඒ වගේම මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හැමන 60 කිලෝමීටර් 40-50ක් පමණ වූ තද සුළං තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා. නැතිවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. ඊට අමතරව සුළං හමන්නේ බස්නාහිර හෝ නිරිත දිසින් සුළඟේ වේගය සාමාන්‍ය පැයට කිලෝමීටර් 30-40ක් පමණ අතර අගයක් තමයි ගන්නෙ. විශේෂයෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක්
0: දිවයිනහරා පවතින සක්‍රිය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු මැද වයඹ සබරගමුව මධ්‍යමහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර වර්ෂාධික කාලගුණ හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යන කටයුතු ලබන සන්දහා සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව නේවාසික සිසුන්ට අනිද්දා සිට නේවාසිකාගාර වෙත නැවත පැමිණීමට ඉඩ ලබා දී ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තුව අද රැස් වුණා. එදී කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පසුගිය දාසේ දූ රියානතුරක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.
2: කන්ටේනර් එකට හැප්පිලා ළමයි දෙන්නෙක් බයිසිකල් දෙකක ගිහිල්ලා බඩ හරියෙන් එයාගොල්ලෝගේ වෙන් වුණා. මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ කන්ටේනර් බස් වගේ ලොකු වාහන ඒවලට ඉස්සර හයි කරලා තිබ්බ මැද ලයිට් පේලියා. ඒ වගේ ලයිට් හයි කරලා තියෙන ලයිට් පොලිසියෙන් යම් අවස්ථාවන්වලදී ගලවනවා. ඔබට පුළුවන් නම් ලොකු වාහනවලට යම් අනුතුරක් වළක්වා ගැනීම සඳහා ලයිට් එකක් හරි මොකක් හරි හයි කරන්න මම හිතන්නේ ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා.
0: අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට පිළිතුරු ලබා දුන්නා.
3: ඒ ලයිට් කියන්නේ ඩිස්ට්‍රැක්ෂන් එකක්. මේක විශාල වාහනයක්. මේකට බයිසිකල් වගේම පොඩි වාහන පේන්නේ නැහැ. ඒ නිසා ඒකට උත්තරේ තමයි රිවර්ස් කරනකොට රියර් සහායකයෙකු උදව් ගන්න එක. අනිත් එක පාරේ රේස් යන්න නැතුව ජීවිතේ වටිනවා කියලා තේරුම් ගනම් බයිසික මෝටර් සයිකල් පාවිච්චි කරන එක. අපි දැනට මහන්සියෙන් ඉන්නවා, පටන් අරගෙනමින් ඉන්නවා මන්ත්‍රීතුමා. මෝටර් සයිකල් වෙනුවෙන් ක්‍රමානුකූලව මේක එකපාර කරන්න බෑ. අවුරුදු ගාණක් ඇතුළතදී එක්ස්ක්ලූසිව් ලේන් එකක් දීලා මෝටර් සයිකල් අපේ රටේ විශාල
0: යෝජිත විද්‍යුත් ගමන් බලපත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රවුමහන් මහතා ප්‍රශ්නයක් මතු කළා.
4: පාස්පෝර්ට් එක ගත්තම ගරු කතානායකතුමා ගැටලු රාශියක් තියෙනවා. දැන් මේ පාස්පෝර්ට් එකේ ෆොරින් එක්ස්චේන්ජ් පිටු නැහැ. ඊළඟට ඔබ්සර්වේෂන් පිටු නැහැ. කොළවල ඒ ක්වොලිටි එක පිළිබඳව ගුණාත්මකභාවය පිළිබඳව ගැටලු මතුවලා තියෙනවා. මොකද සමහර තැන්වල අර ඉමිග්‍රේෂන් සීල් එක ගැව්වම කොළේ අනිත් පැත්තේ තීන්ත මතුවෙන ගතියක් පේන්න තියෙනවා. දැන් එදා පරණ පාස්පෝර්ට් එකේ පිටු 64ක් තිබුණා. ඒ 64ට ගෙවපු ගාණම තමයි දැන් මේ 48 ගන්නත් ගෙවන්නේ.
0: වසරක් තුල ඊ පාස්පෝර්ට් මෙරට ලබා දෙන බව

0: මාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ සඳහා ගුවන් තොටුපළේ ගේට්ටු 12ක් සවිකිරීමටද කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
1: මේක මිල ගණන් ගැන කිව්වා. මේ මිල ගණන් මේ පාස්පෝර්ට් එකට පමණක් නෙවෙයි, බෝඩර් කන්ට්‍රෝල් ඊට පස්සේ සොෆ්ට්වෙයාර් මේක මේ පාස්පෝර්ට් එකට අදාළ කාර්තව්‍ය රාශියක් තියෙනවා. ඒ හින්දා මේ මිල ගණන් අපි නෙවෙයි මේක සකස් කරේ, පෙර ආණ්ඩුවෙන් සකස් කරපු. නමුත් මේකට වියදමක් දරන්න වෙනවා. ඒ වියදම අනුව තමයි මේක ගණනය කරලා මේ විදිහට හදලා තියෙන්නේ. කිසිදු මේ පිටුවඩුවීම මේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතුවෙලා නැහැ. මුල් කාලේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතුවෙලා තිබුණා. ඔබ කිව්වා වගේම දෝෂ කීපයක් තිබුණා. ඒ දෝෂ නැවත අලුත් print එකේ නිවැරදි කරලා තියෙනවා. බොහෝ රටවල ලෝකේ චීනයේ පිටු 48යි, වියට්නාමයේ වගේ පිටු 48යි, ඕස්ට්‍රේලියාවේ 37යි, කැනඩාවේ 42යි. මේ වගේ ලෝකේ රටවල වල පිටු ප්‍රමාණය සාමාන්‍ය මේ විදිහට තමයි තියෙන්නේ. පාස්පෝර්ට් එකක් පවත්වාගෙන යන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රමිති අනුව. මේ වෙනකොට අපේ පාස්පෝර්ට් එක යම් ප්‍රමිතිගත භාවයකට ස්ටෑන්ඩඩ්ස් වලට ඇවිල්ලා තියෙනවා.
0: යෝජිත ඊ පාස්පෝර්ට් ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා. ඒ මුජිබ රවුමාන් මහතා යොමු කළ තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලබා තිබින්.
2: යෝජනා කරපු යෝජිත විද්‍යුත් ගමන් පළපත්‍රය එහෙම නැත්නම් ඊ-පාස්පෝර්ට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී වර්තමාන තත්ත්වය ගැනත්, ඒ වගේම දැන් විද්‍යුත් ගමන් පළපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය සහ ඊට අදාළ පබ්ලික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක පද්ධතිය ලබා ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වයත් පැහැදිලි කරලා කියන්න පුළුවන්ද?
1: ඊ-පාස්පෝර්ට් එක සඳහා KPI සොෆ්ට්වෙයාර් එක ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ටෙන්ඩරයක් යමින් තිබුණා. මේ ටෙන්ඩරය අවසාන අදියර වෙන විට මේ පිළිබඳව පැමිණිලි කීපයක් ලැබුණා විශේෂයෙන් අභියාචනා කමිටුවට. ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් වුණා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය මේක ප්‍රසම්පාදන කොමිසමට යොමු කරා. ප්‍රසම්පාදන කොමිසමේදී පැහැදිලි වුණා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා. එහින්දා නැවත අපි තීන්දුව කරා මේක අලුත් ප්‍රසම්පාදනයකට යන්න. එහින්දා ඉදිරියේදී මං හිතන්නේ PKI අලුත් ප්‍රසම්පාදනය වැඩපිළිවෙලකට යනවා. දැනට ඊ-ගේට් 4ක් එයාපෝර්ට් එකේ සවි කරලා තියෙනවා. ඉදිරි වර්ෂ තුල ඊ-ගේට් 12ක් සවි කරන්න සැලසුම් කරලා තියෙනවා. වසරක් වැඩි කාලයක් අතුළත ඊ-ගේට් වගේම ඊ-පාස්පෝර්ට් එක මේ රටට ලබා දෙන්න කටයුතු කරනවා.
0: වීසඳහා උපරිම මිලක් ලබා දී ගොවි ජනතාව රැකබලා ගැනීමෙන් සාධාරණ මිලකට සහල් අලෙවි කර පාරිභෝගික ජනතාවටද සාධාරණ කිටු කිරීමට වත්මන් රජ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළා. කෘෂිකර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් මෙතෙක් වැඩිම ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ වත්මන් රජ යටතේ බවයි වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ.
3: ගොවිය බලා ගන්න ආණ්ඩුවක් හදලා තිනවා. අපි වැඩේ ගොවිය මාත්‍රත්වයක කරනවා. ඉතින් ගොවියගේ වී මිලදී ගන්න වැඩිම මුදල් වෙන් කරලා තියෙන මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ. මහා කන්නේට විතරක් මෙට්‍රික් ටොන් 79000ක් මිලදී ගත්තා. අපි යල් කන්නේත් මෙට්‍රික් ටොන් 50000ක වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න. ඒ වගේම අපි දැන් සැලසුමක් සකස් කරලා තියෙනවා. වියලවේ මණ්ඩලයේ සතු වීටෝග සහල් කරලා සතොස ලංකා සතොස සමුපකාර හරහා වෙළඳපොළට නිදහස් කරන්න. මොකද සහල් හිගයක් තිබුණ රටක සහල් අතිරික්තයක් දක්වා ගන්නත් තියෙනවා. මාස 4ක සහල් අතිරික්තයක් අපේ රටේ තියෙනවා. ඒ නිසා අපි වෙළඳපොළ තුල සහල් හිගයක් නැතුව ඉස්සරහට යන්න ගොවියටත් 120ක මිලක් දීලා තියෙනවා. පාරිභෝගිකයටත් රුපියල් 200ට අඩුවෙන් හාල් කන්න පුළුවන් වෙලා තියෙනවා. අනුරාධපුරයේ ගොයම් කපලා දැන් ගොයම් කපන එක වේගෙන් ගොයම් කපනවා. අනුරාධපුරේ තමයි වැඩිම දැන් තියෙන්නේ. මොකද අම්පාරිවරයි හම්බන්තොට ඉවරයි කිල්නොච්ච නගර පළාතේ වියස්සන ඉවරයි. සා පොළොන්නරුව තව ටිකක් ප්‍රමාද වේ. හැබැයි ප්‍රමාණවත් වතුර තියෙනවා. ජලාශ තියෙන ප්‍රදේශවලට වැස්ස වැහලා තියෙනවා. ඒ නිසා නියග තත්වය වෙනුවට අපිට ප්‍රමාණවත් ජල මට්ටමක් පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. යල් කන්නට ප්‍රමාණවත් වතුර තියෙනවා. වගේම මහ කන්න පටන් ගන්නත් අපි සූදානම් කරපු විදිහට ප්‍රමාණවත් වතුර තියෙනවා. ඉතින් අපි තත්වයන් වලට මුහුණ දීමට සූදානමින් වැඩ කරමින් යනවා.
0: බත්තරමුල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ කෝප් වෙළඳසැල විවෘත කර තිබෙනවා. ඒ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි අසිත නිරෝෂණ මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතාවට සාධාරණ මිල ගණන් වලට භාණ්ඩ අලෙවි කිරීමයි මෙම වැඩපිළිවෙලේ ආරම්භන වී තිබෙන්නේ. කෝප් වෙළඳසැල විවෘත කිරීමෙන් පසු කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා මෙලෙස අදහස් පළ කළා.
4: මේ සම්පකාර ව්‍යාපාරය ලඟවා සිටීමේදී අපිට ඇත්තටම අභියෝගෙයි. අපි බාරගත් රට මොන වගේ කීම තිබ්බත් මේ සේවාවන් නගා සිටිය යුතු තිබෙනවා. අපි අභියෝග ඉදිරිපිට පලා ගිය මිනිස්සු නෙමෙයි.
0: අනිත් අපැත්තෙන පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සහ ලබන සඳුදා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් සිසු සැරිය ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ සඳහා විශේෂ බස් රථ යොදවන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළේ.
5: සියලුම මාර්ගස්මගි ප්‍රවාහන අධිකාරීන් වලටත් ශ්‍රී ලංකාවටත් දැනුම් දීලා තියෙන්නේ ඔවුන් යටතේ ලියාපදිංචිලා තිබෙන සියලුම බස් රථ මේ සඳහා ධාවනයට එක් කරන්න කියලා. මෙහිදී ඔවුන්ට අපි සහනාධාර මුදලක් ගෙවනවා. එක දරුවෙක් මේ බස් රථයක රැගෙන ගියත් අපි සම්පූර්ණ සහනාධාර මුදල් ගෙවනවා. ඒ නිසා අපි සියලුම බස් හිමියන්ට මෙමගින් දැනුම් දීලා තියෙනවා. මේ විභාග කාල සීමාව තුළ ඔබගේ බස් රථ ධාවනට එක් කරලා මේ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ඒ සේවාව ලබා දෙන්න කියලා ඔවුන්ට හිමි ගෙවීම් අපි සුපුරුදු පරිදි සියලුම ගමන් ගන්න දිනවලට අදාළව අපි ගෙවීම් සිදු කරනවා. ඒත් එක්කම අපි මේ බස් රථ යොදවන කාල සීමාව ගත්තොත් වෙනදා අපි මේ සිසු සැරිය යොදවන්නේ පාසල් පටන් ගන්න වෙලාවත් අවසන් වෙලාවත්. නමුත් මේ විභාග කාලසටහන් යම් කිසි මට්ටමින් වෙනස් මේ කාලයේදී. ඒ අනුව තමයි අපි මේ බස් රථ යොදවන්නේ විශේෂයෙන් විභාග ආරම්භ කරන මොහොතට පෙරත් විභාග අවසානය වෙලත් ඒ පාසලෙන් ගමන් කරන්නත් තමයි අපි මේ බස් රථ යොදවලා තියෙන්නේ. මේදී පෞද්ගලික බස් රථ මෙන්ම ශ්‍රී ලංකාව බස් රථත් අපි යොදවලා තියෙනවා 1700ක වගේ ප්‍රමාණයක්. වෙනදා සිසු සැරිය බස් රථයේ ගමන් පාසු සල්සා ගන්න පුළුවන් සිසු දරුවන්ට සහ අවසරලත් ගුරු බවතුන්ට. මේ අවස්ථාවේදී අපි දරුවන් සමග ගමන් කරන දෙමව්පියන්ටත් අපි ගමන් කරන්න අවස්ථරේ ලබා දීලා තියෙනවා.
0: ඉදිරි විභාගවලදී ආපදා තත්ත්වය මතුවොත් සියලු ස්ථානවලට අදාළ නිලධාරීන් මෙන්ම අවශ්‍ය උපකරණ යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා ප්‍රකාශ කළා.
6: විශේෂම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙම ඇදිරියේ විශේෂ අංක පහක් අපි ලබා දීමට නිමිති තිබෙනවා. ඒ දරුවන්ට සහ දෙමව්පියන්ටත් විභාග දෙපාර්තමේන්තුවේ සීරම නිලධාරීන්ටත් අකණ්ඩව සම්බන්ධ විය හැකි වෙනම කාර්ය මණ්ඩලයක් සහිත දුරකථන අංක අපි පහක් ලබා දීමට නිමිතයි. ඒ නිසා විභාගයේ ප්‍රථමයෙන් එය සීරම ජනතාව වෙත දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු වැඩපිළිවෙළ සූදානම් කළ තිබෙනවා. විශේෂයෙන්ම සියලුම පාසල් පිළිබඳවත් ඒ විභාගය පවත්වන මධ්‍යස්ථානය පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන පාසල් පිළිබඳවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් සීරුම ආකාරයේ සොයා බැලීම් සිදු කළා තිනවා. මාර්ග පද්ධතිය පිළිබඳවත් එය සුරක්ෂිත බව අපිට තහවුරු කළා තිනවා. පවතින වර්ෂා සෛත්‍යයේ තත්ත්වය වැඩිවීමක් වුණොත් ඒ සඳහා පිළියම් යෙදීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය අපගේ උපකරණයන් ඒ අවශ්‍ය බලපෑම ලක්විය හැකි දිස්ත්‍රික්කවල බලපෑමකට ලක්විය හැකි ස්ථාන හඳුනාගත් ස්ථාන අසලට ලං කළා තිනවා.
0: මේ අතර 2026 වර්ෂය සඳහා රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා. මුස්ලිම් පාසල් සඳහා පාසල් වාරයේ අවසන් වන්නේ 2026 වසරේ සැප්තැම්බර් 2 බදාදායි. සියලුම පාසල් සඳහා තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන සැප්තැම්බර් මාස 4 වෙනි සඳුදා ආරම්භ කෙරෙනවා. ඒ අවසන් කෙරෙන්නේ දෙසැම්බර් මාස 4 වෙනි සිකුරාදායි. මෙරට ජනසන්නිවේදනය පිළිබඳ ප්‍රථම විශ්වවිද්‍යාල ආචාර්යවරයා මෙන්ම ආසියානු සන්නිවේදන න්‍යායේ පුරෝගාමියා වූ මහාචාර්ය විමල් දිසානායක මහතා අභාව ප්‍රාප්ත වුණා. මේ අනුව විටේ මහතාගේ වයස අවුරුදු 87ක් වෙනවා. 1939 සැප්තැම්බර් 6 වෙනිදා කරුණාකලදී උපත ලැබූ විමල් දිසානායක මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලැබූ දිසානායක මහතා පෙන්සිල්වේනියා සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි ලබා ගත්තා. කැලණිය විශ්වවිද්‍යාලය මගින් මෙරට ජනසන්නිවේදනයේ විෂය ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට පුරෝගාමී වූ ඒ මහතා එම අධ්‍යනාංශයේ ප්‍රථම අංශාධිපතිවරයා ලෙසයි කටයුතු කළේ. ඒ මහතා ප්‍රකට නිර්මාණාත්මක ලේඛකයෙකු, සාහිත්‍ය විචාරකයෙකු සහ ආසියා සිනමාව මෙන්ම ආසියානු සන්නිවේදන න්‍යාය පිළිබඳ ප්‍රමුඛ පෙළේ විද්වතෙක්. සන්නිවේදන විෂයට අදාළ කෘති ගණනාවක් රචනා කළ මහාචාර්ය විමල් දිසානායක මහතා සාහිත්‍ය රත්න සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබුවා. දේශබන්දු සම්මානය සහ ගෞරව ආචාර්ය උපාධියද ඊට ඇතුළත්. හවායි හොනලුලු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික හා සන්නිවේදන ආයතනයේ ප්‍රධානියා ලෙසද කටයුතු කළත් මහාචාර්ය විමල් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. නතර කර තිබූ යතුරුපැදි පහක ගැටීමෙන් අනතුරක් සිදු කළ මෝටර රථ රියදුරේ කතරංගුවට ගෙන තිබෙනවා. මෙම අනතුර සිදුනේ බණ්ඩාරගම පානදුර මාර්ගයේ රඹුක්කන ප්‍රදේශයේදී. අනතුර සිදු කළ මෝටර රථයේ පරීක්ෂා කිරීමේදී එහි තිබූ මත්පෙති දසදහසකට ආසන්න සංඛ්‍යාවක් හමු වී තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට ආසන්න බවයි පොලිසිය පවසන්නේ. මෝටර රථයේ පැදවූ පුද්ගලයාද අතරංගුවට ගත්තා. ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමටයි කටයුතු කළේ. ඒ අනුව මෙම පුද්ගලයා අයිස් හෙරොයින් සහ මත්පෙති භාවිත කර ඇති බවට හෙළිව තිබෙනවා. සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වෙනිදා දක්වා රක්ෂිත බන්දනාගාර ගත කිරීමට නියෝග කෙරුණා. අමෙරිකා එක්සත් ජනපදයේ යුදෝපකරණ හිඟියකින් පෙළෙන බවට පළවන වාර්තා රට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා. යුදපකරණහිංගා පිළිබඳ තොරතුරු සමාජගත කළ බවට සැක කරන අයට දෙගු කාලීන සිරදඬුවම් ලබා දෙන බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. ඇමරිකාව ඉරානය සමග ඇති යුද්ධය නැවැත්වීමට යුදපකරණහිංගේ හේතුව බවට ප්‍රචාරයේ වී තිබුණා. යුද්ධයේ 6 වැනි මාසයට ළඟා වී තිබෙනවා. සාම ගිවිසුමක් පෙනෙන තෙක් මානයක නොපෙනෙන තත්වයක උදා වී තිබෙන්නේ. ට්‍රම්ප් සහ පෙන්ටගනේ අවිහිංගයකින් දැඩි ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින බවත් එම වාර්තාවල සඳහන් වුණා. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකා ජනාධිපතිවරයා අවධාරණය කළේ ඇමරිකාව සතුව දැවැන්ත උණ්ඩ ප්‍රමාණයක් පවතින බවයි. නව උණ්ඩ සාවි ආයුධ අවශ්‍ය තරම් ඇමරිකාවට නැවගත කළ හැකි බවද ඔහු පවසනවා. පසුගිය සතියේදී ආරක්ෂක ලේකම්වරයා සමග අවිහිංගයක් සම්බන්ධයෙන් මත ගැටුමක් ඇතිවන බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත පසුගිය බදාදා වාර්තා කළා. එවැනි ද්‍රෝහි ප්‍රකාශ සිදු කරන්නට දිගු කාලීන සිරදඬුවම් ලබා දෙන බවත් ව්‍යාජ වාර්තා රාජද්‍රෝහි බවත් ඇමරිකා ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. ක්‍රීඩා වසර සඳහා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල කොළඹදී ඊයේ පැවැත්ුණා. ඒ ක්‍රීඩා මාතිය සුනිල් කුමාරගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් එදී වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවා ටීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මානය දිනා ගැනීමට පැතුම් නිශ්ශංක සමත් වුණා. ප්‍රභා ජයසූරිය වසරේ ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නා ලෙසයි සම්මාන දිනා ගත්තේ. එක් දින තරඟ කාණ්ඩයේ හොඳම පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු සම්මාන හිමි කරගත්තා. එයි හොඳම පිතිකරුවා ලෙස සම්මාන දිනා ගත්තේ චරිත් අසලංකයි. 20-20 හොඳම පන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීර සම්මානය හිමි කරගත්තා. පැතුම් නිශ්ශංක 20-20 කණ්ඩායමේද හොඳම පිතිකරු ලෙස සම්මාන හිමි කර ගැනීම විශේෂත්වයක්. 20-20 තරඟ කාණ්ඩයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස දසුන් ශානක සම්මාන හිමි කරගත්තා. 2025 වසරේ කාන්තා ක්‍රිකට් අංශයේ හොඳම එක් දින පන්දු යවන්නිය තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ 20-20 තරඟාංශයේ හොඳම පිතිකාරිණිය ලෙස හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත් වූ සම්මාන හිමි කරගත්තා. 2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ පැතුම් නිශ්ශංකයි. වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත් වූ සම්මාන දිනා ගත්තා. ක්‍රිකට් සම්මාන උළෙලේදී අමාත්‍ය සුනිල් ගමගේ මහතා අදහස් පළ කළා.
7: අර්බුදත් එක්ක අපි ලෝකයේ ටිකක් පල්ලෙහා තැනකට වැටුණු කණ්ඩායමක් රටක් බවට පත් වුණා. ඇයි අපිට අපේ ක්‍රිකට් වලට එහෙම වුණේ? අපි එහෙම ඉන්න ඕන කණ්ඩායමක්ද? අපි එහෙම ඉන්න ඕන රටක්ද ක්‍රිකට් වලින්? මොකද අපි දන්නවා අපේ රටේ ලෝකයේ අලුතින්ම ක්‍රිකට් ක්‍රීඩාවේ අපි කියන්නේ ෂොට්ස් හොයාගත්ත, එහෙම නැත්නම් ටෙක්නික්ස් හොයාගත්ත, ලෝකේටම සමහර ක්‍රිකට් වෙනස් කරන්න උගන්වපු ක්‍රීඩකයෝ හිටපු රටක් ඉන්න රටක්. හැබැයි අපිට ඒ දක්ෂතාවයන් ඉස්සරහට අරගෙන ගිහිල්ලා අපි ලෝකයේ හැමදාම ඉස්සරහා ඉන්න කණ්ඩායමක් බවට පත් වෙන්න බැරි වුණා. ඒක නිසා අපිට වගකීමක් තියෙනවා අපි රජයක් විදියටත්, ඒ වගේම ඔබ මෙතන ඉන්න සියලුම දෙනා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන, ඒ වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය දහඩිය කැප කරපු අය විදියටත් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත නගා සිටුවන්න අපිට පුළුවන් හැම දෙයක්ම කරන්න. ලක්කන්ද ප්‍රවෘත්ති
0: යළි සිරස්තල. කුරුවිට පල්ලන්සේන බන්ධනාගාර නොසන්සුන් මැගසින් මුළුමනින්ම පාලනය කෙරේ. නොසන්සුන් වූ බන්ධනාගාරවල රැඳවුවන් තුන්දෙනේ ජීවිතක්ෂයට. බන්ධනාගාර නොසන්සුන් තාව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමෙන් චෝදනා. වසරක් තුළ ඊ පාස්පෝර්ට් හඳුන්වා දෙන බව ඇමති ආනන්ද කියයි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් මුහුද අවධානම්. ඇමරිකාවේ යුදෝපකරණ නැතයි කියන පුවත ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම් ක්‍රීඩිකාව චමරි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්සුරු එකට.
8: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
0: දැන් ආටබ් විශේෂාංගය.
8: නොපෙනෙන මානෙක හිඳ දකින්නට වෙරදරන
9: තෙගපෙන හිත්වල දෝංකාරය
8: ආට් හබ්.
9: අයිබෝවන් ආදරණීය සිනමාලෝලීන් හැමෝටම කලාවේ සොඳුරුතම නවාතැන පාඩම් වෙතින්. අද අපි ඔබව අරන් යන්නේ මායාව ආදරය වගේම අද්භූත සිනමා ලෝකයකට. මතකද මීට වසර 28කට කලින් 1998 වසර පෙර ගත වුණු ලෝකේ බොහෝ ප්‍රේක්ෂකයන් අදටත් කල්ට් ක්ලාසික එකක් විදිහට සලකන ප්‍රැක්ටිකල් මැජික් චිත්‍රපටය. ඔවෙන් සහෝදරයන්ගේ ඒ අපූරු මායා ලෝකය ආයිමත් සැරයක් ප්‍රීති තිරේ මත දිගහැරෙන්නයි සූදානම් වෙන්නේ ප්‍රැක්ටිකල් මැජික් 2 විදිහට. වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් සමාගම නිල වශයෙන් නිවේදනය කළ තියෙනවා මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ මෙහි දෙවැනි දිගහැරුම, ඒ කියන්නේ ප්‍රැක්ටිකල් මැජික් 2 ලෝ පුරා තිරගත කිරීම ආරම්භ කරනවා කියලා.
10: Jet said we could trust this guy. He said he's a scholar of the craft. His very strange to me.
11: He's under a spell.
10: Hand on unmarked flesh.
11: Go, now.
10: Easier said than done, Jillian.
11: Well, there's always...
10: Oh, my God. What is come what on? Is wrong with you?
9: මේ චිත්‍රපටය ගැන සිනමා ලෝකය මෙතරම් උද්යෝගිමත් වෙන්න ප්‍රධානතම හේතුව තමයි මේ ප්‍රැක්ටිකල් මැජික් 2 චිත්‍රපටයේ රංගනින් දායක වන සුපිරි නළු නිලි පිරිස. වසර ගණනාවකට පස්සේ හොලිවුඩේ අති දක්ෂ ඔස්කාර් සම්මානලාභී නිලි සැන්ඩ්‍රා බුලොක් වගේම නිකෝල් කිඩ්මන් නැවත වතාවක් සැලී සහ ගිලියන් ලෙස තමන්ගේ සුපුරුදු චරිතයන්ට පණ පොවන්න එකතු වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, මුල් චිත්‍රපටයේ නැන්දනියගේ චරිතයට රංගනින් දායක වුණු ප්‍රවීණ නිලි ස්ටොකාට් චැනින් මෙවරත් මේ චිත්‍රපටය තුළින් දැක්කන්නට ලැබෙනවා.
12: You're afraid of your power.
13: Well, I've seen what my power can do. The idea that they may have the same power terrifies me.
9: Practical Magic 2 චිත්‍රපටයේ හොලිවුඩයේ අතිශය ජනප්‍රිය නව පරපුරේ තරු රසක් එකතු වෙලා ඉන්නවා කියලා තමයි ආරංචිය. ඔබට මතක ඇති Game of Thrones චිත්‍රපටය. මේ චිත්‍රපටය හරහා ලෝකෙම අඳුරේ දිනාගත්ත Maisie Williams. ඒ වගේම The Kissing Booth, Bullet Train චිත්‍රපට හරහා කැපී පෙනුණු Joey King. ඒ විතරක් නෙවෙයි, Blue Beetle හරහා සුපිරි වීරයෙක් වුණු ෂෝලෝ මැරිටොයිනා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට රංගනින් දායක වෙනවා. ඒ වගේම අපූරු රංගන ප්‍රතිභාවකින් යුත් ලී පේස් මේ ප්‍රැක්ටිකල් මැජික් 2 චිත්‍රපටය හරහාත් අපිට දැක ගන්නට ලැබෙනවා. ඇලිස් හොෆ්මන්ගේ ද බුක් ඔෆ් මැජික් නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු මේ ප්‍රැක්ටිකල් මැජික් 2 චිත්‍රපටයට ඔවින්ස් පවුලේ ඊළඟ පරම්පරාවේ දේනියන් වටා ගෙතුණු අලුත්ම අභියෝග වගේම ශාපයකින් ගැලවෙන්න කරන සටනක් මේ චිත්‍රපටයට අන්තර්ගතයි.
14: Is this real? Is he gonna die?
13: It's true. We are witches and we're gonna curse Israel.
14: I will never trust you again.
15: Kylie said she's going to go and fix the curse.
16: This will lead her into the dark path.
15: If you want to find her,
16: you have to work.
15: Together!
17: My blood, your blood.
15: Our blood.
9: Bird Box වගේම The Undoing Bunny සුප්‍රකට නිර්මාණ බිහි කළ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයක් වන සුසේන් බේර් තමයි මෙවර කැමරාව මෙහෙවන්නේ. ඒ වගේම සැන්ඩ්‍රා බ්ලොක් වගේම නිකෝල් කිඩ්මන් මේ චිත්‍රපටයේ රංගනින් විතරක් නෙවෙයි සම නිෂ්පාදිකාවන් විදිහටත් දායක වෙලා තියෙනවා. ඉතින් ඔවින් සහෝදරයන්ගේ ඒ සුප්‍රකට මතකය ආයමත් අවදි කරගන්න මායාවේ වගේම ආදරයේ අලුත්ම පරිච්ඡේදය නරඹන්න ලබන සැප්තැම්බර් මාසේ 11 වෙනිදා බලාගෙන ඉන්න වෙනවා. ලබන සතියේ අලුත්ම කලාතුරකින් ඔබව හමු වෙනවා. එතෙක් ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර.
8: ආතත් කලාවේ අද ගැස්ම සොයා ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
18: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: ඇසේ සුදැවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: දවල් 12 විනාඩි 41යි.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
8: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
9: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකන Heartbeat.

12 විනාඩි 42 ඒ කියන්නේ ලන්ච් ටයිම් එක නේද පටන් අරගෙන තියෙන්නේ. ආමෙ වෙලා වික්‍රම කන ගමන් ඉන්නේ. එහෙම නැතුව සමහරකට වඩා තාම ලන්ච් ටයිම් එක ඇවිල්ලා නැතුව තාම ඔයාගේ ටයිම් එක වැඩ ටික කරන ගමන් වෙන්න පුළුවන් නේද? වෙලාවේ බස් එකක දුර ගමනක් යන වෙනවා පුළුවන් කොහේ හිටියත් ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන් කිසිම පහළුවක් තනිකමක් නැතු FM 93.5 93.7 එහෙම අහගෙන ඉන්නකොට ඔයාට පුළුවන් ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න. ඉතින් අද නිවුස් එක ටිකක් ගා අපි අහගෙන හිටියනේ. අහගෙන ඉඳලා ඔයාට එමට කතා කරන්න හම්බුනේ 12 පැයේ මේ වෙලාව තමයි. කමක් නෑ, ඉතින් අපිට මේ වෙලාවේ හරි කතා කරන්න පුළුවන්. ඕනතරම් වෙලාව තියෙනවා දවල් 1 වෙනකන්. එයා තාම මේ පැත්තට ආපු නැති කෙනෙක් නම් ඉක්මනට මේ පැත්තට එන්නව. මේ වෙලාවේ මම සද්දට මහගෙන ඉන්නවා කියලා තියෙනවා කේවා. අද නම් අපිට සින්දුවක් දෙන්න ඕනේ. කෑගල්ලෙන් තමයි දිනුක මැසේජ් එකක් දාලා තියෙන්නේ. මැසේජ් එක දැම්ම කලින් සින්දුවක් ඉල්ලලා හරියක් මං දැන් හරි ඔයගෙන කිව්වානේ නේද? අදවල් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. කවුද මේ අලවුවේ කොහොලේනින් ජයකලනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ජයකලනි ආව එකතු කරගන්න. ඒ වගේම මේ වෙලාවේ උපාලි එකතු කරගන්න කියලා තියෙනවා. චිත්‍රාන් ඒ වගේම මාධව කසු එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. ඔය විදිහට වහගෙන ඉන්න මම ලස්සන හින්දු සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නේ. මේ ෂොප් එකක මම වහගෙන ඉන්නවා එකතු කරගන්න කියලා දෙනවා. සද්දෙටම ලක්කන අහන හැමෝමත් එකතු කරගෙන ලකන හන ගමන් වැඩ කරනවා කියලා තියෙන ගොඩක් ලස්සන. ඒ වගේම ඔයාගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙන ඉතින් බොහොම ස්තුතියි. අපේ ගෙදර අම්මා තාත්තා ඒ වගේ මාසිතයි එකතු කර ගන්න කියලා දෙන මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඉතින් ඔයාට තව ලස්සනට වැඩි කරගන්න සුබ පැතුම් එකතු කරන්න කියලා තියෙනවා. ඕකේ, ඉතින් බොහොම ස්තුතියි. මහරගම පැත්තේ මේ වෙලාවේ රෙදි වැඩ තියෙන තැනක සද්දරම ලක්කන දාලා තියෙනවා කියලා තියෙනවා. දැන් කටින් එක නිල් මිනිකට කරගන්න කියලා තියෙනවා. ආරෙදි මහන ෂොප් එකක් වෙන්න ඕනේ මං හිතන්නේ. එයා නිල් මිනිහක් අව එකතු කරගෙන ඉරේෂාක්කවත් එකතු කරගෙන ජීවන් අය මෙහම එකතු කරගෙන මැසේජ් සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එක දාලා තිනේ දමින්. ඔය හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න සඳ ලංකාවේ තාරුකි ඔයාව එකතු කරගන්න හරි මං ආදරේ. හයි නංග කොහොමද? ඕකේ නේද? මං ඕකේ. ඕකේ නේද? සෝන් එකක් දෙනවද? පුතාලා ඉන්නවා කියලා තමයි සිතුන් දෙතු එකතු කරගෙන සාමි තමයි හස්බන්ඩ් කිනවම අක්කා අයියා ඒ වගේම තාත්තා මතුගමි එකතු කරගන්න කියලා තිනවා. ඒ වගේම අම්මා අක්කා මෙහම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. චන්දි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔය විදිහට මාදරින් අහගෙන ඉන්නවා. කවුද මේ අහලා තියෙන්නේ ගීත ගායනා කරන අවස්ථාවක් නැද්ද කියලා අහලා අපි මීට කලින් අවස්ථාවක් දුන්නා. අවස්ථාව ලබා ගත්තේ නැද්ද? ලකන ආධුනික ගී ශිල්පීන්ට ඉතින් අපි කලින් එක දිගට අපි මතක් කරා. ඉතින් ගීත කියන්න අවස්ථාව තියෙන අපිට වොයිස් එකක් කියවන්න කියලා. ඉතින් ෆෝන් නම්බර්ස් මතක් කරලා දිනවා කලින්. මම හිතන්නේ මේ අවස්ථාව මිස් වෙන්නේ නැති. අපි ඊළඟ අවස්ථාව උත්සාහ කරමු. රශ්මික මැසේජ් එකක් දාලා තිනේ යගේ නෝනා ධනුෂිකාවත් එකතු කරගන්න කියලා. ඉතින් ඔය විදිහට මහගෙන ඉන්න දෙන්නත් එක සද්දෙට ලක්කන නාරම්මලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම නාරම්මලින් අය මැසේජ් එකක් තියෙනවා. කවුද මේ? එයා වැඩගෙන තන හැමෝම එකතු කරගන්න කියලා තිනා. ධම්මික සරත් ඒ වගේම සුනිල් එකතු කරගෙන ආර්ය රත්නත් තිනවා සද්දෙටම ලක්කන අහගෙන මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි මේ හදන්නේ. ආරත් බලන් මේ විදිහට මැසේජ් එකක් කිව්වා නෝගේ වටින වෙලාවෙන් වෙලාවක් වින් කරගෙන හැමෝම එකතු කරගෙන අපි යමු ලස්සන සින්දුවක් අහන්න. දවල් 12 විනාඩි 46 ඇයි

0: රටට වග කියන රේඩියෝ.
1: පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
3: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
2: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
5: ක්‍රිමිරාජ සුවසේන
6: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසේන.
6: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න. සාදර අනුග්‍රහය.
7: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසෙ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා
0: ඔබට සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
5: ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: නේද? ආතරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනකන දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: 12:55 කියන්නේ මට අද වෙලාව ඇවිල්ලා තියෙන යන කලින් පානුදුර පෙත්‍ර යන තමයි හදන්නේ. මාලාම වහගෙන ඉන්නවා රංජනී පුතා සහේෂු මහත්තයා නිහල්. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ඊළඟ සින්දුවට ලහිර ගුණරත්න ආවත් එකතු කරගන්නම්. ලස්සන සින්දුවක් අහන්න. ඉතින් ගොඩාක් මැසේජස් දාලා තියෙන ඉතින් බොහොම ස්තුතියි මේ තරම්ම ආදරින් මැසේජස් එවනවට. යටියන්තට පාවී කුමාරිගේ බර්ත්ඩේ එක ඉතින් එයාට විශ් කරන්න කියලා දෙන කවුද මේ? අයියා රවි කුමාරි, ඔයාට සුබම සුපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා හාට්බීට් එකේ. ඉතින් ඔයාගේ යාළුව හැමෝම මිෂ් කරනවා. දිලීප, ඒ වගේම මංජුලා අක්කා, අර්ජුන්, ආසිරි, ශාමිනී, වසුන්දරා, මේ හැමෝම ඔයාට සුබම සුපන්දිනයක් කියලා විශ් කරනවා කියලා තමයි තියෙන්නේ. ඒ වගේම වැඩ කරන තැනක කවුද මේ නම දාලානේ, ඔයාවත් එකතු කරගන්නම්. ඉතින් ඔය විදිහටම පරිස්සමට සතුටින් ඉන්න මං අදට ගිහිල්ලා එන්නම්. ආජාමි අවිල්ලා ඉන්නවා ලස්සන සින්දු ගොඩාක් අරගෙන. ඔයාට පුළුවන් එයාත් එක්ක ලස්සන සින්දු අහන්න. දවල් එකේ ඉඳලා පරිස්සමට සතුටින් ඉන්න අය ආපහු අපි හම්බ වෙන්නේ ලබන සතුදා. අදට ගිහින් එන්න මම යෂ්.

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මේක අපව ටැග් දෙක ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120, ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මේක අපව.

0: 89.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව 5:01 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයි රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කඩ ප්‍රවෘති සමකින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකෙන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරයක් නොමිලේ TVS ඇග්‍රිබිසස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: නීති විරෝධීව කපන ලද තේක දැවතොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවාය පොලිසිය සිදු කළ වැටලීමකින් දැවතොගේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර පොළොන්නරුව අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ ආබදෝ පීඨේ රක්ෂිතය තුළ මත්පැන් චාබාර මස්සෙකු කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොළොන්නරුව පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකින් සැකකරු ළඟ තිබී ගිනි අවියක් සහ මත්පැන් ලීටර 1200ක් මෙන්ම උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. තායිලන්තයේ පාසලක සිදු වෙඩිතැබීමකින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. තායිලන්තයේ බැංකොක් අගනුවර ආසන්න පාසලක 9 ශ්‍රේණියේ ගිණුම ලබන 14 හැවිරිදී පිරිමි ළමයෙකු වෙඩිතැබීම සිදු කර ඇති බවටයි අනාවරණ වුණේ. ඔහුද මිය ගොස් සිටියේදී සොයා ගැනුණා. වෙඩි ප්‍රහාරය සමග සිසුන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂාව සඳහා දිව්‍යන ආකාරයේ විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි

0: ගැනද ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දිනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

0: Taşıma Pahalı. Anıl Tunay Taşıma Hatta.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Radio ITN.
2: දවල් එකයි වෙනට 11යි.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
0: ලකන්ද Radio ITN.
2: ගෙන ගහන මද්දහනේ දා හිත නිවන හැන්දෑව වෙනකන්. චෙල්ලකේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්
0: All time beats with

පස්සරෝ එකපහ වෙලා විනාටි 13යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද අගෝස්තු මාසේ 7 වෙනිදා අපි සිකුරාදාවක සතියාන්තයක මුණ ගැහෙන්නේ. ජීවිතේ නරකම දේවල් වලින් නැතිවෙච්ච දේවල් වලින් ඔබේ අවාසනාව මනින්න යන්න එපා. ඔයාට මේ වෙනකොටත් ඉතිරි වෙලා තියෙන දේවල් වලින් ඔයාගේ වාසනාව මනින්න කියලයි මම මේ යෝජනා කරන්න හදන්නේ. අමාරුම තනකදී නැත්තටම නැති වෙලා අත්හරිනවට වඩා වැඩියෙන් හොඳයි අරියක් පොට්ටක් පස්සට අරගෙන එතන ඉඳලා අලුතෙන් පටන් ගන්න ට්‍රයි එකක් දෙන එක නේද? දැන් කොරෝනා දවස්වල අපි නොදැනුවත්වම බොහෝ දේවල් වලට පුරුදු වුණානේ. ඒ තමයි ජීවිතේ අමාරුම නරකම දේවල් වලට මූණ දෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තානේ. ඒ වගේම ඔබට සිද්ධ වෙන ඔබට වෙන්න තියෙන නරකම දේට උනත් මූණ දෙන්න සූදානම්ින් ජීවත් වෙන්න. එහෙම වුණාම අලුත් විදිහකට ජීවිතේ දකින්න ඔයාලට පුළුවන්කමක් ලැබෙනවා. ඒක නිසා ජීවිතේ නරකම දේවල් වලින් නැතිවෙච්ච දේවල් වලින් අවාසනාව මයින්නවා වෙනුවට ඉතිරි වෙලා තියෙන දේවල් වලින් ඔයාගේ වාසනාව ගැන පොඩ්ඩක් හිතලා බලන්න කොයි තරම් වාසනාවන්තද කියලා නේද? 4 වෙනකම් මාත් එක්ක ඉන්න.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: බිඳුවයි හතයි, බිඳුවයි තුනයි, අනු තුනයි පහයි, අනු තුනයි හතට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: Radio ITN.
1: Lukaya, mare vedeni uni. Dukki kiwaane mare memory loss kila.
2: Memory loss? Call the doctor. Yaar sunnadi?
1: Mama kiriki bunne ya sini vedeni mukut atapai vedukrene ya mata.
3: Oh my god.
2: Super doctor ne. Doctor hariyatama kiyala thiyenawa ne.
4: ඔබේ
5: කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රි 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: පසරු 1:00 වෙනාඩි 21යි.
7: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනිය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: අසන්දිමිත
9: නංගි ආයකව දෙන්නේ
10: මයික් මන්ට එන්නංකෝ. අයියා හොඳට කාලා බීලා තරහ ගන්න නැතුව මල්ලි කරඬු කරන්නේම නැතු ඉන්න ඕනේ.
9: එහෙනම් ඉක්මනට එන්න ඕනේ. ගියපු ගමන් එන්න.
10: ගියපු ගමන් එන්නංකෝ.
9: සුරජ්‍ය වොත් මට කියන්න.
5: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
11: මං කියපු කාරණාව ගැන හොඳට හිතලා බලන්න. ඒවා කල් දාන්න නැතුව හිත අනිත්තම කරන්න පටන් ගන්න.
5: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: 95 FM 93.7 Lakhanda Radio ITN
1: Davalle kai venati visi hayaye velawa All time bet sit chami wa hagena inne 0.7 0.93 0.95 0.7 e ape message number ekana හවස හතර වෙන්න කලින් ඔයාලට වෙලාවක් තියෙනවා නම් මට ඒ නම්බර් එකට මැසේජ් එකක් එවන්න WhatsApp මැසේජ් එකක් කර text මැසේජ් එකක් කර ඔයාලට ලේසි දෙයක් ඒ වගේම ලක්කන්ඩ Facebook page එකට ගියාම චාමියෝ දැකලා නැහැ කිව්වාට කියලා චාමියෝ බලා ගන්න පුළුවන් අද අපි post එකක් තියෙනවා ඒකට like එකක් දාලා comment එකක් දාලා අහන්න කැමති සිද්ධාක් තියෙනවා නම් එකතු කර ගන්න ඕන අය ඉන්නවා නම් ඒක comment එකක් විදිහට සටහන් කරලා තියන්න මම තුනේ පැදී ගන්න මතක් කරනවා එහෙමනම් පටන් ගමුද messages ටික බලන්න අපි චාමි සුබ සති අන්තයක් සමූටම කියලා තියෙනවා. වසර අවසන් වීමට තවත් දින 146ක් තියෙනවා. හුදෙකලා ඕ මිනිසාට අපුරු මිත්‍රෙක් ඉන්නවලු චාමි ඔයා දන්නවද? මං හිතන්නේ තනිකම මකා දමන්නට සංගීතයේ දිව්‍ය ඖෂධයක්. ඒක ඇත්ත නේද? හරණ මහින්ද කුමාර වාගේ තමයි අද පළවෙනි මැසේජ් එක මන් දකින්නේ. වඳුරප මා බොටුවනින් ඉසුරු මදෂන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජාන්ති කටබුරාවෙන් ඉන්නවයි මාෂ දින තීක්ෂණ දෙනියයන් සසත් අපි සේරම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන 12:47 මැසේජ් එක එවලා තියෙන මම ඒක බලන්නේ නැහැ. මගේ වෙලාව නොවන නිසා හැබැයි චාමි කියලා තිබ්බ නිසා මම නැවතිලා බැලුවා එයි මේ කියලා. වෙලාවට එවන්න හොඳේ ඊට පස්සේ මැසේජ් එක. Good afternoon චාමි. අපි වත් සිද්ධුවකට එකතු කරගන්න බරුදල් පොලින් එස් එල් ප්‍රනන්දෝ ලහිරෝ ශහනි නතාලි ශනාර දුමින්ද සයුඩි ශනල් විරෝන් කොහොමද අල කට්ටිටම ලස්සන සිද්ධුවක් ලෑස්ති කරලා තියෙන්නේ ඊට පස්සේ BNB අපිටත් සිද්ධුවක් දෙන්න පන්නිපිටියේ කුමාරි මිස් මල්ලකි නිසංසල නංගි සුසි පුද්දිනි දීප්ති චාමිව හරි ලස්සනට වැඩසටහන කරනවා කියලා තියෙන්නේ මේ Thank you ඊට පස්සේ අපි නව ගහලට යනවා ඕසීස් එකේ ඖෂධ රාත්‍රියට ටික දවසකට පස්සේ වගේ මැසේජ් එකක් දකින්නේ මොකද වෙලා තිබුණේ කියලා අපි සරෙන් අහන්නේ කමන්නෑ කමන්නෑ දාවනේ එකයි විනාඩි 28යි අහගෙන ඉන්නේ ඕල් ටයිම් වේට් සිට චාමි

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: පසරු එකය විනාඩි 37යි.
2: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය.
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
4: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN.
1: පසුබිම් එකේ විනාඩි 38යි වෙලාව. තේජාන් මොකද මේ කියන්නේ කියලා බලමු අපි. කෙනෙකුගේ කතාවක අපිව නරක චරිතය බවට පත් කළ විට එය වෙනස් කිරීමට අපි දැඩි ලෙස උත්සාහ කරනවා. නමුත් ඔබ කතරම් යහපත් වුණත් සමහර මිනිසුන්ගේ කතාවල ඔබ නරක කෙනා වීම වළක්වන්නට බැහැ. වැදගත් වෙන්නේ අනුන්ගේ පටු සිතිවිලි ඇතුළේ ඔබව මැවෙන විදිහ නෙවෙයි, ඔබේම හෘද සාක්ෂියේ ඉදිරියේ ඔබ කතරම් අවංක සහ නිවැරදිද කියන කාරණාව. අනුන්ගේ කතාවල ඔබේ චරිතය සෑදීමට හෝ නිවැරදි කිරීමට වෙහෙසවීම නතර කරන්න, තමන් කවුද කියලා තමාට පැහැදිලි අවබෝධයක් තියෙන මිනිසාට මුළු ලෝකෙම එකතු වෙලා කුමක් කීවත් කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ කියලා රශ්මිකේ ලස්සන පෝස්ටයක් වාශයා කරලා තියෙන්නේ. ස්තුතියි තේජා. ඊට පස්සේ තියෙන මැසේජ් එක බොය ගොටින් හයි හයි කිලෝමීටර් 65ක පමණ දුරක් ගෙවාගෙන ඔයා ඉන්නේ ඉසව්වට එනවා කියලා තියෙනවා. මම ආතරෙන් පිළිගන්නවා. ලස්සන සිද්ධාකහමු. සුමන මහත්මිය, සුසන්ත, ලසන්ත ට්වින්ස් ලයින්ව, රුවන්ශි, සුජා ජගත් එකතු කරගත්තා. හොඳේ සුබ දවසක් අපේ චාමිනංගට. ධර්ණයකට අද කටින් කටවැස්ස කියලා තියෙනවා. මේ මැසේජ් එක සේන ගම්ලත් ඔයාකින් පත්මලාල් යසේන්ද්‍ර රුවන් සමග කොරියාවෙන් අවන්තව එකතු කරගත්ත ඔන්න. කොහොමද නක මං හදින් සුබ දහවලක් ඒවා කියලා චන්දි තමයි මට මැසේජ් එක වෙලා තියෙන පින්නවලින්. සින්දුවකට පුතාලා හස්බන්ඩ් සමී එකතු කරගන්න කියලා තියෙනු. තැන්ක් යූ මැසේජ් එක කිව්වට වඩා අතරේ ගුඩ් ආෆ්ටර්නූන් චාමි. සුබ දවසක් ඒවා. දමුණු පොලින් තුෂාරේ චමෝද මෙලන්ත උදෙත් අලව එකතු කරගත්ත. ඊට පස්සෙ අපි යනවා බීෆ් ජනපදයට. අනුර ඉජි අනුර නැත්තම් බලයි නම කිව්වේ නැහැ හරියට කියලා නේද අනුර? චාමි අපි තින්නවා හින්දි සිද්ධා කෝණේ කියලා කිව්වට මං හින්දි සිද්ධා කලින් දන්නා. මාතරේ නදේශානි වාගේ මැසේජ් එක. හයියක්කේ කොහොමද? ඉතින් මහියංගනේ නේහා කොහොමද? වා කියනවා ඔයා මගේ ජීවිතයට ආපුදා ඉඳලා තනිකම කියන වචනයට අරුතක් නැති වුණා. මගේ හිනාවට හේතුවත් හිතේ සනසීමත් ඔයාමයි. හැම දවසක්ම ලස්සන වෙන්නේ ඔයා මගේ ළඟ ඉන්න නිසායි. ජීවිතේ අවසන් හුස්ම දක්වා ඔයා එක්කම මේ ගමන යන්නයි මගේ එකම ප්‍රාර්ථනාව කියලා ඒ පෝස්ට් එකේ තිබුණා. 1:41 යනේ.

0: දවල්ලකයේ වෙනඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: එකයි වෙනට පනහයි.
1: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ලකන්ද රේඩියෝ ITN
0: එකපහ බල වෙනාඩි 51යි වෙලාව 0.7 0.3 93.5 93.7ට දුන ගහින් සරත්තු පාටුව මැසේජ් එකක් කියලා තියෙන සින්දුවක් දෙන්න කියලා සින්දුවක් දෙන්න අයබෝ වේවා ඊළඟ මැසේජ් එක මට පාතේ ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජාවල් පුංචි පුතා භාග්‍ය ආවේශක එකතු කරගත් ඔන්න ඒ පැත්තෙන් කාලය පියඹලා ගියත් වේගෙන් හිත වටට වඩා චාමි මොකද කියන්නේ කියලා තියෙනවා කාලෙත් ඉතින් යනවා අපිත් ඉතින් යනවා වයසට ඒක නිසා මේ අපිට ලැබිලා තියෙන තප්පරවල මං හැමදාම කියන විදිහට සතුටෙන් සනසීමෙන් ඉන්න හේතුවක් හොයාගෙන ඉන්න එක වටිනවා ලස්සන සිද්ධාක හන්න දැන්නම් සරත් චන්ද්‍රට අයස් කාලේ කඩෙන් රයි ගොමින් යපු මැසේජ් එක අපි යනවා ඊට පස්සේ ජය මෝමෝයාගේ මැසේජ් එක බලන්න ලබන සතියේ ප්‍රෝග්‍රෑම් එකට එනතුරු නිහඬව බලා ඉන්නවා කියලා තියෙනවා කතා කළොත් එහෙම බලා ගන්න පුළුවන් දැන් මට පොරොන්දු වුණා නිහඬව බලාගෙන ඉන්නවා කියලා කට්ටියයි අයි ජය මාමෝයා කතා කරන්න නැත්තේ කතා කරන්න කැයිව කතා කරන්න නැත්තේ අපිත් එක තරහ වෙලාද ඔකේ මොකද්ද ඔච්චර ලොකකම කියලා හයි දන්නේ නේ ජය මාමා සින්දකට එකතු කරගන්න කියලා තියෙන්නේ කට්ටාවෙන් ඉන්නවා ලොකෝ බොස්ස පුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් දිස්නමිස් මදුෂංක ධනුෂ්ක ජගත් ආලව එකතු කරගන්න ස්තුතියි ජය මාමා මැසේජ් එකක් කැවුවට ඉතින් මහරගමට යනවා විමල සේනා දිලංකනදේශම් රසික විරංගිකා අලුත් යාළුවෙක් විරංගිකා කියන්නේ අංගිතන්නේ ගාන ඉන්නවා සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරී නිරෝෂා හර්ෂණී සුභා දිනෝෂා කමනී චන්ද්‍රානි ඉරේෂා නයනි දෙල්ප චිත්‍රව එකතු කරගෙන ලස්සන සින්දුවක් කහමු කියලා මැසේජ් එකේ තියෙනවා නිශාන්ත වික්‍රමසිංහ අපිටත් සින්දුවක් දෙන්න පුළුවන් ද චාමි කියලා අහලා තියෙන. සින්දුවකට එකතු කරගන්නවා බිරිඳ ප්‍රියන්ති පුතා යසින්දු දුව අමීෂා හරි එකතු කරගත්තා. සින්දුවකට තහම දෙන්න යන්නේ. එකයි වෙනාදී

එකයි වෙනාඩේ 56යිනේ. ඒ කියන්නේ මේ පැය ඉවරයි. අපි යනවා ඕල් ටර්ම් බෙඩ්ස් ඉට් චාමි. අපි දෙවනි පැයට.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්වරු දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලි.
1: දැයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය.
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේදී එදින තුල පමණ පුද්ගලින් 27,054 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. එහිදී අත්අඩංගුවට සංඛ්‍යාව 508ක්. අපරාධ සම්බන්ධයෙන් පුද්ගලින් 20 දෙනෙකු ඍජුව හඳුනාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. අත්අඩංගුවට ගෙන ඇති වරින්තුකරුවන් සංඛ්‍යාව 249ක්. විවෘත වරින්තුකරුවන් 142 දෙනෙකුද අත්අඩංගුවට බව මාධ්‍ය කොට්ටාශය සඳහන් කළා. ඊයේ මෙහෙයුම්වලදී අත්අඩංගුවට බීමත් රියදුරන් සංඛ්‍යාව 65ක්. අපරීක්ෂාකාරී රිය පැදවීම් වලට සම්බන්ධ පුද්ගලයන් 122 දෙනෙකුද අත්අඩංගුවට ගත්තා. රතවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් 4,505 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. පාසලක සිදු වෙඩි තැබීම සම්බන්ධයෙන් තායිලන්ත රජය සිය කනගාටුව පළ කර තිබෙනවා. ප්‍රහාරයෙන් මියගිය ළමුන්ගේ පවුල්වලට ශෝකය පළ කරමින් තායිලන්ත රජය නිවේදනයක්ද නිකුත් කළා. සෙද්දිය පිළිබඳව පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි නිවේදනයේ සඳහන් වන්නේ. බැංකොක් අගනුවරට ආසන්න පාසලේ සිදු වෙඩි තැබීමෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 15ක්. වෙඩි ප්‍රහාර එල්ල කළ සිසුවාද මියගොස් සිටියේදී හමු වූ බවයි තායිලන්ත පොලිසිය සඳහන් කළේ. වෙඩි තැබීමට හේතුව සොයා විමර්ශන සිදු කරන බවද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට.
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
1: සුපර් කවණක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: ලකන්ද රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: හවස දෙකයි විනාඩි 12යි.
2: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
3: ලුකයියා මාර වෙඩනේ ඕනේ දොක්කිකිවානේ මට මෙමරි ලොස් කියීලා.
4: මෙමරි ලොස් කෝද ඩොක්ට යාද සුන්නද?
3: මම කිරික බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපයි වෙඩ කරනේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
5: හිනා වෙවි සිංදු අහන්න FM 93.5, FM 93.7, හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
6: Evening Drive with Chamit and Charu.
7: සම අනුග්‍රහය
6: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 011 6779 579.
7: සහයෝගීතා අනුග්‍රහය
5: රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271711711
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
5: ධන්නවද කොලී කෙවල් වගේ හිතවලට ආදරේ කරන්නේ පරිස්සමින් මොකද ජන්න කිව්ව

0: වෙන දේවල් එක නෙවෙයි, දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All Time Beats with Charmy.

exit Jami. හවස දෙකය විනාඩි 16යි වෙලාව. ලක්කඩ Facebook page එකේ අපේ post එකක් තියෙනවා කියලා මං කිව්වා නේද? ඒ post එකට like එකක් දාලා comment එකක් දාලා නම් ඉන්නේ තුනේ පෑ තහන් ඉන්න මං ඔයාලගෙන මතක් කරනවා. ඒ වගේම WhatsApp message එක හරි text message එක හරි වන් හිතාගෙන ඉන්නව නම් හතර වෙන්න කලින් 0.7 0.3 93.5 93.7 ඒ අපේ message number එක. ඔෂද ඔයා මැසේජ් එකක් කියවලා තිනවා කොහෙන්ද කියලා නෑ හොඳ සින්දු ටිකක් ඕනේ කියලා තමයි මැසේජ් එකේ කියලා තියෙන්නේ. නැසන සින්දු ටිකක් අහන්න දෙන්නම් මේ පැය දෙකේදීත්. හයකේ කෑවද ඔයා කියලා අහලා තිනවා මං කන්නේ නෑනේ. දවල්ට කන්න මට වෙලාවක් නෑනේ. මම ඔයාලව තමයි කන්නේ. මාවත් එකතු කරගන්න අසංක කරුණාගලෙන් එපු මැසේජ් එක. හයි ජාමි අපිවත් සින්දුවකට එකතු කරගන්න. මේ මැසේජ් එක වහද්දුව පොතු පිටියෙන්. සමන්ත වාගේ මැසේජ් එක. සුබදාවලක් ලක්හඩ අපිට අවහගෙන ඉන්නේ ත්‍රිකුණමලේ පහැ කනුවේ පුංචි බන්ද සිදුවක් කමු. ඊළඟ පැත ලස්සන සිදුවක් ඕනේ හොරන කිරිකල මාලා දමයන්ති ඔබරෝයි රණවක උදාරාචාමින්දී ගගන ආශිස්සනී මා පුටුගලින් කුෂාන්දී ඥානවතී සුනිල් එකතු කරගත්තා. ඊළඟට අපි කාටද යන්නේ? අපි යනවා ගීතිකාවගේ මැසේජ් එක බලන්න. චතු සමීරා ප්‍රේමා සමන්මලි අයරංගනී රමාලි කීර්තිනන්ද ශ්‍රියානි ස හසන්ත සිංහබාහුව එකතු කරගන්න කියලා තමයි තියන්නේ. වාක්‍යનો මෙහෙම දෙයක්. කොතෙක් සෙව්වත් කෙසෙල් ගස්වල සෙවිය හැකිවද අරටුවක්. තරක් නොපෙනෙන නිසරු සසරක සතුට සනසම මෙරිගවක් කියලා දනතන අපිටින් සතුට හොයාගෙන සනසම හොයාගෙන හල්මේ දුවනවා. කවදාරි හම්බ වෙයි කියලා නේ. හම්බුන කෙනෙක් ඉන්නාද? මේ ඉන්නේ නේ. හරි. කෙනෙක් දන්න කෙනෙකුට වඩා කෙනෙකුට දැනෙන කෙනෙක් වෙන්න සොරේ කරේනු වගේ පෝස්ට් එකකට මට අක්කාලා ඊට පස්සේ. රොන් සහකර ධෝනි හසඳරා ආදරණීය චාමි සමගින් අදත් අපි ඉන්නවා හවස හතර වෙනකල්ම කියලයි ඒ පෝස්ට් එකේ තියෙන්නේ. හෙලෝ හෙලෝ චාමි, මමත් එකතු වුණා. සුපිරියට ඔයා වැඩසටහන කරනෝ ලස්සනයි කියලා බහරෙන් වලින් චන්දරකේ හැන්දදී ඔයා එපු මැසේජ් එක. ජපානේ ඉන්න දෙල්ෂි ඉන්නවා, තංගලෙන් ආදරණීය බිරිඳ ශ්‍යාමා ඉන්නවා, ජෝන් ඔයාව අමතක කරනවා කියලා හිතුවට අමතක කළේ නෑ මං, මතක් කළා කිව්වා. දුවේ ඔයාවම කියනකොට හිතට දැනෙන කියාගන්න බැරි සතුටක් කියලා ජය මම මට මැසේජ් එකක් කියලා තියෙනවා ආයි මට. එහෙනම් ඉතින් මට සතුටයි. සතුටට කියලා ඉතින් කඳුළු ඇස්සල් දෙන්න හොඳ නෑනේ. සතුටෙන් ඉන්නනේ. හවස දෙකයි විනාඩි

0: Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 22යි.
2: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: ශාස්ත්‍රයෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: ශාස්ත්‍රයේ දන්න අයයි සූත්‍රයේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ

0: පැහේ දෝර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ වෙන දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ඕවර්ටයිම් ලීඩ්ස් විත් චාමි
3: හවස දෙකයි විනාඩි 25යි

0: පෙර ගේ මතක හිත රත්න ආකස්මික
1: පැදනාක
0: සතියේ දෙනවල දවල් එකේ ඉඳන් හවස

හවස දෙකයි වෙනට විසනවය කියලා දැනගෙන හිටියාද? නෑනේ, දැන් තක්කල වෙලා බැලුවනේ. සැකේ සැකේ කොච්චර කිව්වත් බෑ. 2 7 2 3 93 5 93 7 මැසේජ් එකක් කෙවලා තියෙනවා. අනෝමා, ඔකට කියන්නේ ජයන්ති, වසන්ති, මදු, ලතා, නෙලු, ශශී, ශහනා, මාහිර්ස්, සිසිර අයියා ඇතුළු හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. සිසිර අයියා ඊයේ මැසේජ් එක අහගෙන හිටියේ නෑශාමී කියලා තියෙනවා. දැන් මේකයි සිසිර අයියා, එයා ඊයේ එව්ව මට මැසේජ් එකක්. සිසිර අයියා දැන් අපිට බයේ ඉන්නවා කියලා. මං ඉතින් කියන්නත් නෙමේ හිටියේ. හැබැයි ඉතින් එයා කියලා තියෙනවට හුන්නේ නෑ කියලා. කියන එක මගේ යුතුකමනේ. ප්‍රශ්න ටික ඉතින් ඔබට පස්සේ හිමීට බේරගන්න. පොඩක් නේද සපෝට් එකක් දුන්නා විතරයි. ඊට පස්සේ තියෙන මැසේජ් එක විල්බොට රාජමාමා අලව්වට ඇවිත් ඉන්නේ, එයාව එකතු කරගන්න කියලා තියෙනවා. ආගේ නම හැබැයි එවල නැහැ. අකට 317 මාමගේ නම කියලා තියෙනවා, පුතාගේ නම කියලා නැහැ. ඔකේ, අපිවත් එකතු කරගන්න. යටියන්තුට සීපෝත් පැල පිටිය පාලම හදපු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. චමීද තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. අපේ පාලම් දෙකම වතුරට ගියයි, උනට දවස් තුනෙන් හැදුවා කියලා තියෙනවා. ඒක ඇත්තනේ, බලන්න කට්ටිය එකතු වුණාට පස්සේ හැමදේම ඉතා ඉක්මනට යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. මට වීඩියෝ එකක් සහ ෆොටෝ එකක් එවලා තියෙනවා. Thank you. පරිස්සමට හැමදේම හොඳින් වෙන්න ඕනේ. චමී අක්කා කොහොමද රට? ලස්සන හින්දි සින්දුවක් ඕන කියල තමයි කියන්නේ. ගර්ණයගල තරුව බස්නායක ආගේ මැසේජ් එක යාළු ඔක්කොම එකතු කරගන්න. රොයිල් සෙල් එකේ හැමෝම එකතු කරගන්න. කටින් එක නිල්මිනි අක්කා, ඉරේෂ අක්කා එකතු කරගන්න කියලා දමිත් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. සුබ දවසක් චාමී. ලස්සන සින්දුවකට අපේ තෙන්න පොහොර බව පරකඩුවේ වියාන යාළුවෝ ටික නේද? කවුද ඉන්නේ කියලා බලමු. බොස් ඉන්නවා තිලක් කුමාර, චන්දිමාල්, සුරේෂ්, රුග්මන්, අංජලි, හෂයන්, බණ්ඩාර ඇතුළු ලක්කඩහන් ඉන්න හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. හරි, දැන් ඔය හන් ඉන්න අතරේ මාව වට හිතනවා නම් අනේ මාත් මැසේජ් එකක් යවමු නම් හොඳයි නේ චාමිට කියලා. වීකෙන්ඩ් එකක් නෙන්නේ, දවස් දෙකක් ඉන්නේ නැහැ. එතකොට මැසේජ් නම්බරක දන්නේ 0 7 0 3 93 5 93 7 නේ. එහේ අපේ මැසේජ් නම්බර එක. හතරට කලින් හැබැයි මැසේජ් එක එවන්න ඕනේ. මං කියන්න ඕන නම්.

0: පියල් හතලිහ අලුත්ම සම්පතකාගෝ.
1: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසනෑව ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નેවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසනෑව
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: හවස 2:00 වෙනාඩි 38යි.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයේ විනාඩි 43යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: ඩොම ගැන අපි චුට්ටක් කතා කරන් යන්නයි මේ පැතට ආවේ. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිත වඩ පොල් තෙල් හදාගන්න උවමනාවක් තියෙනවා නම් පොල් තෙල් විතරක් නෙවෙයි යන්නේ. සමහර වෙලාවට උවමනා වෙන කෑම හදන්න ඕන වෙන බෙහෙත් වර්ග වලට උවමනා වෙන තෙල් ටික වාට හිතනවා නම් ගෙදරදීම වගේ අතින්ම හදාගන්න ඕනේ, ඔය සුරතින්ම හදාගන්න ඕනේ කියලා. ඒකට හොඳම විසඳුම තමයි ලේසිම ක්‍රමය තමයි ඩොම හෝම් ඔයිල් මේක එකක් ගන්න එක. වෙළඳපළ තියෙන පොල් තෙල් වෙනුවට වඩ ගෙදරදීම පහසු වෙන නිසා ඉක්මනින් හදාගන්න පුළුවන්. සිංගල් පේස් විදුලියෙන් තමයි ඩොම හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධර්තවය ගත තින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මිල වෙන්නේ රුපියල් 88. දැන් රටකජෝ කජෝ සුදේකන්ත වට්ටක්කා අබ කොහොඹ එඬරු මේ දේවල් වලින් උනත් වඩ තෙල් හදා ගන්න පුළුවන් කමක් තියෙනවා. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ සුදු යකඩ වලින් නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියා ගන්නත් පුළුවන්. වැඩි විස්තරයක් ඕනේ නම් නම්බර් එකක් කියන්න මතක් කරලා ලියා ගන්න. 01 1 7 6 7 9 5 7 9 කෝල් එකක් අරගෙන තව ඕනනම් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. 2 45.

0: ආදරය පිරුණු සතුටු පැතුන
1: ඕල්ටයි
0: ස්කරිකාන්ටේ පාපා

හවස දෙකයි වෙනාඩි 48යි වෙලාව. මෙහෙර සන්ධ්‍යාවක් වේවා කියලා කියන්නේ කවුද කියලා බලමු. අලෙගොට මිනුකල තන්න වෙනිතයි රංගනේ. සිද්ධාකහමු ස්තුති මැසේජ් එකක් කියවුවද අහලියකට පැත්තට ගියාම ආනන්ද මහත්මයාත් මැසේජ් එකක් කියවලා තියෙනවා. මං කෙනකම් අහගෙන හිටියාද? අම්මා එපා කිව්වොත් එයා කිතුවක්කාරකමට ඒ දේ කරන්න එපා. ඇයි ඒ? මොකද ඒ දේ කරොත් වර්ධිනවා සත්තයි. ඉතින් ඇයි එහෙම වෙන්නේ? අම්මට දුර පේනවා හොඳට මේකයි කියලා රේණුමතයි මැසේජ් එකක් කියවලා තියෙනවා. කතාව ඇත්තනේ. අම්මා එපා කියපු දෙයක් කළොත් ඉතින් නේ. ඕකනේ මං කිව්වේ. කියලා හගන්නත් වෙනවා. අපි තහගෙන ඉන්නේ රංග වජිර ඇසල දනිත් එක්ක නගෙනම අසේලද. ඒ නම තියෙන්නේ ඒ විදිහට මට කියා ගන්න අමාරුයි. අසේලද ඇසරද දන්න. බොස් ඉන්නවා මොරටුව ඉදිබැත්තෙන් සහන්. නෑනේ ඔයා නම් ඔක්කොම වැරදිර ටයිප් කරලා තියෙන්නේ. ශිහන්ගේ සින්දුවක් දෝනේ සහන් කියලා. ඇයි අනේ ටයිප් කරේ ඔයා? ඊට පස්සේ අපි යනවා රද්දලුගමට. අද නිරෝෂගේ බර්ත්ඩේ එක අපි හැමෝම හැටි විෂ් කරනවා කියලා තියෙනවා. හයි හයි නිරෝ, හැපි බර්ත්ඩේ. ඔයාට විෂ් කරන්න මං විතරක් නෙවෙයි ඇත්තටම. ශ්‍රීරාණී, නිර්මලි, සන්ධ්‍යා, අනුලා, හකීමා, චන්ද්‍රා, තමරා, ගයානි, අෆ්‍රා, සාගරී, මුතු, ඉන්ද්‍රාණී, සමන්ති, අම්නා, කුසුම්, බෝලා කියලා කෙනෙකුත් ඉන්නාද? බෝලෙත් දන්න. ඉනෝකා, චාන්දනි, ප්‍රසාදි, ලක්මාලි, අනෝමි, සඳා, ඉරෝෂි, දේවිකා, සලේහා, මේ හැමෝමත් එකතු කරගෙන නිරෝෂ වාට නිදුක් නිරෝගී වාසනාවත සුසුබ උපන්දිනයක් වේවා කියලා අපි ආතරෙන් ආශිර්වාද කරනවා. හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා. හයි චාමියකේ, අපිට වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ. සපු මල්ලුවේනේ බට්ටි මේ වෙලාවේ සද්දෙටම අහන් ඉන්නවා කියලා තේනවා. අම්ම බිසෝ මැනිකේ, තාතා උදේනිස්, තරුෂ් පුතා, ඕෂණී දුව, රතුපස්වල ගමටකේ උදේනි අක්කා, නිලු අක්කා, රෝහිණී අක්කා අහගෙන ඉන්නවා කියලාත් ඒ මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ පොල් ගහවල ජයවර්ධන මාවතේ තුෂාරේ මට විතරක් දෙන්න සින්දුවක් කියලා තියෙනවා. ඇත්තටම එහෙම කිව්වට සමා වෙනවට විතරක් සින්දුවක් අහන්න දෙන්න විදිහක් නැහැ මිස් තුෂාරේ. මස්සිනාව අමතක කරලා එහෙම නේද? ඔයාට විතරක් සින්දුවක් කියලා හදපේක මං අනුමත කරන්නේ නැහැ ඇත්තටම. දැකයි විනාඩි 51.

0: FM 93.7 Lakana Radio ITN
1: Dekai vinadi panas pai
2: Oyata visha maddravya bhaviten ivat wenna onada jeevithaya aluten patang ganna aasada ehenam meka oya gannam ona call ekak 19:27 ta katha karanna ratama ekata jaathika meheuma
3: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජලයිට් සමාජ ගවේෂණය.
1: ඇත්තම කිව්වොත් මේ පැය ඉවරයි. අපි මොන ගහන්නේ අපේ අන්තිම පැයදී. ඊළඟ පැයට මාත් එක්ක

0: වෙලාව පස්සරු තුනයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB ධනනිධානය නුතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙල දී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රෝෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවැනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: රටම එකට ජාතික මෙහෙයුමේදී යෙදිනේ තුල සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 772ක් බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ හෙරොයින් සම්බන්ධ වැටලීම් 288ක් සිදු කර ඇති බවයි. එෙහිදී හෙරොයින් ග්‍රෑම් 167ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් ග්‍රෑම් 561ක් සහ ගංජා පැල 3513ක්ද පොලිස් භාරයට ගත් බවයි මාධ්‍ය කොට්ටාශය පවසන්නේ. ගංජා කිලෝ 388යි ග්‍රෑම් 265ක්ද අත්අඩංගුවට ගත්තා. කුෂ් හෂීෂ් මත්පෙති ඇතුළු මද්‍රව්‍යද ඊයේ දින වැටලීම් වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පොලිස් භාරයට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 770ක්. ඉන්නව දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. පස් දිනකු පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: දකුණු කොරියාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. එය ජාතික වෙසනයක් ලෙසයි දකුණු කොරියා ජනාධිපතිවරයා හඳුන්වා දී ඇත්තේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 42.5 දක්වා ඉහළ ගියා. මේ වසර තුළ අධික උෂ්ණත්වය හේතුවෙන් දකුණු කොරියාවේ මියගොස් ඇති සංඛ්‍යාව 23ක්. පුද්ගලින් 2500කට ආසන්න පිරිසක් උෂ්ණාධික කාලගුණය නිසා ඇති වූ රෝග තත්ත්වයන් හේතුවෙන් හදිසි ප්‍රතිකාරවලට යොමු කෙරුණා. අධික තාප තරංග හේතුවෙන් දකුණු කොරියාවේ මේ වන විට දැඩි බලපෑම් එල්ලව ඇති බවයි රට ජනාධිපතිවරයා පවසන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපර් කවණක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: නේද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jamie.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 9 වෙනාඩිය 11යි.
2: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: ලකාණ්ඩ රේඩියෝ ITN
0: තුනයි විනාඩි 12යි ඒ අන්තිම පැට අපි ආවා 0.7 2.3 93.5 93.7 අප මැසේජ් නම්බර් හයි හයි යටි අන්තට බෙරන්නාවෙන් මිතුම් ඉස්කෝලේ ගාව කඩේ සුබුතු පුංචි සලෝ නැගේ සනල්ලයි අකයින අමයින පචිනව ගයන්නෙන්න වස්තු උරන් කැටි මාම මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා ස්තුතියි හැමදාම ඇසුණු හඬක් එක දවසක් හරි අහන්න බැරි වුණාම මාසයක් අහන්න බැරි වුණා වගේ දුකක් දැනනවා කියලා තියෙනවා. දැන් මොකෝ උනේ? මම රාපු නැති දවසකෙන්ද කියන්නේ? හරි හරි හරි හරි. තාම මේ දුක නිවිලා නෑ නේද? ඔහොම යනකොට නිවේ. අනර නිවුණ පුතා කඩේ ධර්ම මාම වින්කල් මාමව එකතු කරගන්නවා කියලා තියෙනවා ස්තුතියි අනේ කමෙන්ට් එකට. හයි චාමේ සුන්දර සති අන්තයක් ඔයාට. සපුරුදු ආතරෙන් ලැංකතුකමින් අදත් නැවතුන මොහොතකට චාබිකේ සොඳුරු හඳයි ආදරණීය හිතට දරන ගීතයක් අහලා යන්න ආවා සුපරේ වැඩසටහන කියලා නිෂු ආගේ මැසේජ් එක මම මේ කියව ඉන්නේ කියනවා මෙහෙම දෙයක් ජීවිතේ අපි බලාපොරොත්තු වෙන විදිහටම ජීවිතේ ලස්සනම දවස් එන්නේ නැහැ. මොකද අහම්බෙකින් හෝ කුණාටු දවස් එනවා. ජීවිතේ අපිට ඉගෙන ගන්න. ඉතින් එහෙම දවසක නම් අත අපි ඉන්නේ දුක් වෙන්න එපා, පසුත වෙන්න එපා. කුණාටු පහ වෙලා ගිය දවසට හරි ලස්සනට ඉරපායනවා. අපේ ජීවිතේ දිලසෙන පටන් ගන්නව කඳුලින් වේදනාවෙන් හිටපු දවස් අමතක වෙලා යන්නම යනවා. ඒක නිසා ජීවිතේ අවවැසි දරාගෙන අපි අපේ ගමන යන්න ඕනෙමයි කියලයි නිෂු මතක් කරලා දෙන්නේ. ඒ කතාව සම්පූර්ණ නෙන්න ඇත්ත. ආදරේ අහස තරම් කියන්නේ සපුන්. මොකද මේ කියන්නේ එක්කොනක ඉර ගිනිය පිච්චිලා මැරෙන්න අනෙක්කොන මහ වැසිය යට වෙලා මැරෙන්න පෙළ බද්දී ලෝකයේම තණ්හාවෙ දුවන්න සබහාදාම බල කරයි යලි යලිත් හිතන්න. සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්නේ. එක පැත්තකට හොඳටම පායන අනිත් පැත්තට හොඳට ඕම ගන් අතර ඒක නිසා ඉතින් ඇත්තනේ අපිට බෑ සබහා දහමට අභියෝග කරන්න. අපි හැම අතින්ම දියුණුයි කියලා හිතන් හිටියට අපි සබහා දහමත් එක්කනේ සෑහෙන නේද? පහලි. හයි චාම්ියක් මම පානතර මාතු පිටියේ තුෂාර වැඩපළ හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා තියෙනවා. කවුද ඉන්නේ? කුමාරයි, ආශාකා, ශිරෝමි ඇන්ටි, සීතා ඇන්ටි, ඩෙන්සිල් මාමා. ආගෙන දෙන්නේ. ලස්සන සින්දුවක් අහන්න දෙන්න තමයි. එන්නකෝ. දොලෙන්න දොලෙන්න දොලෙන්න දොලෙන්න

0: ලකඩ රේඩියෝ ITN
1: හවස 3යි වෙනාඩේ 22යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රියපදවන්න.
4: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
5: සුපරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
3: hina vevi sindu hanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
6: batamisu manidam
7: evening drive with chamit and charu
3: sama anugrahaya
2: nlp hadahana lankave wedima tæki dena tæki avastha wedima lutraya nlp hadahana ඔබත් අදම NLP හඳ බලා ගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
4: FM 93.5 FM 93.7 ලකන්ඩ රේඩියෝ ITN.
5: ලක්කඩ ෆස්බුක් පේජ එක පැත්තට යන්න ඕනේ තමයි. හැබැයි තව ටිකකින් වට්සප් එක පැත්ත මන් තාම සැරිසරන්නේ. ටෙක්ස් මැසේජස් බලන්න තාම ගියෙත් නෑ කියලා ලස්සනනේ. හයි සුදු, ඔන්න මං අන්තිම පැයේ සිද්ධවක් අන්නවා කියලා මල්ලිකාමට මැසේජ් එකක් කියලා තියෙනවා. ඔයා මං ආතරෙන් පිළිගන්න ඕනේ. සිද්ධවක් හමු චාමි ගැන්ලම යගේ ලස්සනම ලස්සන කතාව අදත් අහගෙන ඉන්නවා කියලා නිවසේලන්ඩරෙන් දොලිප් සමරසිංහ මහත්මයාගේ මැසේජ් එක අදාශක නවයයි කියලා තියෙනවා. ඒ උෂ්ණත්වය වංශක නොවැයි. හරි හරි, ඔයාට සුබ දවසක් චාමි. මීඩිකමින් චින්තා සහ රංජනී, සන්ධ්‍යා, ගෞතමී, සුසිල්ඩා, සරත්, ගමිනී, ජාන්ති මේ හැමෝම මාව හගෙන ඉන්නවා කියලා තියෙනවා. පහුගිය දවස් ටිකේ බිසි වෙලා හිටියා කියලා තියෙනවා. දැන් ඉතින් හරිනේ, හැමදේම හරි. මමත් එකතු කරගන්නවද සින්දුවකට? කවුදනේ යටි අතට පරුස්සල්ලේ සේපාලිකා නාටා ඉතින් ඉන්න සේපාලිකාටම සින්දුවක් දෙන්න. ඊළඟ කෙනා කවුද බලමු. අයිබෝ වේවා, වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. අනුරකමින් අනුලාවතීනි මේ නේද? මහත්තයා සිරිල්, පුතා ප්‍රදීප්, දුවානුෂිකා, පුතා හරුෂණ, දෝපේෂණ, අමලියා සමරසේකර අහගෙන දෙන්නේ ලස්සන සන්ධ්‍යාවක් නංගී. ලස්සන සින්දුවකට අපි තියෙන දුව මෙතනදී මහත්තයා හේමන්ත සිල්වා, අම්මා ඉන්නවා අයා නිමල් තිලක සිරි, සුදුවක්කා අනුමකා ප්‍රභා මංගේ, දොටුම් ගස්ලන්දේ මැණිකේ ඔයාගේ මැසේජ් එක නේ කිව්වේ නේද? සින්දුවක් අහමු. ඊට පස්සේ අපි යනවා මාදිවැල පැත්තට. ගාතමේ ඔයාගේ මැසේජ් එකක් තියෙනවා. සින්දුවක් අහමුද? මැසේජ් නම්බර් එක කාට හරි දන්නද කෙනෙක් ඉන්නවද බලන්න? එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවානේ. 0706 0303 0357 අපේ මැසේජ් නම්බර් එක. හවස 4 වෙන්න කලින් වටම වෙලාව දෙන්න මැසේජ් එකක් එවන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 9 වෙනාට 31යි.

0: Lakhanda Radio ITN.
1: හවස 3 විනාඩි 31යි වෙලාව. මං ආව text messages ටික බලන්න. සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල්ල මේ දිනේ ගමේ උපනන්ද මහත්මයා හගෙන දෙන්නේ. යන්තම් යන්න කලින් message එක කියනවනේ නේද? නොකිය යන්න නෑනේ. අපිටත් සින්දුවක් කරන්න ධර්ණිය කියලා ඉඳලා අපිත් සතට හගෙන ඉන්නේ. චිරන් අයියා අපිත් ඉන්නවා චිරන් කෙනෙක්. චමත් අයියා අමරේ මල්ලිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා ආකාශ් මල්ලියෝ තමයි message එකක් එවලා තියන්නේ. අක්කේ අපි වහනකම් බලන් ඉන්නවා කියලා කියනවා. අපිට හැමදාමත් ලස්සන සින්දුව ඇතනවා. අදත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියන්නේ. කෑගලෙන් දෙනුක වෙන්න ඕනේ. හරිද නම කිව්වා? අහ්. පිරිවිල මේ කෑරළ මේ කරාද? ගැල්ල මේ පිරිවිල මේ කරාද මන්ද නම කියලා. නුඹරින් සංජීව. ඔයාටත් සින්දුවක් ඕනේ කියලා තියන්නේ. අපිටත් සින්දුවක් ඕනේ. කවුද දුමින්දනේ ඔයාගේ මැසේජ් එක අපි සින්දුවක් අහමු. මේ මැසේජ් එක ගම්පොලින් වසන්තා කුමාරි ඔයාටත් සින්දුවක් අහන්න දෙන්න. කොහලාන පැත්තට යන මජ්ජාය කලනේ උපාලි චිත්‍රානි මාධව කසුන් ඇතුළු ලක්කඩාන හැමෝටම සින්දුවක් ඕනේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. සුබදේවාචාමිවාට ඔයාලටත් සුබම වෙන්න ඕනේ. වයන් ගොඩින් අපිට ලස්සන සින්දුවක් දෙන්න. දීපා දුවචතෝ පුතම් මතු මහත්යා සුදත්ව එකතු කරගන්න කියලා තමයි තියන්නේ. අපි තින්නවා අලව්ව කලතරෙන් මහත්යා නන්දන පුතා ගයනාත් දුව මින්දෝති දුව ශශිනී ගීතිකා තමයි මට මැසේජ් එකක් එවලා තියන්නේ. ලක්හඬ චන්දිමා මාතරින් අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ කියලා තියන්නේ. හයි අක්කා මං කුලියා පිටියෙන් චමින්දිකා වෙනස් නමක් මේ වෙලාවේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මල්ලි අම්මා තාත්තා ඒ හැමෝම එකතු කරගන්නවා කියලා තමයි තියෙන්නේ. හයි චාමි සින්දුවක් ඕනේ මම අනෝ ධර්ණිය කළ අතනම් ස්කෝලින් නිවාඩෝ තෑකි අරන් ආවා කියලා තියෙනවා. දැන්නම් ඉතින් හරියටම එකට ඔයාව අහන් ඉන්න පුළුවන් කියලා තියෙනවා. යාළු ඔක්කොමලාත් එකතු කරගෙන හරි හරි තව සතියයි අහන්න වෙන්නේ ඊට පස්සේ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න අහගෙන ඉන්න වෙනවා. 3 වෙනාඩි 34යි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස තුනයි විනාඩි 38යි. අපිවත් එකතු කරගන්න. සත්තල ලයින් 2 එකේ නිරෝෂා, අනුරාධා, හිරෝෂ, නිර්මිනි, තිලිනි, ලලිතා ඇතුළු කුමාර මිස් අපිටත් සින්දුවක් දැන්න. නෙලෝ thank you message එකක් එවට වඩා අතර ඊට පස්සේ get me අපි ආවත් එකතු කරගමු. නෑනට කේන්ති ගිහින් යට සින්දුවක් දෙන්න බෑද කියලා අහනවා. මං කියනවා බෑ කියලා. හරිදු චමි සුබදාසක්. අපි අම්බලන්කොට ප්‍රියන්ත විජයසිංහ ලක්කනට අපි ආදරෙයි කියලා තියෙනවා. අපි තාලට ආදරෙයි. එතකොට හරි යටි අතට පැත්තට යනවා. ඊළඟට එහෙල පරුසල්ලෙන් චමෝදි උමියංගන ඔයා ලබන අවුරුද්දේ එළවල් යන්නේ කියලා තියෙනවා. අම්මා ඉන්ද්‍රා ප්‍රියදර්ශනී ලොකු අම්මා මංචුල එකතු කරගෙන ලස්සන සිද්ධාවක් අහන්න ඕනේ කියලා තියෙනවා. හැමදාම අහන් ඉන්නේ අපිව කියලා තියෙනවා. සතුටුයි චමියක්කේ. අද ගොඩක් සතුටින් කිමද කාරණා? මං ඉතින් කවදත් මේ වගේ නෙවලුක කුකමක් නැත්නම් කියන්නවත් නරකයි. ඇහෙ දන්නේ ඔළුවට. හරි හරි. ඊට පස්සේ අපි යනවා පිටිකල පැත්තට. ධර්මාධාරමාවතේ චන්ද්‍රා ගුණවර්ධන පළවත්ත පුස්සවලින් ජේ ඒ සුසන්ත ප්‍රේම පද්මවත් එකතු කරගන්නවා කියලා සුසන්ත සම්පත් තමයි මට මේ මැසේජ් එකේ වෙලා තියෙන්නේ. ඊට පස්සේ පියම් බලන්න මේ කවුද ඉන්නේ කියලා. අලව්ව පැත්තට යන්නේ උපාලි වගේ මැසේජ් එක. පත්මිනී ඉන්නවා. උදේ කුමාරස වසන්ත සමන් අතුලා අතුලා නෙමේ අතුල සමන්තා නෙමේ සමිතා මොකක්ද අනේ නිලන්තව එකතු කරගන්නවා කියලා තියෙනවා. කොච්චර ගෝත් ඉතින් යා කැපිටල් වලින් එවනවා. කැපිටල් ලකුණු ටික ගොටේ තිබ්බම කියන්නේ ඒ වගේ ප්‍රශ්න මතුවෙනවානේ. මට වැරදිච්ච එක නෙවෙයි. ඒ අකුරු වල තියෙන වැරද්ද. පහදෙලි. හවස 3:00 විනාඩි 46යි.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: හවස 9:45
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: ලකාණ්ඩ Facebook page එක පැත්තට මම මේ ආව ඔයාලත් ගියාද පැත්තේ ගියන අප ෆස්බුක් යන්නේ අපිට බිස්සි අපි වැඩ එහෙම අයත් ඉන්නවා ඇති බලමු කවුද හැබැයි අපිට කමෙන්ට්ස් දාලා තියෙන්නේ කියලා තුෂාරි අතුගල ආතරෙන් ආසාවෙන් දැකීම සතුටක් කියලා තියෙනවා ඊට පස්සේ thank you දහරා ස්තුතියි සුරේකා ස්තුතියි වාට ප්‍රේමසිරි වන්කමුගේ අකුරු නැකලින් වාට thank you තරුෂි වස්නායක ආතරෙන් මතක් කරමු පුෂ්ප කුමාර් එස් ලේන කැසල් ෆර්නාන්ඩෝ රන්දික මලින්දා තැන්කියූ නිසංසලා කුමුදුනේ සුබ සන්ධ්‍යාවක් ස්තුතියි හංගින්නාට සුමනහගුණ තිලක තැන්කියූ කමෙන්ට් එකට සමීර දේශන් මං හොඳින් අසේල පියන් මිල ඔයවත් අතරින් මතක් කරනවා ඒත් එක්කම කැලුම් එම් සමරසිංහ සමීර දේශන් සරා සඳයාරෝ ටික තමිතලු විහාරය යතේ ශෙට්ටිගේ වසන්ත කුමාර චමින්ත දර්ශන දලිප් සමරසිංහ නිශාන්ත වික්‍රමසිංහ ඕෂධ රථවිට ඔල හැමෝම අතරින් මම මතක් කරන ස්තුතියි කමෙන්ට්ස්ලට ලැක්සල්ට ඔල හැමෝට ඊට පස්සේ මේ කවුද මේ ඉන්නේ කියලා බලමු අපිටත් ලස්සන සින්දුවක් ඕනේ චාමි බුළු කහපිටියේ කමනි හස්බන්ඩ් සුජීවව එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ කෙනා හිරුනි ඔයා ඉන්නේ කිරිපත් කොට කියලා මැසේජ් එකේ තියෙන සින්දුවක් අහන්න දෙන්න තමරා කුමාරි නැද්ද ඕ කියලා අහලා තියෙනවා තමරා කුමාරි නැද්ද කියලා ඉතින් මන් දන්නේ කොහොමද ඔය මැසේජ් එක කෙවුවොත් මන් දන්නවා ඉන්නවා කියලා හිතරි දුනද දැන් අනේ මැසේජ් එක දැක්කේ ආවාදරෙන් මතක් කරනවා ඒ වගේම මේ සින්දුහන් එකතු කරගන්නවා හරිද 9:48

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 54යි වෙනව. සඳ ලංකාවේ තාරුණි ඔයා හංගින්නවා කියලා ටක්කල මැසේජ් එකක් දැම්මනේ. ඔයා වහතරෙන් මම මතක් කරනවා. ඊට පස්සේ සිරුවා වෙලින් කෙඩිය සමරසිංහ පවුලේ හැමෝමත් යාළු ඔක්කොමලවත් එකතු කරගන්න කියලා තියෙනවා. එහෙනම් ගෙන් එන්න. දවස් දෙකකට පස්සේ එළවෙන සඳුදා දවල් එකට අපි ආයෙමත් මුණ ගැහෙනවා. මැසේජස් එවපු මාව අහගෙන හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි පරිස්සමට ඉන්න. මං ගෙන් එන්න. මම චාමිකා මොනෝජිනි. සබ දවසක්.

0: 99.5 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකීය හඬ.
1: වෙලාව 5:04.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLV දනඩ තහනේ නුතුරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: කුරුවිට ප්‍රදේශයේ පරිසරිතකාමී සහන සත්කාර මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනම අතරයි ගිවිසුම අත්සන් කළේ. සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශාන්ති පදනමේ සභාපති විශේෂඥ වෛද්‍ය සුහර්ෂ රුවන් කණතිගොඩ යන මහතුරුන් මෙසේ ගිවිසුමට අත්සන් තැබුවා. සියලු උපකරණද සහිතව මෙම සහන සත්කාර මධ්‍යස්ථානයේ ඉදිකිරීමට නියමිතයි. එය රුපියල් මිලියන 300ක ආයෝජනයක්. ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ වන්නේ දැඩි ලෙස රෝගාතුර වූ සුව කළ නොහැකි තත්ත්වයේ පසුවන රෝගීන් මෙන්ම ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේ පසුවන රෝගීන් සඳහා නෙදහස් සත්කාර සේවා මධ්‍යස්ථානයක් ගොඩනැගීමයි. එය කාමර 20කින් සමන්විත වනවා. සහන සත්කාර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් හෙද හෙදියන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයකින්ද සමන්විත වන ආකාරයටයි මෙය ඉදිකර
5: තිබෙන්නේ.
0: මෙක්සිකෝව අලිගැටපේර වගාව ආශ්‍රිත කලාපයේ ආරක්ෂා කිරීම සඳහා හමුදාව යොදවා තිබෙනවා. එක්සත් ජනපදයේ මෙක්සිකෝවෙන් අලිගැටපේර ආනයනය නතර කිරීමටයි කටයුතු කළේ. ඉන්පසු මතු වූ තත්ත්වයන් සමග වගා කලාපයේ ආරක්ෂා කිරීම සඳහා හමුදා සෙබළුන් යොදවා ගත්තා. 1500කට වැඩි බට පිරිසක් මේ වනටත් යොදවා ඇති බව මෙක්සිකෝ බලධාරීන් සඳහන් කළා. අලිගැටපේර අපනයනය නතර වීම සමග රැකියා දහස් ගණනක අවධානමක් මතු ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: මොළව මතක් කිරීම සුරේකිමු මගතොට.
9: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
8: සුපකමනක් පරිස්සමින් කිහිනෙන්න.
2: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
10: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හතරයි විනාඩි අටයි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඉවිනින් ඩ්‍රයිව් එක අද එකතු වෙන වෙලාව. චාරු සුබ සන්ධ්‍යාවක්.
1: සුබ සන්ධ්‍යාවක් ගෙඩි ඉවිනින්. කොහමද?
0: අද සිකුරාදානේ. අද සිකුරාදා කියන්නේ ඉතින් අගෝස්තු මාසේ 7 වෙනිදා.
1: හරි, හැපි ෆ්‍රයිඩේ එකේ ඉන්නේ.
0: අපි පළවෙනි සතිය මේ විදියට
1: ගත කළා, නිමා කරා.
0: නෑ, ඒක හරියන්නේ ඊට වැඩිය.
1: ඊට
0: වැඩිය වෙනස් ඉදිරියගෙන.
1: ඕකේ කිය.
0: පළවෙනි සතිය අපි කාබාසිනිය කරලා.
1: ඒක හරිම ලස්සනයි.
0: දමා අවසන් කරන්නයි සූදානම් වෙන්නේ.
1: හරි.
0: දවස් 7ක් ගෙවිලා ගිහිල්ලා, ඒ කියන්නේ අගෝස්තු මාසෙත් පළවෙනි සතිය අපි
1: කෑවා.
0: කාලා ඉවරයි.
1: යාන්තන් කියලා කෑවනේ.
0: යාන්තන් කොමාරි කාලා දැම්මා.
1: අපි ලබන සතිය මොකද කරන්නේ?
0: ලබන සතියත් ඒ විදිහටම කාලා අවසන් කරනවා.
1: ඕකේ ඕකේ.
0: රයිට්. එවනම් අද සිකුරාදා දවසේ විනින් ඩ්‍රයිව් එක එකතු වෙන පුළුවන්කම තියෙනවා. කැමැතිම ලස්සනම සින්දු අහන්න හවස 6 හමාර වෙනකන් ඉඩ කඩ තියෙනවා යාලට.
1: එහෙම අහගෙන ඉන්න ගමන් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් දාන්න. වෙරද වගේම හවස 6 හමාර වෙනකන් ඉන්නකොට කාට එක එකතු කරගෙන ඉන්න මේ පැත්තට 0703 93 5 93 7 0703 93 5 93 7 වගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න.
0: අපි මොන හරි නරක දෙයක් අපිට වෙනකොට
1: ඕකේ
0: අපි හිතනවා හොඳ හැම දෙයක්ම වෙන්නේ පහු වෙලා කියලා.
1: රයිට්.
0: හොඳ දේවල් වෙන්නේ පහු වෙලා.
1: හහ.
0: ඒ නිසා මේ ඉස්සෙල්ලා ගෙවලා දාන්නේ නරක දේවල් වෙන්නේ නැති කියලා අපි හිතනවා.
1: ඔව්.
0: ඒ අපි හිත හදා ගන්න.
1: හහ.
0: අපිට ඔහොම ගිහිල්ලා ගිහිල්ලා හොඳ දෙයක් වෙන එකක්ම නැද්ද කියලා
1: හිතනවා.
0: හිතන දවසක් එනවා. දිගටම දිගටම නරක දේවල් වෙනකොට.
1: වෙනකොට.
0: හැබැයි අපි හොඳ දෙයක් කවදා හරි වෙයි කියලා හිතාගෙන වැඩ කරන්න පුරුදු වුණාට පස්සේ
1: හරි
0: අපිට නරක දේවල් කියන ඒවා
1: එන්නේ නැහැ.
0: දැනෙන්නේ
1: නැහැ. හරි.
0: දැනෙන්නේ නැහැ කියන්නේ අපි හොඳ දවසක් එයි කියලා හිතාගෙනම වැඩ කරන්න පටන් ගත්තට පස්සේ
1: ඔව්
0: නරක දේවල් වුණත් ඒවා දැනෙන්නේ නැහැ.
1: ඒක ගානක් නැහැ.
0: ගානක් නැතු යනවා. ඒ කියන්නේ අර තැලිලා පොඩි වෙලා හෙම්බත් වෙලා
1: ඔව්
0: කොම දේවල් වුණාට පස්සේ අර සාමාන්‍යකරණය වෙනවා කියන්නේ. ඒ දේවල් කියන්නේ එන ගල් බොරළු
1: ඔව්

0: පදහරි වෙයි කියලා හිතාගෙන හැම නරක දෙයක්ම පිළිගන්න.
1: මගේ හොඳ දවස අද නෙවෙයි හෙට.
0: අද නෙවෙයි හෙට.
1: හහ
0: හොඳ දවසක් ඊමට.
1: ඔව්.
0: මොන හරි ප්‍රශ්නයක් කෙනකොට ලෙඩක් වැටෙනකොට
1: හරදරයක්
0: වෙනකොට හිතන්න අද නෙවෙයි මගේ හොඳ දවස හෙට එන්නේ.
1: ඔව්.
0: මං හෙට වෙනකන් කොහොම හරි මේ අභියෝග ඔක්කොම අල්ලගෙන ඉන්නවා.
1: හහ.
0: එතකොට වාඩි ඉස්සරහට යන්න පුළුවන් ජීවිතේ. අන්න ඒ විදිහට පොඩ්ඩක් බලාපොරොත්තුව තියාගෙන වැඩ කරන්න කියන ආරාධනාව අපි කරනවා.
1: කරනවා නම් හොඳ වැඩක් තියෙනවා.
0: අන්න ඒ වෙන දෙයක් ඇච්චාවේ.
2: වෙනවා.

0: Wakanda Radio ITN.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ලකන්ඩ රේඩියෝ ITN.

0: හතරයි විනාඩි 22යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් හැගෙන ඉන්න වෙලාව. චාරු ආ දැකලා තියෙනවද අර නගරවල තියෙනවා, නගරවල නෙමෙයි අපි ගම්වලට ඕනම පාරක යනකොට පාලම් බෝක්කු ළඟ අර පාලමේ බෝක්කුවේ හරි දෙපැත්තේ තියෙනවා පොඩි ගල් දෙකක්. ඒ කියන්නේ පොඩි අර අංකයක් ගහලා තියෙනවා.
1: ඔව්.
0: 22න් බෙදීම පහ.
1: හා 45න් දෙක.
0: 45න් දෙක.
1: ඕකේ.
0: එහෙම කියලා ගහලා දිනා.
1: ඔව්.
0: කොයි වෙලාවකද නියන් හිතලා තියෙනවද මොකද්ද මේ කියන අපේ චක්‍රයේ හැකියාව බලන්න ගහපු එකක්ද 22 බෙදීම?
1: මම ඕක දන්නවා. මට දැන් මතක.
0: 22 බෙදීම පහ.
1: හා
0: හා. අපි බෙදලා බලනවා 25.
1: කිලෝමීටර්ස් ගාන එහෙම මොකක් හරිනේ?
0: නෑ. කිලෝමීටර්ස් ගාන තමයි දින් එක. හරි. මං කියන්නේ කිලෝමීටර් ගාන වෙනම තියෙනවනේ. ඒක මෙතනක
1: මේක නෙවෙයි.
0: ඒක නෙවෙයි. මේවා මේවා පාලම් බෝක්කු ළඟ විතරයි මේක තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒ ඒ කණු වල ඒ කියන්නේ අර තියලා තියෙන ඒ මොකක්ද ඒකට කියන්නේ?
1: හා කියමු බලන්න.
0: තම්බය. තම්බය.
1: ඕකේ.
0: හොඳයි නේද වචන?
1: ඔව් ඒක තමයි.
0: ලොකු වචනයක් දැන්.
1: හා හා.
0: ඒක ලොකුට හිතන්න එපා. අනේ කොන්ක්‍රීට් ගලක් වගේ එකක් තියෙනවා.
1: ඔව්. පොඩි කණුවක් වගේ
0: එකක් තියෙනවා, පොඩි භාගයක් බංකුවක් වගේ එකේ වාඩි වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඔය බංකුව විදිහට වාඩි වෙලා පාලම් බෝක්කු වල රස්සිය අදු ගන්න ඕවා පාවිච්චි කරන්නේ.
1: කොල්ලෝ ඉන්නවනේ.
0: ඔව් ඒ කොල්ලෝ වාඩි වෙලා හිටියට එයා ඕකේ ගහලා තියෙන අංකේ ගැන මොකුත් දන්නේ නැහැ
1: සමහරවිට. නෑ නෑ ඔගේ වාඩි වෙලා ඉන්නවනේ.
0: දැන් ඒ ගහලා තියෙන අංකේ තියෙනවා 22 ඉරක් යට පහ තියෙනවා.
1: ඕකේ.
0: එහෙම නැත්නම් 22 ඉරක් යට 2-3 ඔහොම එක එක අංක තියෙනවා.
1: තියෙනවා.
0: ඒක නිශ්චිත අංකයක් නෙමෙයි.
1: හ්ම්.
0: ඒක මොකද්ද කියලා සමහරට දන්නව ඇති, සමහරට නොදන්නව ඇති. නොදන්න අයට මම මේ කියන්නේ.
1: ඔයා
0: දන්නෙත් නැහැ නේ ඔයත් කිව්ව කිලෝමීටර් කණුව කියලා.
1: මදයි දන්නවා කියලා කිව්වා.
0: කිලෝමීටර් කණුව වෙන එකක්. මේකේ තියෙන්නේ ප්‍රධාන නගරේ ඉඳලා ඒ බෝක්කුව ළඟට නැත්නම් පාලම ළඟට ප්‍රධාන නගරේ ඉඳලා තියෙන දුර ප්‍රමාණය.
1: ඕකේ.
0: 22 නම් 10 නම් ඒ ගහලා තියෙන්නේ උඩ තියෙන්නේ.
1: හා.
0: ඉරෙන් උඩ තියෙන්නේ.
1: ඔව්.
0: ඒ මේ දුර ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට ඒ ඉරට යටින් තියනවා ගයක්.
1: හරි.
0: පහ හරි, හය හරි, හතර හරි එහෙම කියලා තියනවා නේද?
1: ඔව්.
0: ඒ අවසාන ඒ කිලෝමීටරය ඇතුලේ තියෙන පාලං බෝක්කු සංඛ්‍යාව තමයි යට ඉරින්.
1: ආ හා හා. තියෙන්නේ.
0: ඉලක්කම. ඉරින් යට තියෙන්නේ අගය.
1: හා හා.
0: ඒ කිලෝමීටර ඇතුලේ තියෙන පාලං බෝක්කු සංඛ්‍යාව.
1: හරි.
0: උඩෙන් තියෙන්නේ ප්‍රධාන නගරේ ඉඳලා ඒ පාලම හරි බෝක්කු හරි ළඟට තියෙන දුර ප්‍රමාණය.
1: දුර ප්‍රමාණය. හා හා.
0: අන්න එහෙම එකක් තියෙනවා.
1: හරි.
0: මාර්ග සංඥා ගැන අපි කොහොමද ටිකක් දන්නවනේ.
1: හා හා.
0: හැබැයි සමහර වෙලාවට ඕවා ගැන එච්චර අවබෝධයක් නැති වෙයි.
1: මොකක්ද අනේ මේ අයින්නට වෙලා තියෙන කිසි වැඩකට නැහැ නේ කියලා හිතෙන්න පුළුවන්.
0: අපිට ඕක ප්‍රයෝජනයක් වෙන්නේ නැති වෙන්න පුළුවන්.
1: හා හා.
0: ඒ වරාට කවුරු හරි අහුවති මොකද්ද බං අර ගහලා තියෙන්නේ කියලා. හරි.
1: පොඩි කියන්න එකක් තියෙනපේ.
0: කියන්න උත්තරයක් තියෙන්න ඕන. හරි උත්තරයක්.
1: හරි.
0: සමහර වෙලාවට පොඩි උන් එක්ක යනකොට ඔයගේ ප්‍රශ්න අහනවා.
1: ඔව් ඔව්.
0: මේ මොලේට සමානල් ගැටේ වැටෙන්න.
1: මේක මොකද්ද අම්මේ?
0: අම්මේ මේක මොකද්ද කියලා අහුවාම
1: අම්මේ දැන් දෙපාරක් විතර දැක්ක මේක මොකද්ද?
0: හරි අමාරු වැඩේ වෙලා තියෙන.
1: ඒ නිසා දැනගන්න අම්මල තාත්තලානේ.
0: ඔයගේ දේවල් මේ මේ කියන්නේ පුංචි ඇඩ ලොකු ප්‍රශ්න.
1: හා හා.
0: ඕක මොකද්ද? සමහර වෙලට අර මේ ලොකු ලයිට් කණු වල මැද්දে ගහලා දෙනු කහපාටින් පොඩි බෝඩ් එකක්
1: එහෙම.
0: නෑ ඒක අර ඉසේ ඩකුරක් වගේ සංකේතයක් එක්ක. ඒක හයිකසරේට අහනෝ මේ.
1: ආ මෙතන මේ මොකද්ද තියෙන්නේ?
0: ආත් මොකද්ද අර කහපාට බෝඩ් එකක් අර ලයිට් කණු ගහලා තියෙන්නේ.
1: ඕකේ.
0: මොනවා කියන්නද සමහරට?
1: ආ ඒක ඔය නිකන් ගහලා
0: තියෙන්නේ. නෑ නෑ ඒක කියනවා. ඔය ඩේන්ජර් කියලා ගහලා තියෙන්නේ.
1: හරි.
0: අවදානම් සහගතයි කියලා කියලා තියෙන්නේ.
1: ඕකේ
0: වෙන කතාවක් තියෙනවා. හැබැයි ඒකත් පොඩ්ඩක් ජාමේ බේර ගන්න හරි උත්තරයක්.
1: මොකද
0: අර ඉසෙඩ් අකුර වගේ නිකන් අර විදුලි සංඥාවක් වගේ එකක් දාලා තියෙන එකේ.
1: හරි.
0: ඒක ඒ හරින් යන්න එපා. අවදානම් සහගතයි වගේ කෑල්ලකුත් ඕකේ
1: තියෙනවා.
0: සම්පූර්ණ විස්තරය නුනත් ඔයගේ පොඩි කෑල්ලක් කියලා බේර ගන්න පුළුවන්. වැරදි දේවල් බොරු දේවල් කියලා දෙන්නත් බෑනේ
1: ළමයින්ට.
0: කොයි ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ ළමයි කා යාළුවෙක් එක්ක කතා කරනකොට
1: හා හා ඔක කී දෙනෙක්ගේ කනට යනවද නේ?
0: ඕ ඊට පස්සේ කතා කරනකොට මචං අර මේ අතන මේ අර ඉස්කෝලේ ඔයා දන්නවද?
1: දන්නේ නැහැ නේ. දන්නේ
0: නැහැ නේ. ලයිට් කන වල ගහලා දෙන්නේ. ඒකට එන්ජර් කියලා ගහලා දෙන්නේ.
1: ආහ් ඔයා දන්නේ නැහැ නේ.
0: ඕ මැඩ් දෙනවනේ.
1: ඔව්.
0: ඊට පස්සෙන් වෙන වෙන මතයක් තමයි සමාජගත වෙන්නේ.
1: හරි. එතකොට පන්තියම කියන්නේ ඩේන්ජර් කියලා නිකහලා තියෙන්නේ.
0: ඔව්. ඊට පස්සේ කවුද පුතාට ඔක කියලා දුන්නේ කියලා හරි මිනිස්සේ දැනගෙන ඇහුවට පස්සේ
1: ආ අපේ තාත්තා.
0: තාත්තා ලෙප්. ඊට පස්සේ ඒක නිසා හරි දේවල් තමයි පොඩි අයට කියලා දෙන්න ඕන.
1: ඔව්.
0: ඒ නිසා පොඩි අයට දැනුවත් කරන්න නම් අපි දැනගෙන ඉන්න ඕන.
1: හා
0: හා. ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. සමහර වෙලාවට ශිෂ්‍යත්ව දිය යහන වෙලාවලුත් තියෙනවා.
1: ඔව්.
0: ඒක නිසා මේ පොඩි පොඩි දේවල් උනාට
1: හා
0: අවබෝධයක් තියෙන්න ඕන, දැනගෙන තියෙන්න ඕන ඔයගේ දේවල් ගැන.
1: හරි.
0: රයිට්. අපි මතක් කරන්න ඕන ඩීප් ටෙක් සෝලා ගැන.
1: හ්ම්.
0: සෝලා පද්ධතියක් සවි කරගත්ත කියන්නේ විදුලි බිලට වාට තිත තියලා වගේ ආර්ථිකයට ලොකු ආසයක් අත් කරගන්න පුළුවන් ඩීප්ටෙක් සෝලා පද්ධතියක් වගේ වහලයට මත සවිකරගත්තොත් වගා බිමට ඕන කරන වතුර ටික ගන්න ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එක තියෙනවා. ඔයගේ බිස්නස් කරන තැන, ව්‍යාපාරය කරන තැන විදුලියට ලබා ගන්න ඕනනම් විදුලි සෝලා පද්ධතියක් සවිකර ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිවසට, ව්‍යාපාරික ස්ථානෙට ඕනම තැනකට ඩීප්ටෙක් සෝලා පද්ධතියක් සවිකර ගන්න වගකීමක් එක්ක, මොකද යාලා මේ වෙනකොට ප්‍රොජෙක්ට්ස් ශාල ප්‍රමාණයක් ලංකාව පුරා කරලා තියෙන නිසා වගකීම විශ්වාසය කියන දේ ගැන ප්‍රශ්නයක් තියාගන්න හොඳ නැහැ ඩීප්ටෙක් ගැන කතා කරනකොට.
1: ඉතින් ඩීප්ටෙක් සෝලා එකක් හරි ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් හරි වාට මිලදී ගන්න අවස්ථාව දින අපේ ගොවි මහන්තුට මතක් කරන්න ඕනේ. ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් ගන්නව නම් ඔන්න අපේ ගොවි මහතුන්ට සුවිශේෂී මිලාදු කිරීම එක්කම ඒ ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගන්න වෙන පුළුවන්කම ලැබිලා තියෙනවා. එනිසා මේ වාසිය මිස් කරගන්න එපා. දැන්ම ඔබේ අස්වැන්න සරු කරගන්න, පිරවැය අඩු කරගන්න ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න 0711711711 කෝල් එකක් දීලා ඩීප්ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: අපි දැන් ඔය මේ ගමේ වී කොටන්න ගියාට පස්සේ
1: හරි
0: වී ටික කොටා ගන්න කියලා යනකොට
1: ඔව්
0: අපිට මේ අපි බලන දෙයක් තියෙනවා.
1: හා
0: අලුත් මෝලක් තියෙන්නේ කොහෙද?
1: ඔව්
0: වී මෝලක් අලුත් එකක්.
1: හා
0: හා අපතන මෝලේ වැඩක් නැහැ නේද?
1: අරන මැෂින් එකමයි තියෙන්නේ.
0: අරන මැෂින් එක තියෙන්නේ ඒකේ ගල් වැලියනවා නේද?
1: හරි.
0: ගෙදර ඇවිල්ලා හාල් කරලා ඉවරයක් නැහැ.
1: හා හා ඊට වඩා හොඳයි වී ටික කඩන.
0: වී පොතුයි හාල් වල මේ ගලුයි ඔක්කොම එපා වෙනවනේ මෙතන මේ මෝල හරියන්නේ
1: නැහැ.
0: අලුත් එකක් කොතනද තියෙන්නේ? ටිකක් දුර වුණත් කමක් නැහැ.
1: කියන්නකෝ.
0: ඔව් ටිකක් දුර වුණත් කමක් නැහැ. අලුත් වී මෝලක් තියෙන තාක්ෂණයෙන් ඔය පිරිපුන් එකක් තියෙන තැනකට ගිහිල්ලා
1: හරි ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් නම්
0: වැඩේ කරගන්න පුළුවන් නම් හොඳයි කියලා යනෝ.
1: මොකද
0: නැත්නම් මේ ගලුත් එක්ක බත් කාලා
1: හරි
0: දත් ටික කඩා ගන්න නෙවෙන්නේ.
1: අනිත් එක වෙලාවත් යනවා වැඩේනේ.
0: අනිවාර්යයෙන්ම. ඒ නිසා මේ ගල් වැලි ඉවත් වෙන කොට වී පොතක් අත් නැතුව හරි පිරිසිදුවට වී ටික කොටා ගන්න පුළුවන් හොඳ මැෂින් එකක් තමයි ඩොමා කණු දෙක එලිවේට යන්ත්‍රය කියලා කියන්නේ. ලංකාවේ සහ නිෂ්පාදනය ආශ්‍රිතව ව්‍යාපාර නයිට මේක දැන් නැතුවම බෑ.
1: ඔව් ඒ වගේම තමයි දැන් පුංචියට සහල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන සූදානම් වෙමින් ඉන්නවා නම් ඔන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ඉතින් ඒකට නවතම උපාංගයක් කරන හඳුන්වලා දෙලා තිනවා. ඒ තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. තාම අඩු කාලයකින් වී තම්බල වේලා ගන්නවාට පුළුවන්කම ලැබෙනවා මේකෙන්. ඒ වගේම තමයි වරකට කිලෝ 100 සිට 500 දක්වා ධාරිතාවන් යුත් යන්ත්‍ර පෙළක් තියෙනවා. ඒ වගේම අද පැය 3ක් ඇතුළත එකාණ්ඩයක් නිමවා ගන්නත් හැකියාව ලැබෙනවා කියන්නේ. වී තම්බල වේලල කෙටීම පවා සිද්ධ කර ගන්න පුළුවන්. කවතිනයි වගේම ඔයගේ සහල්වලට ඉහළම ගුණාත්මක භාවයක් මේ ස්ටීම් බට්ටගෙන් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් නම්බර 30 ගැලහෙන පරමහර්ගම කියන ඇඩ්‍රස් එකට ගිහිල්ලා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් එකට ගිහිල්ලා ඔයාගේ අවශ්‍යතාවය අනුව මේ යන්ත්‍ර ටික මිලදී ගන්න. නැත්නම් කතා කරලා විස්තර දැනගන්න 0117 679 579.
0: අවසහතරයි විනාඩි 30යි වෙලාව.

0: හතරයි විනාඩි 36 වෙලාව අපි චාවෝ මාලිට කතා කරන්න කලින් අපි යන්න ඕන අපේ Facebook page එක පැත්තට.
1: ඔව්.
0: ලස්සන post එකක් තියෙනවා.
1: යන්න අපේ official Facebook page එකට ලක් හඳ. ගියර පස්සේ ආඩවලංකව තියෙන evening drive අපේ post එකට like කරන්න, comment කරන්න, share කරන්න.
0: බලන්න මොනවද දාන්න පුළුවන් කියලා ඒ photo එක බලලානේ.
1: ලස්සන
0: කොල්ලෙක් ඉන්නවා.
1: ලස්සන
0: කොල්ලෙක්. ලස්සන
1: කොල්ලෙක් ඉන්නවා. ආ okay. දාන්න බලන්න හොඳ comment එකක් එහෙනම් ඒ ලස්සන කොල්ලට.

0: Ciao, ciao, ci vediamo presto.
1: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. මේවා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩ තහනේ නුතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.

0: හතරයි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ලකන්ඩ Radio ITN.

0: ඉවිනි ්‍රයි වහගෙන කවද මැසේජ් කල තියන්නේ අපි බලන්න ඕන මේ වෙලාව කවද මැසේජ් කරපයි කියලා.
1: මුලින්ම යන්නේ බරු දැල් පොලට එසල් ප්‍රනාන්දෝ ඉන්න අයිතිකම පුසල්ලවෙන් අන්නවර ආවතිකතු කරගන්න ගමන් කොලියාපිටිය නිලක්ෂී ඉන්නවා. ඊට පස්සේ යන හද නිවීරකුඩිය බේකරිය පැත්තට ලොකු බොස් සුපුල් පොඩි බොස් වරුණ චම්ප මිස් ලක්ෂ්මී මිස් දිස්නා මිස් එතකොට දනුෂ්ක මදුසංක මේ හැමෝම එකතු කරගන්න කියලා ජය මම මැසේජ් එකක් දාලා තියෙනවා. එතකොට ඔයාලා දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එක ගින්දර වගේ සුපිරි කියලා දාලා තියෙන්නේ බහරෙන් වලින් චන්දන.
0: Thank you.
1: ජපානයෙන් දිල්සී එතකොට තංගල්ෙන් චාන්සි එතකොට ජෝන් පුතා සමග ආදරණීය බිරිඳ ශාමවත් එකතු කරගන්න කියලා කියනවා. ඕකේ ඊට පස්සේ සුමනා බොයගඩ පැත්තට එන හදන බොයගඩින් සුමනා ඇතුළු යාළුවෝ හැමෝම එකතු කරගන්න. කඩේ ළඟ සද්දට අහගෙන ඉන්නවා කියලා මහින්ද එදිරි සිංහ වැල්ලවායෙන් අපිට මැසේජ් එකක් දාලා තිනවා.
0: රයිට් මේ කට්ටිය අපි අහගෙන ඉන්න අතරේ ඔය හන්දියට එන අයට අපි කියන්නේ ගෙදර යනකොට නිකන් හිස අතින් යන්න එපා. ගන්න ලොතරැයියක්.
1: ඕකේ.
0: චාතික ලොතරැයි මණ්ඩලේ හඳුනා දෙන ලොතරැයිපත් ගොන්නෙන් ඔයාලා ටිකට් එකක් ගන්නවා කියන්නේ වාසනාවන්තයෙක් වෙනවා කියන එක ඉර හඳ වගේ විශ්වාසයි. NLB හඳහන ලොතරැයිය කිව්වට පස්සේ අපේ හඳහනට නියම වටිනාකම ලැබෙනවා කියලා ඔයාට තේරුම් ගන්න හිතා ගන්න පුළුවන් හඳහන ලොතරැයියක් ගත්තොත් කවදාවත් වාසනාවේ මහගෙදරේ නිරන්තරයෙන් ඔබට ඔබ හමුවට වාසනාව කැඳන NLB හඳහන ලොතරැයියෙන් ජූලි මාසයෙන් පවණක් සුපිරි ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි කිරීමට හැකි වෙලා තියෙනවා. 1566 වන දිනුම්බාරයෙන් රුපියල් ලක්ෂ 50කට වඩා වැඩි අටවන සුපිරි ත්‍යාගලාභියා හැඳල සුනිල් රොද්‍රිගෝ මහත්මයාගේ ලොතරැයි ගොන්නෙන් මගේම 1570 වන දිනුම්බාරයේ රුපියල් ලක්ෂ 31ක 9 වෙනි සුපිරි ත්‍යාගලාභියා දෙල්ගොඩ දිසානායක මහත්මයාගේ ටිකට් පත් අතරින් බිහිවුණු බව පහුගිය දවස්වල යාලා නිවේදනය කරා. ඉතින් හදරහන් ලොතරැයියෙන් 10 ලක්ෂ 50 අන්ද මේ වෙනකොට 145 දෙනෙක් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ ගැන අපි කියන්නේ ගොඩක් සතුටුයි.
1: ඔව්. ඉතින් එහෙමනම් රණවිරු සමාජ සේවා හා ක්‍රීඩා ශ්‍රේෂ්ඨත්වයට දායකත්වය ලබා දෙන හදරහන් ලොතරැයියෙන් ඔබත් ජයග්‍රහකෙක් වෙලා රටේ සංවර්ධනයටත් උර දෙන්නෙක් වෙනවාට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ වටින අවස්ථාවට ආරත් එකතු
0: හදිස්සියකට අතමාරුවක් කරගන්න රත්රන් තියෙන පොඩි මාලයක් මුද්දක් මොන හරි දෙයක් බේස්ලට් එකක් හරි ළඟ තියෙනවා නම් ඒක තියලා අතමාරුවක් කරගන්න තැනක් හොයනවා නම් ඒක නිකන්ම තැනක තියන්න එපා. විශ්වාසවන්ත තැනක තියන්න මග බලා ගන්න. මොකද එහෙම නැති වුණොත් ඔයාට රත්රන් භාණ්ඩයක් නැහැ,
1: සල්ලිත් නැහැ.
0: අන්තිමට සොච්ච මුදලක් ලැබිලා ඒක විතරයි ඉතුරු වෙන්නේ. මේ හරියට නියම වටිනාකම නොලැබි. ඒ නිසා රන් භාණ්ඩයක් සඳහා නියම වටිනාකම නියම විදියට ලබා දෙන, ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන මුදලක් ලබා දෙන රන් භාණ්ඩයක් උකස් කරන්න හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
1: පල්ලියගුරුගේ රන් අය සේවාව ගැන කතා කරනකොට ඔයා දන්නව 40 වසරක විශ්වාසනීය සේවාවක් ඔබට ලබා දෙනවා ඉතින්. ඉතින් දිවයිර පුරා ශාඛා 24ක් තියෙනවා. අර පුලංකම තියෙන හදිසි අවශ්‍යතාවකදී රන් භාණ්ඩයක් තියලා මුදල් ගන්න ඕන නම් ඔන්න රන් පවුමට උපරිම මුදල දෙන තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. ඉතින් අර පුලංකම තියෙන සතියේ දවස් 7ම විවෘතයි. විශ්වාසෙන් වගකීමෙන් ඔයාගේ රන් භාණ්ඩයට අවශ්‍ය කරන මුදල් ලබා ගන්න ඔය යන්න ඕන තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
0: ගනුදෙනුවයි රත්තරන් කියලා කියන්නේ නිකම්ම නෙවෙයි.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසේව ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નિවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසේව
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්මුන් සැමට දැනුම් දීමයි ඉවත් වෙන. රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
0: Lakhanda Radio ITN.
4: හවස 4:55 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.

Evening Drive with Chamit and Charu. ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව බලන්න කීයද කියලා?
1: හවස 5යි.
0: හරියටම හවස 5යි වෙලාව. අපි ඉවිනින් ඩ්‍රයිව් එක දෙවෙනි පැයටත් ඔන්න දෙයියනේ කියලා ළඟා වෙලා.
1: හරි.
0: අද සිකුරාදා. මතක තියාගන්න. කල්පනා කරලා බලන්න.
1: ඕකේ.
0: අද ටිකක් කලින් පණින්න පුළුවන්ද කියලා.
1: හ්ම්.
0: මං අහගෙන මේ දැන් ලබන සතියේ හරි ඊළඟ සතියේ හරි.
1: හරි.
0: එක දවසක් නිවාඩුවක් ගත්තාම දවස් 3-4ක් නිවාඩුවක් සෙට් වෙනා. ඒ කියන්නේ එහෙම වෙලාවක්
1: දවසක්
0: නිවාඩුවක් දැම්මම අපිට දවස් 4ක් විතර ගන්න පුළුවන් සතියක් තියෙනවා මේ ළඟ ළඟ එනවා.
1: එහෙමද?
0: ඔයා
1: බලන් ඉන්නේ ඒකටනේ.
0: ඔව් බලන්න ඕනක්. උග මේ
1: මම නැතත් ඔයා නම් බලන් ඉන්නියා.
0: අවුරුද්ද ළඟ වෙනකොටම කියන්නේ අවුරුද්දක් ගෙවිලා ඊළඟ අවුරුද්ද ළඟ වෙනකොට දෙසැම්බර් මාසේ කරන ලොකුම වැඩේනේ.
1: මොකද්ද?
0: ඊළඟ අවුරුද්දේ තියෙන රතු කුඩු ගණන් කරන එක.
1: ඔව්නේ.
0: හරිද? දැන් ඒක දැන් ඒ සීසන් එක තව ඉස්සරහට
1: තියෙනවා. ඉස්සරහට තියෙන එක අද නෝ වෙහෙට.
0: ඔව් දැන් බලන්නේ දැන් මාසයක් ගෙවිලා ඊළඟ මාසේ එනකොට බලනවා. ඒ මාසේ තියෙන
1: විශේෂත්වය මොකද? නිවාඩු කොච්චරක් තියෙනවද?
0: ගොඩ දා ගන්න පුළුවන්. එක දවසක් නිවාඩුවක් ගත්තාම දවස් 4ක් ගන්න පුළුවන්.
1: හරි.
0: ඒ වගේ කූට ව්‍යාපාර වුණොත් කියලා.
1: ඔම්මේ ව්‍යාපාර කියලා කියනත්
0: ඌට ප්ලෑන්ස් අපි මාසෙ මුලම ගහනවා. ඒකයි අපේ දියුණුව මෙච්චර.
1: ඒකනේ අපි මෙච්චර ඉස්සරහට යන්න හේතුව ඒකනේ.
0: අන්න ඒකයි. අපි බලනවා කොහොම හරි මේ මාසෙ තියෙන නිමාඩු ටික ගලපගන්නේ කොහොමද? නිකන් ඉන්න වැඩි දින ගාණක් ගලපගන්නේ කොහොමද කියලා.
1: හරි.
0: අපි ඊටම ඕනෑ කමින් යුතුව
1: මොනාරතද ඒක නම් කරනවා.
0: සියලු රාජකාරී ඉවෙන්ට් ප්‍රථම අපි ඒක කරනවා.
1: ඕකේ.
0: ඒකයි ඉතින් අපි මෙච්චර දියුණුව වෙලා තියෙන්නේ.
1: හැබැයි ඉතින් එහෙම නැති මාස ආවර පස්සේ දෙයියනේ කියලා දෙයියන් ගෙප පිහිටයි.
0: ඔව් එහෙමත් වෙන වෙලාවල් තියෙනවා. නොකර බැරි කමට වැඩ කරනවා.
1: අදත් යන්න ඕනේනේ කියලා.
0: අපි උනාට අපි දියුණු වෙමින් පවතින රටක්.
1: ඕකේ.
0: කියන එක
1: අභිමානෙන්
0: කියනවා අවුරුදු ගණනාවක් ඉඳලා.
1: ඔව් ඔව්.
0: ගණන් කරනවා රතු
1: කොටු. ඉතින් හරියයි මේ වගේ ඇයිද්දි?
0: ගණන් කරනවා රතු කොටු. ඔක තමයි අපේ ක්‍රමේ.
1: හරි.
0: ඒ වුණාට දැන් අපි ඔය කොච්චර දේවල් කිව්වත් රටක් දියුණු වෙනකොට ලෝකයක් දියුණු වෙනකොට ඒ ලෝකේ දියුණු වෙන තැන්වල තියෙන දේවල් රටේ ඒ රටවල දියුණු වෙන්න හේතු මොනවද කියලා ගොඩක් හොයලා බලලා ඒවයින් අඩුම තරමේ අපිට අරික්කාලක් හරි අපිට ඇප්ලයි කරගන්න පුළුවන් නම් අපිට සෑහෙන මැච් එකක් ගහන්න පුළුවන්.
1: පුළුවන්. අරි කාලයක් හරි කමන්නේ
0: නැහනේ. ඔව් එහෙම පොඩ්ඩක් හරි. අපි ඇප්ලයි කරගන්න try
1: කරනවා.
0: කරනවා. ඒ වගේ එකක් තමයි මේ දකුණු කොරියාව පැත්තේ.
1: ලස්සන
0: වැඩක් තියෙනවා.
1: මොකද්ද?
0: යාලා ට්‍රැෆික් ලයිට් නැති, අවුව වැස්ස නැති මහා මාර්ගයක් මැදින් යන සෝලා බයිසිකල් පාර කියලා එකක් තියෙනවා.
1: සෝලා
0: බයිසිකල් පාර. හරි. ඉතින් ප්‍රධාන මහා මාර්ගයක මැදින් තමයි මේ බයිසිකල් පදින ගමන් මාර්ගය සකස් වෙලා තියෙන්නේ. ඒ අතරෙම පිරිසිදු විදුලිය නිෂ්පාදනය කරන්නත් මේ මහා මාර්ගයට පුළුවන්කම ලැබිලා තියෙනවා. දකුණු කොරියාවේ දේජොන් කියන නගරයේ සහ සේජොන් කියන නගර දෙක යා කරන මන්තිරු අටකින් යුත් අධිවේගී මහා මාර්ගයේ මැද තමයි මේ අපූර්ව නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ පාර තියෙන විශේෂත්වය තමයි ලෝකේ පළමු සූර්ය බලශක්ති බයිසිකල් මාවත කියලා මේකට කියන්නේ. කිලෝමීටර් 8.78ක් දිගින් යුත් මේ බයිසිකල් මාර්ගයේ කිලෝමීටර් 4.6කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරලා තියෙන්නේ විශාල සෝලා පැනල් වලින්. කියන්නේ දැන් හිතන්නකෝ මන්තිරු 4කින් යුත් පාරක මැදින් තියෙනවා අපේ රටේ තියෙන මැදින්
1: ඩිංගෙවල්.
0: නෑ නෑ පාර මැද්දේ තියෙන අර මල්ගස් සීටවල ඒරියා එක.
1: ඔව්.
0: පේමන්ට් එක කියලා අපි කියන්නේ.
1: හා හා දෙපැත්තට බෙදෙනකොට මැද තියෙන්නේ.
0: මැද තියෙන්නේ.
1: හා හා
0: මේ මල්ගස් සිටවල.
1: ඔව්.
0: ඒ අන්නේ පාර ඒ වගේ පාරක් මේක. හිතන්නකෝ. එතකොට මේ පාර මැද්දේ සෝලා පද්ධති සවිකරන ලද සෝලා පැනල් සවිකරන ලද වහලයක් තියෙන්නේ මේ.
1: හා.
0: ඒක විශේෂයෙන් මේ පාබැති සඳහා නිර්මාණය කළ තියෙන්නේ.
1: ඒක නම් හොඳ වැඩක්
0: ඈ. ඔව්. ඒ කියන්නේ දැන් ඒකෙන් එක පැත්තකින් නොතෙමි අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙලා පුට් සයිකලයකින් යන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. දෙපැත්තේ අධිවේගී මාර්ගයක් තිබුණාට දෙපැත්ත යන වාහන වලින් අනතුරු වෙන එක වළක්වන්න මේ පදිකයන් මේ පාපැදී කරුවන්ට ඒ දෙපැත්තේ වැටක් නිර්මාණය කළ තියෙනවා. එතකොට මෙයාලා තුන් පැත්තකින් ආරක්ෂිතයි. දෙපැත්ත යන වාහන වලින් ආරක්ෂිතයි වැටෙන්. උඩින් එන ඌරශ්මයෙන් එතකොට වැස්සෙන් මේවෙන් ආරක්ෂා වෙන්න සෝලා වලින් ගහපු වහලයක් තියෙන. සෝලා පද්ධතිය වලින් සවි කරපු වහලයක් තියෙන්නේ. ඉතින් නිදහසේ යන්න පුළුවන් කිසි කරදරයක් නැතුව.
1: තේරෙනව නේද සෝලා එක තියෙන වටිනාකම?
0: ඔව් සෝලා එකේ තියෙන වටිනාකම වෙන පැත්තකට ප්‍රයෝජන අරන් තියෙන්නේ. සෝලා එක කොහොමත් වටිනවනේ. ඒකේ ප්‍රයෝජනේ වෙන පැත්තකට අරගෙන තියෙන. ඉතින් විදුලිය නිෂ්පාදනයක් වෙනවා. විශේෂයෙන්ම සෝලා පැනල 7500කට වැඩි ප්‍රමාණයකින් යුත් මේ පද්ධතිය මගින් වසරකට මෙගාවොට් පැය 2200කට ආසන්න පිරිසුදු විදුලි බලයක් උත්පාදනය කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියනවා.
1: ඒ
0: වගේම ප්‍රදේශීය විදුලි පද්ධතියට මහා මාර්ගයේ විදුලි අම්පු වලට අවශ්‍ය බලශක්තිය මේකෙන් සැපයනවා කියලා කියනවා. ඉතින් මේ මාර්ගයේ තව සුවිශේෂිතාවයක් තියෙනවා.
1: මොකද්ද?
0: මේ මාර්ගයේ ට්‍රැෆික් ලයිට් නැහැ. කලර් ලයිට්ස් නැහැ. හරිද? ඒ වගේම මේ මාර්ගයට එහෙම හේතුව තමයි ප්‍රධාන මාර්ගය ක්‍රොස් කරන්න තියෙන සෑම මාර්ගයක්ම උමං මාර්ග විදියට තමයි තියෙන්නේ. ඒ නිසා ප්‍රධාන මාර්ගයේ හරහා කිසිදු වාහනයක් ගමන් කරන්නේ නැහැ. වමෙන් දාලා දකුණින් දාලා ගියාට හරහට යන්න වාහනයක් එන්නේ නැහැ. මොකද යටින් ඔක්කොම උමං මාර්ග වලින් තමයි ඒ හරහා යන මාර්ගය හරහා යන මාර්ග සියල්ල සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ සුවිශේෂී නිර්මාණයක් විදියට තමයි මේ මාර්ගය සකස් වෙලා තියෙන්නේ. ඉතින් එක පැත්තක් නෙමෙයි පැති කීපයක් වෙනුවෙන් මේ මාර්ගය සේවා සලසලා තියෙනවා. ඔව් එක පැත්තකින් පදිකයන්ගේ මේ වාහන රියදුරන්ගේ ආරක්ෂාව ගැන හිතලා තියෙනවා. විදුලි උත්පාදනය කළා තියෙනවා. මේ වගේ කාරණා ගණනාවක් මේ මාර්ගය හරහා නිර්මාණය කිරීමෙන් ලැබිලා තියෙනවා. ඉතින් බොහොම සුවිශේෂී නිර්මාණයක්. මේ වැයෙන් අරික් කාලක් හරි අපි දාගන්න ඕන.
1: බලමු
0: නේද? අපි එහෙම ට්‍රයි කරමු. අපිට එහෙමත් දවසක් එයි. අපි බලාගෙන ඉන්නවා.
1: බලාපොරොත්තු වෙනවා.
0: සුබ සන්ධ්‍යාවක්. හන්දෑවේ 5යි විනාඩි 5යි වෙලාව ඊවනිං ඩ්‍රයිව් අහගෙන ඉන්න අපේ පෝස්ට් එක ෂෙයා කරන්න. තව මොනවද කරන්න බුල?
1: ලැක්කඩ අපේ ඔෆිෂියල් Facebook page එකට යන්න ගිහිල්ලා අපේ පෝස්ට් එක ෂෙයා කරන්න ඔයාලට පුළුවන්. කවදින කමෙන්ට් කරන්න පුළුවන්. ඒ පැතුනත් කට්ටියක් එකතු කරගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි WhatsApp එකකටත් message එකක් දාන්න ඔයාලට තාමත් පුළුවන්. කවදින 7.5 93.5 93.7 93.5 93.7 වගේ WhatsApp message එකත් මේ පැතුට එවන්න අමතක කරන්න එපා.

0: Vini, Drive with Chamit and Charu. මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට.
1: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාරමාරු නොවන්න.
0: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න. ලකන්ඩ රේඩියෝ.

0: අවස පහයි විනාඩි 17යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැයේ ඉන්නේ. මේ පැයට වඩ පුළුවන් කම තියනවා. කැමැතිම ලස්සනම සින්දු අහන්න මැසේජ් කරන්න. අදත් මේ පැයට පුළුවන් කම තියනවා. අපිට මැසේජ් කරපු අය ඉක්මනට මතක් කරමු. ටික දෙනෙක් මේ වෙලාවේ අපි අහගෙන ඉන්න. කුඹුදු මැසේජ් කළා තියනවා සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා. නාරම්මලින් එවගේම අරවින්ද සුජාතා ඇතුළු එයාගේ පවුල හැමෝම එකතු කරගන්න කියලා තියනවා. ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. එවගේම කඩවතින් නන්දන මැසේජ් කළා තියනවා. කොහොමද අපි හොඳින් ඉන්නවා, හොඳින් ඇති කියලා මං හිතනවා. ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා තියෙනවා. එවගේම ලක්මාල් ශිරන්ත එවගේම සුචීවා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා. මහරගමින් මේලා අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙනවා.
1: ඒ වගේම තමයි අවිනි තෛරාංගරීන වැහලිය ගරින් ආවත් එකතු කරගන්න ගම ගලේ කඩෙන් සරචන්ද ඩයස් ඉන්නා. ඊට පස්සේ සමීර් මැසේජ් එකක් දාලා තියෙනවා ආවත් එකතු කරගන්න ගම ගීත්මා ප්‍රභාෂී එතකට සම්පත් මේ හැමෝම එකතු කරගන්න කියලා අලුත් ගමින් උරේෂ මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම කළුතර පැතුම් ඔයත් එක්කම නුවරින් එකතු කරගන්න ඕනුවන්ව. ඊට පස්සේ නිතුම් ඉන්නවා කළුතර ඉඳන් ඔයාවත් එකතු කරගන්න.
0: දැන් මේ දවස්වල අපි සූදානම් වෙනවා ලොකු වැඩකට.
1: හාහා.
0: මම දන්නව දැන් මොකද්ද මේ වැඩේ කියන එක ගැන.
1: ඔව්.
0: ඉතින් ඔයාගේ හඬට අපි දෙනවා සුපිරි වටිනාකමක්.
1: මගේ හඬට?
0: ඔව්, ඔයාගේ හඬට මේ දීලා තියෙන වටිනාකම ඇතිනේ. ඈ? තව හොයන්න එපා.
1: මෙතනින් පස්සේ දෙන්නේ
0: නැහැ. මෙතනින්
1: එයා දෙන්නේ. මේක මේ දැන් ගලව ගන්න බැරි ඉන්නේ.
0: මේ දීලා තියෙන එක රැක ගන්න බලන්න. මේ දීලා තියෙන සෑහෙන වටිනාකමක්.
1: ඔව් ඔව්. නැතුව
0: මේකෙන් එහාට තව ආයි තව බලාපොරොත්තු වෙන්න එපා.
1: හරි.
0: මේ දීලා තියෙන එක රැක ගන්න.
1: දැන් මම බලාපොරොත්තු වෙනවා.
0: දීලා තියෙන එක රැක ගන්න. මේකත් නැති කරගන්න එපා.
1: හරි.
0: මේ වෙන වෙන දේවල් පස්සේ ගිහිල්ලා.
1: හරිද?
0: පුළුවන්
1: දේ. වෙන වෙන දේවල් පස්සේ.
0: ඔව්, කියන්නේ සින්දු කියනවා කියන එක නිකන් බෑනේ
1: ඉතින්. ඇයි ඔයා හිතන්නේ බෑයි කියලා?
0: තල්ලත්තට බොරුළු දානවා වගේ සින්දු කියලා බෑනේ.
1: මේක තරගයක් නෙමෙයි.
0: ඔව්, තරගයක් නෙමෙයි.
1: හරි.
0: තරගයක් නෙමෙයි.
1: ඔයා නිකන් කියන ඒවා හරියට
0: නෑනේ. ඔව්, ලොකු තෑග්ගක් දෙන.
1: ඕකේ.
0: තරගයක් මේක.
1: හහ.
0: එතකොට මේකට මේ එහෙම නිකන්
1: සින්දු කියනව ගන්න නෑ. කෙලින්ම කියන්නේ ඉතින්.
0: එහෙම නිකන් තල්ලත්තට බොරුළු විසි කරනවා වගේ.
1: හා.
0: සින්දු කියන අය අරගෙන වැඩක් නෑ.
1: හරි හරි.
0: එහෙම අය නෙමෙයි මෙතන ඉන්නේ.
1: ඔයා මට එහෙම කිව්වා.
0: එහෙම අය නෙමෙයි මෙතන ඉන්නේ.
1: ඕකේ ඕකේ. නැතුව
0: මේකට අපිට ඇප්ලයි කරලා තියෙන සෙට් එක දිහා බැලුවාම ඇත්තටම
1: වැඩේ වැඩේ කරන්න
0: වැඩේ කියන්නේ කොහොම තෝරගන්නද කියලා හිතාගන්න බැරි තරම් දවන්ත තරගයක් බවට පත් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා කරට
1: උණුසුම්
0: තරගයක්.
1: ඕකේ.
0: අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ පළමු අධීරේ කඩයුතු ආරම්භ වීමට නියමිතයි. ඉතාම ආසන්නයේ තියෙන්නේ.
1: ඉතින්
0: අපිට දැනගන්න ලැබෙවි ඉදිරියේදී කොහොමද වගේ තරඟ වටවලට සම්බන්ධ වෙන්න ඕන සහ ඒවයින් ඉස්සරහට යන්න ඔබට ලැබෙන උපදේශ එක කඩයුතු කරන්න. තේරෙන්නේ? දිගටම ලක්කට අහගෙන ඉන්න.
1: අපි ළඟම
0: ළඟ ළඟම ඔයාලට ආරාධනා කරන්න අපි සූදානම් ඉන්නවා. ඒ නිසා ඉතින් දිගටම ලක්කඩත් එක්ක එකතු වෙලා ඉන්න, රැඳිලා ඉන්න කියන ආරාධනාව අපි කරනවා. අවසන් 5 විනාඩි 20යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක ඉන්නේ.

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 අඩ කුඹුරේ රළු මාවති නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
5: නිසා තුම ඉස්සර වෙලාම රස්සාවකට යනකොට බස් එකේයි බයිසිකල් වලයි යවන්න බෑනේ ඒකයි මං කැබ් එකකට කෝල් කරේ
6: දැන් කවුද මෙයා රස්සාවකට යනවා කිව්වේ එයාකට යන්නේ නැහැ
7: අනේ තාත්තේ ප්ලීස් මට ඕම කරන්න එපානේ මට ඔයාගේ ආශිර්වාද මේ වෙලාවේ ඕනේ මට ඒකට යන්න දෙන්න තාත්තේ ඕම කරන්න එපා
4: දෙයියන්ගේ මගේ විහිිතයි
6: නැත්තං ඇයි මගේ අම්මා මෙහෙම සටසට ගාලා වැවුලන්නේ
8: ඕ වැවුලන්නේ කේන්තියට යකෝ කේන්තියට ඉතින් කේන්තියට අම්මා ඒ සැරේ මොනව හරි පිස්සුවක් නටුවොත්
6: අපාය යවන්නත් ඉතින් මැරෙන්න බෑ
4: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න
9: ලකන්ද රේඩියෝ ITN

0: පහයි විනාඩි 36යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපේ ජීවිතවලට අපිට එක එක ජාතියේ අය හම්බෙනවා නේද? සමහර අය ට්‍රැක් පැනපු අය.
1: ඕකේ. සමහර අය
0: හරි සීරියස්.
1: හා මං වගේ.
0: සමහර අය නෝ දෙකම මැද ඔයා වගේ. ඔයා වගේ.
1: අමුතු
0: ජීවීන් ඉන්න
1: අපි මේ වෙන රටක වෙන ග්‍රහලෝකයක වද්දි ඉන්නේ
0: නෑ. එහෙම හිතෙන්නේ නෑ. මොකද පණ පිටින් ඉන්න ජීවීන්නේ.
1: හා ඒ කියන්නේ ප්‍රශ්නේනේ.
0: ඔව් එහෙම හිතෙන්නේ
1: නෑ.
0: හරියටම බලා ගන්න පුළුවන් උදේ 10ට සතිය දවස්වල ලයිව් ආවොත් එහෙම ජීවියෙක්.
1: ඒ වගේ ජීවීන් කොටසයක්
0: ඉන්නවා. Facebook live එකක් කියලා ආපු කෙනෙක්ට.
1: හා 10 ඉඳන් එක වෙනකම් බලා ගන්න පුළුවන් ඒ අමුතු ජීවියව.
0: Heartbeat live එකක් එන්න මං කියන්නේ ප්‍රෝග්‍රෑම්
1: එක. මැසේජ් එකක් දාන්න නේද?
0: Live එකක් එන්න කියලා ප්‍රෝග්‍රෑම් එකට මැසේජ් එකක් දාන්න. එතකොට අපි කිව්ව ජාතියේ කෙනෙක් බලා ගන්න පුළුවන්.
1: හම්මෝ ඉතින්.
0: හරි දැන් ඔයා කියන්නේ මේ මෙයා එයා වගේ මේ කෙනෙක්
1: හිට
0: වෙච්ච කතාව පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ.
1: හරිද?
0: මේ ගුරුවරයෙක් කිව්වා.
1: ඔව්.
0: පන්ති භාර ටීචර් කිව්වා. පුතාලා හෙට එනකොට එක එක දේවල් ගේන්න කියනවා ඉස්කෝලේ. දෙමාපියන්ට පුදුම වදයන් දෙන්නේ.
1: පරිප්පු ඇටයි හදලයි.
0: පරිප්පු ඇට වලින් මිනිස්සේ කලවම් එන්න.
1: ඔව්.
0: වගේ එක එක ප්‍රොජෙක්ට් දෙනවනේ ගෙදර ගිහින් කරන් එන්න. ඉතින් ටීචර් කිව්වා හෙට එනකොට පුතාලා අරන් එන්න ඕන විද්‍යාත්මක උපකරණයක්. හරි?
1: විද්‍යාත්මක උපකරණයක්
0: මොන හරි දෙයක් ගෙදර තියෙන දෙයක් අරන් එන්න කියලා කිව්වා.
1: හා.
0: හරි. ඉතින් දැන් ඒක හරි ප්‍රශ්නේ ඉතින්. ගල්ලා ගියාම තාම්මලා තාත්තා
1: දැන් හොයන්නත් එපා.
0: විද්‍යාත්මක උපකරණයක් මොකද්ද කියලා?
1: ඒක තනික හවස් වෙලානේ ළමයි කියන්නේ මේ රෑවෙන කිට්ටු වෙලා.
0: රෑවෙන කිට්ටු වෙලා කියන්නේ.
1: ආ හෙට මෙහෙ
0: නිදා ගන්න කිට්ටු වෙලා තමයි කියන්නේ විද්‍යාත්මක උපකරණ කියන්නේ. ඊට පස්සේ
1: තාත්තා ගෙනියන්න තමයි වෙන්නේ.
0: ඊට පස්සේ ග්‍රහලෝකාගාරයක් හදාගෙන ඉන්න. ඔය වගේ එක එක දේවල් තියෙනවා.
1: ඔව්.
0: ඉතින් මේ විද්‍යාත්මක උපකරණයක් අරන් ඉන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් ඔය මේ ළමයාත් ඒ වගේ තමයි අන්තිම මොහොතේ කිව්වා.
1: හරි.
0: කිව්වට දැන් අම්මලා තාත්තලා තුහා ගන්න මේක බැරි වුණා. කොහමhari මේ පුතාට කිව්වා ළමයට කිව්වා මේ කවන්න පුතේගේ ඉස්කෝලේ ටීචර් ගිහින් කියන්න මේ හොයාගන්න බැරි වුණා.
1: අමන්නේ
0: මොකක් හරි සමාවන් දෙයි මේ හදිසියේ කියා කියලා කරගන්න බැරි වුණා කියලා.
1: හහ
0: කියලා රෑ නිදා ගන්න කිව්වා.
1: හරි පුතාට.
0: හරිද? ඊට පස්සේ පවුව දවුදේ මේ ළමයා කුමාර ඉස්කෝලේ ගිහිල්ලා.
1: හරි
0: ඉස්කෝලේ ගෙල්ලා දැන් ටීචර් ගාවට එනවලු මේ ඔක්සිජන් ටැංකියකුයි. හරිද? පොඩි ඔක්සිජන් ටැංකියකුයි.
1: හරි.
0: ඒකට අවශ්‍ය කරන අර ගැජට් ටික ඔක්කොම අර මාස්ක් එකයි ඒ දේවල් ටික ඔක්කොම අරගෙන
1: අනිත් ටීචර් ගාව දෙනවා.
0: ළමෙක් කෙනවලු.
1: ඕකේ.
0: ටීචර් දැන් පුදුමයි. ටීචර් බය වෙලා වගේ ඒක සැරේට ඉඳලා මේ ඇහුවා මේ මොකද්ද පුතේ ඔය
1: මොකද්ද ඔය ගෙනාවේ?
0: මොකද්ද
1: ඔය කොහෙන්ද ගෙනාවේ මේක?
0: කොහෙන්ද ගෙනාවේ?
1: ආහ්.
0: කියලා කලබල වෙලා
1: කන්ෆියුස් වෙනවනේ.
0: කන්ෆියුස් නේ දැන් ගෙදර තියෙන එකක් නේ අරගෙන ඉන්න කියලා. ඉස්පිරිතාලේ ගිහලා එනවා නම් හිතන්න පුළුවන්.
1: ඔක උසන් ආවා කියලා.
0: ආවා කියලා. මොකද පුතේ කොහෙන්ද උස්සන් ආවේ?
1: හරි
0: මේ ඒත් කලබල වෙන්න බඩේ ච මේ අපේ 100ට ගහලා තිබුණේ මේක අරන් ආවා ටීචර් විද්‍යාත්මක උපකරණයක් කියන්න කියලා නේ කිව්වේ දැන් අරන් ආවා
1: කියලා මට හොයාගන්න බැරි වුණා ටීචර්
0: අහුනේ
1: මේක
0: අම්මලා තාත්තලාත් හරියට ඔය දෙන උනන්දුවක් වුණා මම මේක අරන් ආවා කියලා
1: අවුලක් නෑ දැන් ගියාට පස්සේ හයි කරගන්න පුළුවන් 100
0: කියලා කිව්වා ඉතින් දැන් ටීචර් කලබල වුණා
1: ඔක්සිජන්
0: ටැංකිය කලවම් ඇවිල්ලා 100
1: කියලා හරි
0: අමුතු ජීවීන්
1: එහෙම කෙනෙක්
0: වෙන්න ඕනේ ගෙදර
1: නැත්තම් ඩබ්බේක කරන්න බෑ
0: කොමාරි 100ට බුදු සරණයි කියලා
1: හරි තකබයි
0: කොල්ලා මේ විද්‍යාත්මක උපකරණ ඉස්කෝලේ අරන් ගිහිල්ලා
1: අයියෝ
0: හවස 5:46 වෙලාව

විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මැගසින් කුරුවිට සහ පල්ලන්සේන නොසන්සුන්තා මුළුමනින්ම පාලනය කෙරේ. බන්ධනාගාර උසස් නිලධාරීන්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක්. බන්ධනාගාර ගැටුම් පසුපස කුමන්ත්‍රණ සැකයක් ඇතැයි ඇමති ආනන්ද කියයි. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ. තායිලන්තයේ පාසලක වෙඩි තැබීමකින් 7 දෙනෙක් මියගොස් 30කට තුවාල.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙතින් නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: එන්.එල්.වී. 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය එන්.එල්.වී. 4000 ඔබත් අදම එන්.එල්.වී. 4000 බලා ගන්න.
3: ලකන රේඩියෝ ITN

0: அவச பகை வினாடி பணம் தேகாய் விழா வைவினின் டிரைவ் வைக்க இந்த விழாவ ஆகிய வியாபார ආපස්සට ආවා.
1: හරි.
0: ඒසා තමයි අපි කියන්නේ. ඩෝම හඳුන්වා දෙන ඩෝම මැෂින් වලින් වැඩ කරන්න පටන් ගන්න දැන් මාක්ස්පෙන් හෝල්ඩින් සමාගම මේ මැෂින්ස් ලංකාවට ගෙනල්ලා දීලා තියෙන්නේ. ඉතින් ව්‍යාපාරයක් කරනවා නම් සහල් නිෂ්පාදනය ආශ්‍රිතව දැන් ඔයාගේ වැඩ පහසු කරගන්න මැෂින් ගණනාවක්ම එයාලා හඳුන්වා දීලා තියෙන්නේ.
1: ඉතින් කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩරු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, සහල් ආශ්‍රිතව මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් මෙන්න මේ කියන යන්ත්‍ර ටික ඔයාට අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි එතනින් එහාට ගිහින් දැන් පොල්තල් හිඳින යන්ත්‍රයක් වුණා තේවක මැඹරුම් යන්ත්‍ර මේ කියන යන්ත්‍රත් ඔයාට මිලදී ගන්න පුළුවන්. හොඳම තැන තමයි අලවියෙන් පසුත් ඔබට හොඳ සේවාවක් ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් යන්න පුළුවන් ඔයාට නම්බර 30 කැලේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට. ඒකට ගිහම ඔයාට පුළුවන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට යන්න, නැත්නම් කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාවක් තියෙනවා. 0117 679 579 0117 679 679 ට කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: සිංදුවක් අහන්න මැසේජ් කරපු අය අපි මතක් කරමු නේද කවුද ඉන්නේ කියලා. උදාර මැසේජ් කළා තියෙනවා සිංදුවකට එකතු කරගන්න කියලා. දිවුල පිටින් තමයි මැසේජ් එක කියලා තියෙන්නේ. වගේම ලක්ෂ්මියාව එකතු කරගන්නවා මරදන් කඩවල ඉඳලා මැසේජ් කළා තියෙනවා සිංදුවකට එකතු වෙනවා කියලා. වගේම ප්‍රභාත්, අනුර, ඒ වගේම දිකේනෙන් අජිත් ඇතුළු කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා කොට්ටාවෙන් රංජිත් ආවත් එකතු කරගන්නවා ඊළඟ සිංදුවට.
1: කලවයට ආයතනයේ හැමෝම මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔයාලවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් සීෂර්ස් නම් ප්‍රදීප ආව එකතු කරගන්නවා. ඊට පස්සේ ඔයාලා දෙන්නා මරු කියලා ප්‍රෝග්‍රෑම් එක සුපිරි කියලා නුවරින් ශෂිනි මැසේජ් එකක් දාලා තිනවා.
0: Thank you Eva.
1: Thank you Eva. ඔබත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ වගේ මානුවන් ඉන්නෝ මේ වෙලාවේ නුවන් ආවත් එකතු කරගන්න ගමන් මඩපාතින් ලක්ෂ්මන් හැමෝම එකතු කරගන්නවා.

0: කියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ්ලයිට් සමාජ ගවේෂණය.
2: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
3: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
2: සුභකමනක් පරිස්සමින් කිහිගෙන්න.
1: ලකන්න රේඩියෝ ITN.
3: සවස් වෙනවා කවස 6යි දැන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: කෝල් ඩ්‍රයිව් එකට
5: ලක්කන
6: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි වර්තමාන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශේෂයෙන්ම දැන් ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ කැන්දනවා කියලා තමයි කියන්නේ. අපිට ආශිර්වාදයේ කැන්දන ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ. හැබැයි පහුගිය දවස්වල එයාලට ආශිර්වාදයේ කැඳ ගන්න පුළුවන්කම ලැබුණා ඒ අපිට ලබා දෙන ආශිර්වාදයත් එක්කම තමයි. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍යංශයෙන් දෙවන ස්ථානයේ හිමි කර ගැනීමෙන් තමයි මේ ආශිර්වාදය යාලා ලබා ගත්තේ. මේ සම්මාන උළෙල තුලදී ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වසර තුලදී සහ 2026 වසර තුලදීත් සම්මානිත වී වාසනාවේ විශ්වාසනීය ආයතනයේ බවට ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත් තහවුරු කරනු ලැබුවා. ඉතින් මේ වගේ විශ්වාසයක් ගොඩනගාගත් ආයතනයක් එක්ක තමයි දීර්ඝ කාලයක් තිස්සේ ගනුදෙනු කරන්නේ. ඉතින් මේ ජීවිත ආශිර්වාදය ඔබට කැන්දන, වාසනාවේ ආශිර්වාදයේ කැන්දන ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක දිගටම එකතුලා ඉන්න කියන මතක් කිරීම අපි කරන්න ඕන චාරු.
7: දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් වගේම සමාජ සුබ සාධනය වගේ රාජ්‍ය සේවය මේ දේවල් වලටත් දායකත්වය ලබා දෙන ගමන් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාවත් ජයග්‍රහකෙක් කරන්නේ. ඉතින් අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙනවා වගේම රටේ ජාතික මෙහෙවරට උරදුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ

0: රන් බහඬ සඳහා වැඩිම මුදලක් ලබා දෙන ඉහළම මුදලක් ලබා දෙන ආයතනය තමයි පල්ලිකුරුගේ රන් අය සේවාව කියන්නේ. වගේම වැඩිම කාලයක් රන් බහඬ බේරා ගැනීමට අපිට ලබා දෙන්නෙත් පල්ලිකුරුගේ රන් අය සේවාව.
1: රස්තියාදුවක් නැතුව ඔයාට ඉක්මනින් වාගේ රන් බාණ්ඩය තියලා ඒකට අවශ්‍ය කරන මුදල ලබා ගන්න පුළුවන් එකම තැන තමයි ගනුදෙනු අයිරත්තරම් පල්ලිකුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවාගේ රන් බාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න. වගේම ලක්ෂයටම පොලිය වෙන්නේ 480ක් විතරයි. ඒතික මාට මතක් කරන්න ඕනේ බේර ගන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ. බේර ගන්න ඒගොල්ලෝ මාස 14කට වඩා වැඩි කාලයක් වාර ලබා දීලා තියෙනවා. ආට පුලංකම තියෙනවා දිවිනපුර පල්ලියගුරුගේ රන් අය සේවාව නමින් ශාකා 24ක් තියෙනවා. ළඟම තියෙන ශාකාවට ගියොත් ආට පුලංකම තියෙනවා වැඩි විස්තර දැනගන්න.

0: FM 93.7 Lakana Radio ITN.
1: හබ සහය විනාඩි 17යි.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
0: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: හවස 6:22 දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
3: හවසහයේ විනාඩි 24යි වෙලාව. ඉවරින් ඩ්‍රයිව් එක. ඔන්න අපිට අදට යන්න වෙලාව හරිය කියන්නේ. අද ඉතින් ගියාට පස්සේ ආදන්නවා අපි එන්නේ ආයිත් අලුත් සතියක. හවස 4ට ඔයාව හම්බ වෙන්න බලාගෙන. එදගන් ඉතින් ආ පරිස්සමින් ඉන්න ඕනේ. යන්න කලින් ආට අගේ වාසනාව ගැන මතක් කරලා යන්න ඕනේ. හඳහන ලොතරැය ගමු නේද? හඳහන ලොතරැයෙන් ආට පලයන්කම තියනවා. ආගේ වාසනාව ඔයාගෙම කෙරගන්න. හඳහන ලොතරැය ගැන කතා කරනකොට ඔයා දන්නෝ මේ රටේ ලංකාවේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් කී දෙනෙක් නම් ගොඩ දාලා තියනවාද? ඉතින් ආරත් හැකියාව තියනවා. හඳහන ලොතරැයෙන් ගොඩ යන්න. ඒ වගේම තමයි රණවීර සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයටත් ඔයාට ඔන්න උදව්වක් කරන්න ඒ හරහා අවස්ථාවක් තියෙනවා. ඒකත් මතක් කරගෙන ගමන්. එහෙනම් දැන් ගෙදර යනවන ඔන්න ලැගව තියෙන ලොතරැයි කූඩුවෙන් නවත්තලා ලොතරැයි අකරගෙන හඳ හඳ නවින්ම. එහෙනම් ගෙහෙන් එන්න. අද සුබ දවසක්.

0: Thunder Radio ITN.
1: Evening drive with Chomit and Charu.
2: Sama anugrahaya.
1: Marksman samuha vyapare vithin genwa bita harina dan navanimavakin ena domaso entry VKT meyantreka sadambar himikaru yukumanda. Adama avutana bitu ekai hatai hai se hatta namaya pang se hatta namaya.
3: Mama nandem maanam relax.
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගී.

0: මැගසින් කුරුවිට පල්ලන්සීන බන්ධනාගාරවල නොසන්සුන්තාව මුළුමනින්ම පාලනය කෙරේ. බන්ධනාගාර උසස් නිලධාරීන්ට ජනපතිගෙන් හදිසි කැඳවීම. බන්ධනාගාර ගැටුම් පසුපස බාහිර අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ගැන සැකයක් ඇතැයි ඇමති ආනන්ද කියයි. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ. අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122කට ශ්‍රී ලංකාවේ සිට පිවිසීම තහනම්. තායිලන්තයේ පාසලක වෙඩි තැබීමකින් 7 දෙනෙක් මියගොස් 30කට තුවාල. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම් නිශ්ශංක, ක්‍රීඩිකාව චමරි අතපත් වූ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි. නව මැගසින් කුරුවිට සා මීගමුව පල්ලන්සීන බන්ධනාගාරවල ඇති වූ තත්ත්වය මුළුමනින්ම පාලනය කර තිබෙනවා. කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය හටගත්තේ ඊයේ රාත්‍රියේ. ඒ බන්ධනාගාර තාපයට එලින් බන්ධනාගාරය තුළට විසි කළ කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට ගැනීමත් සමගින් කලහකාරී ලෙස හැසිරුණු රැඳවුවන් ගල්මුල් ප්‍රහාර එල්ල කළා. කෙසේ උදාද උදාසන වන විට නව මැගසින් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීමට හැකි වුණා. බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාව සඳහා කැඳවීමටයි පියවර ගත්තේ. සිද්ධියෙන් රැඳවුවන් 11 දෙනෙකු තුවාල ලැබුවා. තවත් අයෙකු මියගොස් තිබෙනවා. කොරවිට බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය හටගත්තේ අද පෙරවරුවේදී. ඒ ආරක්ෂාව සඳහාද පොලිසිය සහ යුද හමුදාව කැඳවීමටයි පියවර ගත්තේ. රැඳවුවන් බන්ධනාගාරය තුල සිට ගල්මුල් ප්‍රහාර එල්ල කළා. තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරුණා. පැය කිහිපයකට පසු කුරුවිට බන්ධනාගාරයේද යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබෙනවා. මෙහිදී ඇති වූ ගැටුම් වලින් රැඳවුවන් 14 දෙනෙකු තුවාල ලැබුවා. 2 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේගමුව පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේද අද පෙරවරුවේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. ඒ පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්ධන ඒකකය සහ ගුවන් හමුදාවේද සහය ලබාගෙන තිබෙනවා. බන්ධනාගාරයේ වහලේ මත නැගගත් රැඳවුවන් විරෝධතාවක නිරත වුණා. අනතුරු ඔවුන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව දක්වාම පැමිණ තිබෙනවා. පල්ලන්සේන බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරුණා. මෙම බන්ධනාගාරයේ තත්ත්වයද පාලනය කිරීමට හැකිව තිබෙනවා. පල්ලන්සේන බන්ධනාගාරයේ ගැටුමේදී තුවාල ලැබූ සංඛ්‍යාව 28ක්. බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යාම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම පාතාලයට සම්බන්ධ කණ්ඩායම් අතර ඇති වූ විරසකේ මෙන්ම මෙම ගැටුම් වලට හේතු වී ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම මෙලෙස නොසන්සුන්තාවක් ඇති කිරීමට කිසියම් බාහිර කණ්ඩායමක් සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ. බන්ධනාගාර කිහිපයක ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සමග මාතර බන්ධනාගාරය අවට ප්‍රදේශීය ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණා. ඒ සඳහා යුද හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමටයි පියවර ගත්තේ. මඩකලපුව බන්ධනාගාරය අවට ප්‍රදේශයේද ආරක්ෂාව තර කෙරුණා. බන්ධනාගාර සිදුවීම් යම් සැලැස්මකට අනුව කඩාකප්පල්කාරී සහ කුමන්ත්‍රණකාරී අයුරින් සිදුවන බවට නිරීක්ෂණය වන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පුළුල් විවක්ෂණයක් සිදු කරන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් මතු කළ කරුණුවලට ප්‍රතිචාර දක්වමින්
1: මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් බොහොම කාරුණිකව බන්ධනාගාර ඇමතිතුමා මම හිතන්නේ මේ සභාවට ඇවිල්ලා විශේෂ දැනුවත් කිරීමක් කිරීම යුතුයකමක්. මොකද ඊයේ දවසේ මැගසින් බන්ධනාගාරයේ සිද්ධීනුත් මරණ එකක් සිදු වෙලා තිබෙනවා. අද දවසේ කුරුවිට බන්ධනාගාරයේත් මරණ දෙකක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම දැන් වාර්තා වෙනවා පල්ලන්සේන ඒ රැඳවියන් ඉන්න ස්ථානෙත් ලොකු කලබලයක් තිබෙනවායි කියලා.
2: මීගොමුවේ බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වන විට පල්ලන්සේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ දක්වා කරන අද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය කුමන්ත්‍රණකාරී සහ කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියන එක. නමුත් මේ සිද්ධිවල ආසන්නතම හේතු හැටියට හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්. ඒ මර්ධන වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඊයේ රාත්‍රියේ 10 කාලට පමණ මැගසින් බන්ධනාගාරයේ තුල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාටුවක් කඩාගෙන 40ක පමණ පිරිසක් එළියට පැමිණ යම් කලාකාරී විදියට ඇසිරීමක් සිද්ධ වුණා. මේ පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වුණා. ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් මැදිහත් වෙලා මේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරලා තියෙනවා. ඒ වගේම අද උදෑසන 6:30ට කුරුවිට බන්ධනාගාරයේ ඇති වෙච්ච කලාකාරී තත්ත්වය තුල 2 දෙනෙක් මිය ගියා. 13 දෙනෙක් තුවාල ලැබුවා. රත්නපුර රෝහලේ දැන්ට ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. බන්ධනාගාර සියල්ලේම තත්ත්වය පාලනය කරලා තියෙනවා. ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ.
1: මේක බරපතල තත්ත්වයක්. කවුරු මොනවා කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මේක පිළිබඳව ඔබතුමන්ලා දැඩි පියවර ගන්නට ඕන.
2: මෙවැනි තත්ත්වයන් අපි බරපතල තත්ත්වයක් හැටියට සලකමින් කටයුතු කරනවා. මේක කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙනවා. මහජන ආරක්ෂාව සහතික කරනවා. රැඳවියන්ගේ බන්ධනාගාරයට අදාළව රාජකාරී කරන සියලු නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කෙටි කාලින වගේම දීර්ඝ කාලින වැඩ පිළිවෙල කීපයක් යෝජනා වෙලා තිනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල විසින් මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තිනවා. ගරු අධිකරණ ඇමතිතුමාගේ සභාපතිෙන් අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් පාර්ශ්වකරුවන්ගේ කැඳවීමක් කරලා තිනවා. ඒ හින්දා වහවහ කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා.
0: මේ අතර යුද හමුදා යතුරුපැදි ඒකකයේද මේ සඳහා යොදවා තිබුණා. මඩකලපුව බන්ධනාගාරයේ රැඳවුන් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි බන්ධනාගාර නිලධාරීන්ද පවසන්නේ. අනුරාධපුරයේ බන්ධනාගාරයේද ආරක්ෂාව තර කර තිබෙනවා. එමෙන්ම පල්ලිකැලේ දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා යෙදවීමට පියවර ගත්තා. බන්ධනාගාරවල ඇති වූ මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් විවිධ පිරිස් අදහස් පළ කළා. බන්ධනාගාර තුල මතු ඇති තත්ත්වයන් පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවයි අමාත්‍ය හර්ෂණ නානායකාර මහතාද කරුණු පැහැදිලි කළේ.
3: දැන් මේ තත්ත්වයන් නැති වෙන්න හැමෝම කියන විදිහට තදබදය විතරක්ම බලපානවා වෙන්න බෑ. පහසුකම් අඩුවීමම වෙන්න බෑ. අපට දැනෙන දේ තමයි අප විසින් මද්රව්‍ය ජාලයට එරෙහිව, පාතාලයට එරෙහිව විශාල මෙහෙමත් දියත් කරලා තිබෙනවා. ඒ වගේම ඉරගෙවල් තුලට මද්‍රව්‍ය එනක වළක්වන්න ගන්න පුළුවන් හැම පියවරමත් අරන් තියෙනවා. ඉතින් මේ පියවර ගැනීමේදී යම් ප්‍රතිරෝධයක් නැගෙන බව තමයි පේන්නේ. විශේෂයෙන් අපි ප්‍රසන්නතර මද්‍රව්‍යයන් එක නැවැත්වීම, සෝ ඒ හරහා කරන ගනුදෙනු ව්‍යාපාර නැවැත්වීම. ඉතින් ඒක නිසා මේකට යම් බාහිර පාර්ශ්වයකගේ මැදිහත් වීම තියෙනවද, බලපෑම තියෙනවද කියන එක තමයි අපි අවධානය යොමු කරමින් ඉන්නේ. ඒතර මේ වන විට ඒ සියලුම බන්ධනාගාරවල තත්ත්වය සමනය වෙලා තිබෙනවා. ඒ අනුව අපි නිතරම යාන්ත්‍රණ හදලා තිබෙනවා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕන විදිහට.
0: බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ කැඳවුම්කරු සුදේස් නන්දිමාල් මහතා ඒ පිළිබඳව මෙලෙස කරුණු පැහැදිලි කළා.
1: අපි හොඳටම දන්නවා මේ ලංකාව පුරා බන්ධනාගාරවල විශාල වශයෙන් මේ මද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙනවා. මේ මද්‍රව්‍ය ජාවාරමේ එක පැතිකඩක් විදිහට තමයි ඊයේ මැගසින් බන්ධනාගාරය තුළ මේ කලබලකාරී තත්ත්වය ඇතිවීම හේතුව වෙලා තියෙන්නේ. මේක වෙනත් විදියකට කුමන්ත්‍රණකාරී විදියට ඉස්සරහට යන තත්ත්වයක් අපිට පේනවා. මොකද දිගින් දිගටම මේම බන්ධනාගාර තුළ මේ තත්ත්වය ඇති වෙනවා කියන්නේ මේක දැන් තදබදයට එහා ගිය වෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඉතින් මේවා පිටිපස්සේ යම් දේශපාලන උවමනාවල් ඉෂ්ට කරගන්න හදනවනම් නැති වෙන්නේ මේ රටේ මිනිස්සු පහුගිය ආණ්ඩුවල හිටපු කුඩු රජවරු අද බන්ධනාගාර තුල ඉන්නවා. ඉතින් මේගොල්ලොන්ට මේවා අවුස්සන එක මහ දෙයක් නෙමෙයි. සිතා මතා ඇති කරන දෙයක් දෝ කියලා සැකයක් අපිටත් තියෙනවා. මං ඒකයි කියන්නේ වහාම මේ සම්බන්ධව ආණ්ඩුව පියවර ගන්න ඕනේ, නැත්නම් ලොකු විනාශයකින් මේක නවතිනවා.
0: වමේ කේන්ද්‍රයේ කැඳවුම් කරු චමීර පෙරේරා මහතාද මාධ්‍ය හමුවකට එක්වමින් බන්ධනාගාර නොසන්සුන්තාව පිළිබඳව අදහස් පළ කළා.
4: අපිට බොහොම පැහැදිලිවම පේනවා මේ මොහොතේදී මේ පවුලට, බත්බැලයන්ට, උන්ගේ කුලි මිනිමරුවන්ට එළියේ පාස්කු ප්‍රහාර ගහන්න බෑ, බෝම්බ තියන්න බෑ. දැන් බෝම්බ තියන්න පටන් අරන් තියෙන්නේ, කැරලි ගහන්න පටන් අරන් තියෙන්නේ, කුමන්ත්‍රණ කරන්න පටන් අරන් තියෙන්නේ හිරගෙවල් ඇතුලේ. ඒ නිසා අපිට පේනවා බොහොම පැහැදිලිවම දැන් මේ පෝරකයට යන්න නියමිත මේ පවුලේ උන්ගේ බත්බැලයෝ, උන්ගේ සට්ටඹි, උන්ගේ කුලි මිනිමරුවෝ, මේ හැම එකෙකුටම ගැලවෙන්න තියෙන්නේ බන්ධනාගාරේ. මේ බන්ධනාගාර කුමන්ත්‍රණයන් කුමන්ත්‍රණ මේවා දිහා හැක් ගහගෙන ඉන්නේ කියන එක අපි නැවතත් රජයෙන් ඉල්ලා සිටිනවා.
0: ජනබලය සාමූහිකයේ විදර්ශන කන්නන්ගර මහතාද අදහස් පළ කළා.
5: ඉතින් අපිට පේනවා මේක දැන් එක දිගට රැල්ලක් වගේ මතුවෙමින් යනවා. විශේෂ බන්දනාගාර ඇතුලේ තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාලයන්, පාතාල සම්බන්ධතා යම් විදියකට අවම කරන්න මේ දරණ උත්සාහයට දක්වන ප්‍රතිවිරෝධයක් කියන එක අපිට නිශ්චිතවම දැන් පෙනෙමින් තිබෙනවා. අපිට පේනවා මේ ආණ්ඩුව නිශ්චිතවම කරගෙන යන ක්‍රියාවලිය තමයි ජනවරමෙන් ලැබුණු දූෂිතයන්ට අර කියන කුජීත විපක්ෂ බලවේගයන්ට බේරට කොල්ල කාපු මංකොල්ල කාපු මේ දේශපාලුවන්ට මේ දඩුවන් දීමේ නෛතික දඬනය ලබා දීමේ ක්‍රියාවලිය මේ වෙනකොට අපිට පේනවා අදිෂ්ඨාන සහගතව ආණ්ඩුව පැත්තෙන් පනගන්වමින් තිබෙනවා. එතකොට මේකට කුපිත වෙලා තියෙන කණ්ඩායම් ගොඩක් තමයි මේ වෙලේ මේ කාරණේ උසගන්වමින් තිබෙන්නේ. මේන් කුපිත වෙලා තියෙන එක කණ්ඩායමක් තමයි මේ චෝදනාවන්ට ලක් වෙමින් ඉදිරියේ බන්ධනාගාරගත වෙන්න නියමිතව ඉන්න සහ දැනටත් බන්ධනාගාරගත වෙලා ඉන්න විපක්ෂ දූෂිත බලවේගයන් පුද්ගලයන් නියෝජිතයන් විසින් මේක පිටිපස්සේ ඉඳලා මේ බන්ධනාගාරවල කැරලි ඇති කරමින් ඔවුන් උත්සාහ කරනවා යම් ආකාරයකට මේ රටේ ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති කරමින් පාතාල බලය නැවත උසිගන්වමින් මේ ආණ්ඩුවට එරෙහිව කැරල්ලක් ගහන්න පුළුවන්ද කියලා උත්සාහ කරමින් ඉන්න බවක් පේනවා. මේ සැලසුම් සහගත කුමන්ත්‍රණය පැහැදිලිවම නවත්තන්න පුළුවන් ඒකට ජනතාවගේ ආශිර්වාදය තියෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ.
0: බන්ධනාගාර රැඳවුවන්ගේ ගැටලු සොයා බැලීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණා. මෙරට බන්ධනාගාර 33ටම අදාළ නිලධාරීන් පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විතව මෙම යාන්ත්‍රණයේ ඉදිරි සතියේ ස්ථාපිත කිරීමට නියමිත බවයි සාකච්ඡාවට එක් වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ.
6: අද දිනේදී ගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රැස්වීමක් පැවැත්වුවා. මෙතනදී අපි සාකච්ඡා කෙරුණේ මේ හිරගෙවල් 33ේම රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධ කටයුතු. මේ වන විට යම් තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේට වඩාත් සාර්ථකව මුහුණ දෙන්න ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමේ ක්‍රමයක් පිළිබඳව. ඒ අනුව අද අපි තීන්දු කරනු ලැබුවා සෑම හිරකයක්ම අලලා ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන්න. ඒකාබද්ධ යාන්ත්‍රණය වෙන්නේ බන්ධනාගාර සේවය, පොලිසිය, STF එක, අවශ්‍ය අවස්ථාවල ත්‍රිවිධ හමුදාවේ සහයද සහිතව ඒකාබද්ධ රැපිඩ් රෙස්පොන්ස් යුනිට් එකක්. ඒ කියන්නේ ඒකෙන් මූලික බලාපොරොත්තු වෙන්නේ හදිසි අවස්ථාවලදී ආරක්ෂාව, රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම. ඊට අමතරව රැඳවියන්ගේ සුබසාධනය, රස පරීක්ෂා වාර්තා පමාවීම, ඒ අවශ්‍ය සියලුම දේ, ආරක්ෂාව පමණක් නෙමෙයි රැඳවියන්ගේ අනිත් සියලුම දේ බලන්න. මොකද අපි දන්නවා යම් කුමන්ත්‍රණකාරී පිරිස් ඇතුළේ මේක මෙහෙව්වට මේවට සම්බන්ධ නැති පුද්ගලයොත් ඉන්නවා. මේ වෙනුවට අපි දන්නවා මීගමුව බන්ධනාගාරයේදී ඒ රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු 61කට දැන් අපරාධ චෝදනා ගොනු කරලා තියෙනවා මිනිමැරීම සම්බන්ධයෙන්. අපි කිසිදු අවස්ථාවක් දෙන්නේ නැහැ, චාන්ස් එකක් දෙන්නේ නැහැ මේක ඇතුළේ ඉඳන් ඒ ආකාරයේ කුමන්ත්‍රණකාරී අපරාධ කරනවට. නමුත් ඕක ඉන්නවා තව ඔවට සම්බන්ධ නොවන සාමාන්‍ය ජනතාව. අපි ඊළඟ සතියේදී මේ සාකච්ඡා කරලද යාන්ත්‍රණ, එහෙමත් නැත්නම් කමිටු ඒ ප්‍රසන්ස් 33ට වදාළව ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා.
0: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත ගැසට් කර තිබෙනවා. යාධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යරයාගේ නියමයකින් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වෙනවා. අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කර තිබෙන්නේ අවුරුදු 65ක් ලෙසින්. කෙසේ වෙතත් අගවිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67ට එළඹෙන දිනය හෝ ඔහු අගවිනිසුරු දුහුරියට පත්වන දිනයේ සිට වසර 6ක කාල සීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන දිනය බවද ගැසට් නිවේදනයෙහි සඳහන් වෙනවා. පාර්ලිමේන්තුව අදත් රැස් වුණා. එහිදී කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පසුගිය දාසේ දූරී අනතුරක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
7: කන්ටේනර් එකට හැප්පිලා ළමයි දෙන්නෙක් බයිසිකල් දෙකක ගිහිල්ලා බඩ හරියෙන් එයාගේ වෙන් වුණා. මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ කන්ටේනර් බස් වගේ ලොකු වාහන ඒ වලට ඉස්සර හයි කරලා තිබ්බ මැද ලයිට් පේලියා. ඒ වගේ ලයිට් හයි කරලා තියෙන ලයිට් පොලිසියෙන් යම් අවස්ථාවන්වලදී ගලවනවා. ඔබට පුළුවන් නම් ලොකු වාහන වලට යම් අනුතුරක් වළක්වා ගැනීම සඳහා ලයිට් එකක් හරි මොකක් හරි හයි කරන්න මම හිතන්නේ ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා.
0: අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට පිළිතුරු ලබා දුන්නා.
8: ඒ ලයිට් කියන්නේ ඩිස්ට්‍රැක්ෂන් එකක්. මේක විශාල වාහනයක්. මේකට බයිසිකල් වගේම පොඩි වාහන පේන්නේ නැහැ. ඒ නිසා ඒකට උත්තරේ තමයි රිවර්ස් කරනකොට රියර් සහායකයෙකුගේ උදව් ගන්න එක. අනිත් එක පාරේ රේස් යන්න නැතුව ජීවිතේ වටිනවා කියලා තේරුම් ගන්න බයිසිකල් මෝටර් සයිකල් පාවිච්චි කරන්න. අපි දැනට මහන්සියෙන් ඉන්නවා, පටන් අරගෙනමින් ඉන්නවා මන්ත්‍රීතුමා. මෝටර් සයිකල් වෙනුවෙන් ක්‍රමානුකූලව මේක එකපාර කරන්න බෑ. අවුරුදු ගාණක් ඇතුළතදී එක්ස්ක්ලූසිව් ලේන් එකක් දීලා මෝටර් සයිකල් අපේ රටේ විශාල ප්‍රසාර පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේ ආරක්ෂාව ඇති කරන්න.
0: යෝජිත විද්‍යුත් ගමන් බලපත්‍රය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රවුමාන් මහතා ප්‍රශ්නයක් මතු කළා.
9: පාස්පෝර්ට් එකක් ගත්තම ගරු කථානායකතුමා ගැටලු රාශියක් තියෙනවා. දැන් මේ පාස්පෝර්ට් එකේ ෆොරින් එක්ස්චේන්ජ් පිටු නැහැ. ඊළඟට ඔබ්සර්වේෂන් පිටු නැහැ. කොළවල ඒ ක්වොලිටි එක පිළිබඳව ගුණාත්මකභාවය පිළිබඳව ගැටලු මතු වෙලා තියෙනවා. මොකද සමහර තැන්වල අර ඉමිග්‍රේෂන් සීල් එක ගැව්වම කොළේ අනිත් පැත්තේ තීන්ත මතු වෙන ගතියක් පේන්න තියෙනවා. දැන් එදා පරණ පාස්පෝර්ට් එකේ පිටු 64ක් තිබුණා. ඒ 64 රට ගෙවපු ගානම තමයි දැන් මේ 48 ගන්නත් ගෙවන්නේ.
0: අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා.
2: මේක මිල ගණන් ගැන කිව්වා. මේ මිල ගණන් මේ පාස්පෝර්ට් එකට පමණක් නෙවෙයි, border control ඊට පස්සේ software මේක මේ පාස්පෝර්ට් එකට අදාළ කාර්යය රාශියක් තියෙනවා. ඒ හින්දා මේ මිල ගණන් අපි නෙවෙයි මේක සකස් කරේ, පෙර ආණ්ඩුවෙන් සකස් කරපු. නමුත් මේකට වියදමක් දරන්න වෙනවා. ඒ වියදම අනුව තමයි මේක ගණනය කරලා මේ විදිහට හදලා තියෙන්නේ. කිසිදු මේ පිටු අඩුවීම මේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතුවෙලා නැහැ. මුල් කාලේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතුවෙලා තිබුණා. ඔබ කිව්වා වගේම දෝෂ කිපයක් තිබුණා. ඒ දෝෂ නැවත අලුත් print එකේ දිවැරදි කරලා තියෙනවා. බොහෝ රටවල ලෝකේ චීනයේ පිටු 48යි, වියට්නාමයේ වාගේ පිටු 48යි, ඕස්ට්‍රේලියාව 37යි, කැනඩාවේ 42යි, මේ වාගේ ලෝකේ රටවල්වල පිටු ප්‍රමාණය සාමාන්‍ය මේ විදිහට තමයි තියෙන්නේ. පාස්පෝර්ට් එකක් පවත්වාගෙන යන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රමිති අනුව. මේ වෙනකොට අපේ පාස්පෝර්ට් එක යම් ප්‍රමිතිගත භාවයකට ස්ටෑන්ඩඩ්ස් වලට ඇවිල්ලා තියෙනවා.
0: වසරක් තුල ඊ පාස්පෝර්ට් මෙරටට ලබා දෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ සඳහා ගුවන් තොටුපලේ ගේට්ටු 12ක් සවි කිරීමටද කටයුතු කරන බවයි අමාත්‍යරය සඳහන් කළේ. ඒ මුජිබ රවුමාන් මහතා යොමු කළ තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්,
9: යෝජනා කරපු යෝජිත විද්‍යුත් ගමන් පලපත්‍රය එහෙම නැත්නම් ඊ පාස්පෝර්ට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී වර්තමාන තත්ත්වය ගැනත්, ඒ වගේම දැන් විද්‍යුත් ගමන් පලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය සහ ඊට අදාළ පබ්ලික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක පද්ධතිය ලබා ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වයත් පැහැදිලි කරලා කියන්න පුළුවන්ද?
2: ඊ පාස්පෝර්ට් එක සඳහා KPI සොෆ්ට්වෙයා එක ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ටෙන්ඩරයක් යමින් තිබුණා. මේ ටෙන්ඩරය අවසාන අදියර වෙන විට මේ පිළිබඳව පැමිණිලි කීපයක් ලැබුණා විශේෂයෙන් අභියාචනා කමිටුවට. ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් වුණා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය මේක ප්‍රසම්පාදන කොමිසමට යොමු කරා. ප්‍රසම්පාදන කොමිසමේදී පැහැදිලි වුණා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා. එහින්දා නැවත අපි තීන්දු කරා මේක අලුත් ප්‍රසම්පාදනයකට යන්න. එහින්දා ඉදිරියේදී මං හිතන්නේ PKI අලුත් ප්‍රසම්පාදන වැඩපිළිවෙලකට යනවා. දැනට ඊගේට් 4ක් එයාපෝර්ට් එකේ සවි කරලා තියෙනවා. ඉදිරි වර්ෂ තුල ඊගේට් 12ක් සවි කරන්න සැලසුම් කරලා තියෙනවා. වසරක් වැඩි කාලයක් ඇතුළත ඊගේට් වගේම ඊ පාස්පෝර්ට් එක මේ රටට ලබා දෙන්න කටයුතු කරනවා.
0: අනිත්‍ය පැවැතෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ ලබන සඳුදා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ පෙනී සිටින දරුවන් වෙනුවෙන් සිසු සැරිය ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ සඳහා විශේෂ බස් රථ යොදවන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මෙරැන්ඩෝ මහතා සඳහන් කළේ.
10: සියලුම මාර්ගස්මගි ප්‍රවාහන අධිකාරීන් වලටත් ශ්‍රී ලංකාවටත් දැනුම් දීලා තියෙන්නේ ඔවුන් යටතේ ලියාපදිංචිලා තිබෙන සියලුම බස් රථ මේ සඳහා ධාවනයට එක් කරන්න කියලා. මෙහිදී ඔවුන්ට අපි සහනාධාර මුදලක් ගෙවනවා. එක දරුවෙක් මේ බස් රථයක රැගෙන ගියත් අපි සම්පූර්ණ සහනාධාර මුදල් ගෙවනවා. ඒ නිසා අපි සියලුම බස් හිමියන්ට මෙමගින් දැනුම් දීලා තියෙනවා. මේ විභාග කාල සීමාව තුළ ඔබගේ බස් රථ ධාවනයට එක් කරලා මේ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ඒ සේවාව ලබා දෙන්න කියලා ඔවුන්ට හිමි ගෙවීම් අපි සුපුරුදු පරිදි සියලුම ගමන් ගන්න දිනවලට අදාළව අපි ගෙවීම් සිදු කරනවා. ඒත් එක්කම අපි මේ බස් රථ යොදවන කාල සීමාව ගත්තොත් වෙනදා අපි මේ සිසු සැරි යොදවන්නේ පාසල් පටන් ගන්න වෙලාවත් අවසන් වෙලාවත්. නමුත් මේ විභාග කාලසටහන් යම් කිසි මට්ටමින් වෙනස් මේ කාලයේදී. ඒ අනුව තමයි අපි මේ බස් රථ යොදවන්නේ විශේෂයෙන් විභාග ආරම්භ කරන මොහොතට පෙරත් විභාග අවසානයේ වෙලත් ඒ පාසලෙන් ගමන් කරන්නත් තමයි අපි මේ බස් රථ යොදවලා තියෙන්නේ. මේදී පෞද්ගලික බස් වසරත මෙන්ම ශ්‍රී ලංකාව වසරතත් අපි යොදවලා තියෙනවා 1700ක වගේ ප්‍රමාණයක්. වෙනදා සිසුසරි බස් රථයේ ගමන් පාසු සල්සා ගන්න පුළුවන් සිසු දරුවන්ට සහ අවසරලත් ගුරු බවතුන්ට. මේ අවස්ථාවේදී අපි දරුවන් සමග ගමන් කරන දෙමව්පියන්ටත් අපි ගමන් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.
0: ඉදිරි විභාගවලදී ආපදා තත්ත්වය මතුවොත් සියලු ස්ථානවලට අදාළ නිලධාරීන් මෙන්ම අවශ්‍ය උපකරණ යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළා.
11: විශේෂම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙම ඇදිරියේ විශේෂ අංක පහක් අපි ලබා තීමන නිමෙති තිබෙනවා. ඒ දරුවන්ට සහ දෙමව්පියන්ටත් විභාග දෙපාර්තමේන්තුවේ සීරම නිලධාරීන්ටත් අකණ්ඩවම සම්බන්ධ විය හැකි වෙනම කාර්ය මණ්ඩලයක් සහිත දුරකථන අංක අපි පහක් ලබා දීමන නිමෙතයි. ඒ නිසා විභාගයේ ප්‍රථමයෙන් එය සීරම ජනතාව වෙත දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු වැඩපිළිවෙළ සූදානම් කළ තිබෙනවා. විශේෂයෙන්ම සියලුම පාසල් පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන මධ්‍යස්ථානය පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන පාසල් පිළිබඳවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් සීරුම ආකාරයේ සොයා බැලීම් සිදු කළ තිනවා. මාර්ග පද්ධතිය පිළිබඳවත් එය සුරක්ෂිත බව අපිට තහවුරු කළ තිනවා. පවතින වර්ෂා සාහිත්‍ය තත්ත්වයේ වැඩිවීමක් වුණොත් ඒ සඳහා පිළියම් යෙදීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය අපගේ උපකරණයන් ඒ අවශ්‍ය බලපෑම ලක්විය හැකි දිස්ත්‍රික්කවල බලපෑමකට ලක්විය හැකි ස්ථාන හඳුනාගත් ස්ථාන අසලට ලං කළ තිනවා.
0: මේ අතර 2026 වර්ෂය සඳහා රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා. මුස්ලිම් පාසල් සඳහා පාසල් වාරයේ අවසන් වන්නේ 2026 සැප්තැම්බර් 2 බදාදායි. සියලුම පාසල් සඳහා තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන සැප්තැම්බර් මාස 4 සඳුදා ආරම්භ කෙරෙනවා. ඒ අවසන් කෙරෙන්නේ දෙසැම්බර් මාස 4 සිකුරාදායි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුහුදු ප්‍රදේශ කීපයක් සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විරලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකියි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස දීවරසා නාවික ප්‍රජාවට දැනුම් දෙමින් කංකසන්තුරයේ සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකියි. මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් පවතිනවා. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල නිරත වන ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.53 දක්වා උසකට ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. මේ අතර අද දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ.
12: අද දිනේදීත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ඒ වගේම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිශිකවලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එම ප්‍රදේශවල අද දවසේ අහස වලාකුලින් බරව පවතින්න පුළුවන්. දිවයිනේ අභ්‍යන්තර කොටස්වලට සබරගමුව පළාතේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විටින් විට මිලිමීටර් 75 පමණ ඉක්ම වූ වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. උතුරු මැද, සබරගමුව, දකුණ ඒ වගේම මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හැමන පැයට කිලෝමීටර් 40-50 පමණ වූ තද සුළං තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා. නැතිවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. ඊට අමතරව සුළං හමන්නේ බස්නාහිර හෝ නිරිත දිසින් සුළඟේ වේගයේ සාමාන්‍ය පැයට කිලෝමීටර් 30-40 පමණ අතර අගයක් තමයි ගන්නෙ. විශේෂයෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 වගේ ඉහළ යන්න පුළුවන්. මේ නිසා එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමේ හැකියාව තියෙනවා.
0: වී සඳහා උපරිම මිලක් ලබා දී ගොවි ජනතාව රැකබලා ගනිමින් සාධාරණ මිලකට සහල් අල්ලවි කර පාරිභෝගික ජනතාවටද සාධාරණයක් ඉටු කිරීමට වත්මන් රජ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළා. කෘෂිකර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් මෙතෙක් වැඩිම ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ වත්මන් රජයේ යටතේ බවයි වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ.
13: ගොවිය බලා ගන්න ආණ්ඩුවක් හදලා තිනවා. අපි වැඩේ ගොවිය මාත්‍රත්වයට එක කරනවා. ඉතින් ගොවියගේ වී මිලදී ගන්න වැඩිම මුදල් වෙන් කරලා තියෙන මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ. මහා කන්නේට විතරක් මෙට්‍රික් ටොන් 79,000ක් මිලදී ගත්තා. අපි යල් කන්නේත් මෙට්‍රික් ටොන් 50,000ක් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නවා. ඒ වගේම අපි දැන් සැලසුමක් සකස් කරලා තියෙනවා. වියලවේ මණ්ඩලයේ සතු වීටෝග සහල් කරලා සතොස ලංකා සතොස සමුපකාර හරහා වෙළඳපොළට නිදහස් කරන්න. මොකද සහල් හිගයක් තිබුණ රටක සහල් අතිරික්තයක් දක්වා ගෙනත් තියෙනවා. මාස 4ක සහල් අතිරික්තයක් අපේ රටේ තියෙනවා. ඒ නිසා අපි වෙළඳපොළ තුල සහල් හිගයක් නැතුව ඉස්සරහට යන්න ගොවියටත් 120ක මිලක් දීලා තියෙනවා. පාරිභෝගිකයටත් රුපියල් 200ට අඩුවෙන් හාල් කන්න පුළුවන් වෙලා තියෙනවා. අනුරාධපුරයේ ගොයම් කපලා දැන් ගොයම් කපන එක වේගෙන් ගොයම් කපනවා. අනුරාධපුරේ තමයි වැඩිම දැන් තියෙන්නේ. මොකද අම්පාරිවරයි හම්බන්තොට ඉවරයි කිල්නොච්ච නගර පළාතේ වියස්සන ඉවරයි. ඒසම පොළොන්නරුව තව ටිකක් ප්‍රමාද වේ. හැබැයි ප්‍රමාණවත් වතුර තියෙනවා. ජලාශ තියෙන ප්‍රදේශවලට වැස්ස වැහලා තියෙනවා. ඒ නිසා නියග තත්වය වෙනුවට අපිට ප්‍රමාණවත් ජල මට්ටමක් පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. යල් කන්නට ප්‍රමාණවත් වතුර තියෙනවා වගේම මහ කන්න පටන් ගන්නත් අපි සූදානම් කරපු විදිහට ප්‍රමාණවත් වතුර තියෙනවා. ඉතින් අපි තත්ත්වයන් වලට මුහුණ දීමට සූදානම්ින් වැඩ කරමින් යනවා.
0: තායිලන්තයේ පාසලක සිදු වෙඩි තැබීමකින් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. තායිලන්තයේ බැංකොක් අගනුවරට ආසන්න පාසලක 9 වෙනි ශ්‍රේණියේ ගිණුම ලබන 14 හැවිරිදී පිරිමි ළමයෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවටයි අනාවරණ වුණේ. ඔහුද මිය ගොස් සිටියදී සොයා ගැනුණා. වෙඩි ප්‍රහාරත් සමග සිසුන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා දිව්‍යන ආකාරයේ විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දෙදාස් 25 වසර සඳහා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල කොළඹදී ඊයේ පැවතුණා. ඒ ක්‍රීඩා මාතය සුනිල් කුමාරගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. එදී වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවා ටීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මානය දිනා ගැනීමට පැතුම් නිශ්ශංක සමත් වුණා. ප්‍රභාත් ජයසූරිය වසරේ ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නා ලෙසයි සම්මාන දිනාගත්තේ. එක් දින තරඟ කාණ්ඩයේ හොඳම පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු සම්මාන හිමිකරගෙන තිබෙනවා. ඒ හොඳම පිතිකරුවා ලෙස සම්මාන දිනාගත්තේ චරිත් අසලංකයි. 20/20 හොඳම පන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීර සම්මාන හිමි කරගත්තා. පැතුම් නිශ්ශංක 20/20 කාණ්ඩයේද හොඳම පිතිකරු ලෙස සම්මානය හිමි කර ගැනීම විශේෂත්වයක්. 2025 වසරේ කාන්තා ක්‍රිකට් අංශයේ හොඳම එක් දින පන්දු යවන්නිය තුන්ිරියව් ක්‍රීඩිකාව සහ 20/20 තරගාංශයේ හොඳම පිතිකාරණිය මෙන්ම හොඳම තුන්ිරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත් වූ සම්මාන දිනාගත්තා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ රාත්‍රී 7:30ට ආරම්භ කෙරෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කලම්බු කැප්ස් සහ ගෝල් ගැලන්ස් කණ්ඩායම් අතරයි තරගය පැවැත්වෙන්නේ. එල්පීඑල් තරගාවලිය අවසන් මහා තරගය හෙට රාත්‍රී 7:30ට ආරම්භ වෙනවා. මේ වන විට ජැප්නා කිංග්ස් කණ්ඩායම ඊට සුදුසුකම් ලබා අවසන්. මැගසින් කුරුවිට පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්තාව මුළුමනින්ම පාලනය කෙරේ. බන්ධනාගාර උසස් නිලධාරීන්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක්. තායිලන්තයේ පාසලක වෙඩි තැබීමකින් 7 දෙනෙක් මිය ගොස් 30කට තුවාල. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම් නිශ්ශංක ක්‍රීඩිකාව චමරි අතපත් වූ. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. යළි හමුවෙමු හෙට පෙරවරු 9ට.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න. ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සන්තතිය තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979
4: අපේ ජීවිතයේ සමහර සුන්දර දේවල් වගේම අසුන්දර දේවල් වුණත් අපිට ලැබෙනවා අපේ පවුලෙන් උරුමයක් විදිහට. අපි හරි කැමති කීර්ති ප්‍රශංසා දැනුම ධනය බලය මේ වගේ දේවල් අපිට පරපුරෙන් පරපුරට ලැබෙනවා නම් අපි ඉතින් හිතනවා ඒ ලැබීම් තුළ අපේ වාසනාව රැඳිලා තියෙනවා කියලා. ඒ වගේම තව සමහර විට අපිට ජීවිතේ අපි උපදින විටේ කිසි දෙයක් අප සතුව නොතිබිලා අපි ක්‍රමක්‍රමයෙන් මහන්සි වෙලා පියවරෙන් පියවර ජීවිතේ ඉස්සරහට යද්දී ඒ දේවල් අත්පත් කරගන්නා වෙන්නත් පොළොව. දැන් මේ කලා හැකියාව වගේ දෙයක් ගත්තාම අපි දකිනවා බොහෝ වෙලාවට පියාගෙන් පුතාට පුතාගෙන් පුතාට යන එහෙම නැත්නම් මවගෙන් දියණියට මේ ආකාරයට කලා හැකියාවන් ගලාගෙන යන ආකාරයේ විශේෂම ගායනය රංගනය වගේ කටයුතු ගැන කතා කරද්දී ඒ අතරතුරේදී සාහිත්‍ය පිළිබඳව තිබෙන රුචිය ආදරය රසිකත්වය මේ සියල්ල පියාගෙන් පුතාට ලැබිලා හැබැයි පුතා වෙනත්ම පැත්තකට යොමු වෙලා වරින් වර ඇවිල්ලා මේ කලා ලෝකයට එබෙනවා අපිට දකින්න ලැබෙන අවස්ථා දකින්න ලැබෙනවා. අද මම ඒ වගේ කතාවක් කිව්වේ අපි යන්න හදන්නේ රජරට මහ පොළව අපේ ලක්බිමට දායාද කළ ඉතාම සුන්දර නිර්මාණවේදියෙකුගේ ආදරණීය පුත්‍රයා හමුවන්න.

0: දිසානායකයන් කියලා කිව්වහම ලංකාවේ ගීත කලාව තුළ නොමැකෙන සටහන් තැබූ සාහිත්‍යවේදියෙක්, එවැගේම ගුරුතුමෙක්, ඉතින් එතුමන්ගේ ආදරණීය පුත්‍රයා ගී පද රචක වෛද්‍ය ගයමන් දිසානායක. කාලෙකට පස්සේ හමුවන්නේ අයිබන්, සුබ සන්ධ්‍යාවක් ඔබට.
1: අයිබන් මොනික, සුබ සන්ධ්‍යාවක් ඒවා. බොහොම ස්තුතියි මුලින්ම මාව මේ සම්බන්ධ කර ගැනීම ගැන.
0: දැන් දෙනියාය මූලික රෝහලේ කටයුතු කරන්නේ. එතකොට කොළඹත් එක්ක තියෙන සම්බන්ධතාව මං හිතන්නේ ඉතාම ඈතලා ගිහිල්ලා තියෙනවා. රජ රටින් එනවා කොළඹට, ඊට පස්සේ ආයි යනවා රජ රටට අධ්‍යාපන කටයුතු වලට, ඊට පස්සේ ආයිත් වරම් ලැබෙනවා කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට එන්න. ඉතින් ওই හැම කටයුත්තක්ම අතරේ අපිට ගීතත් ලියනවා, ඒ වගේම මේ වේද හෙදකම් පැත්තත් ඒ විදිහටම කරගෙන යනවා. මට එහෙම අහන්න බෑ ගීත රචනයටද කැමති, වෛද්‍ය විද්‍යාවටද කැමති කියලා. ඔබට උරුම සහ ඔබට හැකියාව තිබෙන ශිෂ්ටයන් ඔස්සේ ඔබ ඉදිරියට යන්නේ. දැන් ගීත ලියන්නේ නැද්ද? ගීත ලියීම කරගෙන යනවද?
1: ගීත ලියීම ති මං පොඩි කාලේ ඉඳලම පෙම්බැන්ද දෙයක්, වෛද්‍ය විද්‍යාව වගේම එකට එකම ආසාවෙන් කරගෙන යන දෙයක්. විශේෂයෙන් පරංකාරිය ලියන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විදිහට මේ අවුරුදු 25-30 මගේ හිතට සංකල්පයක් ආවම මම ඒක විකාශනය කරලා ගීතයක් බවට පත් කරනවා. ඉතින් ඒ කලා කටයුතු කරගෙන යන ගමන් රැකියා කටයුතු, ගෙදර දොර වැඩ කටයුතු කරගෙන ඉන්නවා.

0: যদি তোর ডাক শুনি কেউ না আসে তবে একলা চলো রে।
1: মানবীয় প্রেমে সৌন্দর্যাত্মক বিয়মন সাদ দিয়ে তাহার।
2: আদরণীয় ආරම්භයකට අපි යන්න සූදානම්. මොකද මේ අපේ හිතවල තියෙන හැඟීම් අපිට අපි ගැන විතරක් නොහිතා රට ගැන ජාතිය ගැන අභිමානයෙන් හිතන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් කවුරු නැතත් අපි තනිව හිතලා අපිට කරන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ අපිට ලැබුණ මිනිසත්කමට අපිට දෙන්න පුළුවන් හොඳම කෘතවේදීත්වය. මේ ගීතය ඉන්දිය නිදහස් සටනට ප්‍රබල උත්තේජනයක් සැපයෝ නිර්මාණයක් අර රුසියාවේත් සාහිත්‍ය ප්‍රබෝධයෙන් රුසියාවේ ඒ දේශපාලනික විප්ලවයට මඟ කිව්වා වගේම තාගෝර්තුමන්ගේ නිර්මාණ ඇසුරෙන් බොහොමයක් දේවල් ගීත බවට පත්වලා තියෙනවා. මේ ගීතය මං හිතන්නේ ගායනා කරලා තියෙන අමිතාබ් බච්චන්, කිෂෝර් කුමාර් මේ වගේ විවිධ පරපුරවල ගායන ශිල්පීන් ශිල්පිනියන් රංගන වේදීන් ගායනා කරලා තියෙනවා. හැබැයි අද ශ්‍රේයා ගායනා කරන ගීතයත් එක්ක අපි මේ ගීතය ගැන කතා කරමු. ඔබ කොහොමද මේ ගීතයට ප්‍රවිෂ්ට වෙන්නේ
3: කියලා? මුලින්ම ඇයි මම මේක තෝරගත්තේ කියන එක. ඇත්තට මේ ගීතයේ තියෙන සත්‍යයට ප්‍රේම කරන ගැන තමයි මේ ගීතේ ලියවිලා තියෙන්නේ 1905 දී. රවීන්ද්‍රනාත් ටාගෝර්තුමාත් මේක වෙනත් ඔය භජන් ගීත වකට තිබුණ ගීත කීපයක ආශ්‍රයෙන් තමයි ලියලා තියෙන්නේ. ඒ කාලෙදි මේ ඉන්දියා ජාතික සටන කුළු ගැන්වීමෙන් තිබුණු කාලෙක ඒ සටන වෙනුවෙන් ලියුවත් දැන් අවුරුදු 100 ගානකට පස්සෙත් අදටත් අදාළ විදිහට එතුමන් මේක රචනා කරලා තියෙනවා. ඉතින් මේ ගීතෙන් කියවෙන ඇත්තටම තමන් සත්‍ය වෙනුවෙන් ගමන් කරන ගමනකදී අනිත් සියලු දෙනා ගමන්ගෙන් ඉවත් වෙලා ගියත් තමන් සත්‍ය විශ්වාස කරනවා නම් ඒකෙන් නොසැලී ඉදිරියට යන්න කියන එක. මේක දැන් ඉන්දියාවට වගේම අදට අපේ රටට වුණත් අදාළ කරගන්න පුළුවන් ඉතාම මිහිරි ගීතයක්. විවිධ ගායනා කරලා තිබුණත් මමත් හරි ආයස්සම ගායනයේ ශ්‍රියා ഘോഷාල්ගේ. ඒකයි මම මේ ගීත තෝරගත්තේ.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර ආදරෙන අහගෙන ඉන්න ඔබ අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය. තන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය. යළි යළිත් විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවැත්වු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශූරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට එන්.බී. වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. ඒ වගේම දෙවෙනි පුරා විහිදී තිබෙන NLV අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරය නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLV. සඳතිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000 - 1200 අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි, නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 - 677 - 579 දුරකථන අංකයට.
0: සඳදිය දහර.
1: ඊළඟ ගීතය ආචාර්ය නන්දා මාලනීය සංගීතවත් කොට ගායනා කරන්නේ මහාචාර්ය සුනිල් ආදීරත්නයන්. මේ ගීතය රචනා කළේ ජීවිතයේ මේ සතුට, පරම ධනය, නිරෝගී සුවය අපි ලැබිය යුතුමයි. ඒ ඔස්සේනේ අපිට සතුට ලබා ගන්න බලන් වෙන්නේ. හැබැයි දෙමාපියන්ට දරුවෝ ඉන්නවා නම් මං හිතන්නේ කැම බීම නැතත් ජීවිතේ කොයිතරම් අගහිඟකම් තිබුණත් දරුවන්ගේ හිනාව දකින්න පුළුවන් නම්, ඔවුන්ගේ කටහඬ ඇහෙන මානෙක ජීවත් වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි ඔවුන්ගේ ජීවිතයේ සතුට. මේ සියල්ල සදා සමයේදී ඔවුන්ගේ ජීවිතවලින් ඈත් වෙනවා. ඒකට ආර්ථික, සමාජ, සංස්කෘතික කාරණ බලපානවා. අපිට ඒවා කිසි ලෙසකින්වත් කොයි පසකටවත් චෝදනා එල්ල කරන්න බෑ. අපිටත් වෙයි ඉස්සරහට.
2: අතර දැනට මටත් වෙලා තියෙන මොකද මම මාතර දැන් පදිංචි. මගේ අම්මයි අප්පච්චි අනුරාධපුරේ. ඉතින් මං කැමැත්තකින් නැති වුණත් ඒගොල්ලෝ සමහරලාට යන්තරමට හරි මේ වගේ හිතනවා ඇති. ඉතින් ඒක විතරක්ම නෙමෙයි මේ ගීතයට මම කැමති වුණේ තව ගීති සම්බන්ධ කාරණා ගොඩක්. එකක් තමයි මේ ලංකාවේ දැන් ගායකයෝ ගොඩක් ඉන්න තනි නිර්මාණ ශිල්පියෝ. හැබැයි ගායිකාවන් අතර හරිම හරියක් අඩුයි. ඒක සාමාන්‍ය අපි තමුකෝ නීලා වික්‍රමසිංහන් තනි නිර්මාණ කරනවා. ඊට පස්සේ සුදත්ත නායක ප්‍රමුඛම කෙනෙක් තමයි මේ නන්දා මාලිනී. මොකද මේ ගීතයේ තනුව නන්දා මාලිනීගේ. ඉතින් එයාගේ තනු රසවත් තනි නිර්මාණ බොහොමයක් තියෙනවා. මියුර්තම තනුවක් තමයි මේක එකක්. දෙවෙනි එක තමයි මට හිතාගන්න හරි අමාරුයි මේ මහාචාර්ය සුනිල් රත්නයන්ගේ මේ පරිකල්පනය. එතුමාගේ තරුණ කාලයේදී ලියපු ගීතයක්. එතුමා විවාහක කෙනෙක් හැටියට. ඉතින් මම හිතන සමහරලාට වෙන කෙනෙක්ගේ අත්දැකීමක් හරි මේ නිර්මාණශීලීව මෙහෙම සංවේදීව සියුම්ව අපිට දැනන ආකාරයට මේ ලියපු එක ගැන මට පුදුම විස්මයක් තියෙන්නේ. ඉතින් මමත් හැමදාම එක වගේ රසවින්දන ගීතයක්. ඒකයි මම මේක තෝරගත්තේ.

0: හර
1: හොදනා තොරගන්න ගීතයක් අපි මේ ගීත ගැන කතා කරද්දී දැන් ගීතය තුළ තියෙන ආදරය ඒවගේම මේ සිහිපත් කරලා දැන් අපි ප්‍රේමයක් ඇතුලේ දීර්ඝකාලීන විරහවක් නොවුනට කෙටිකාලීන විරහව අපි අත්විඳිනවානේ. එහෙම විරහවක් මේ ගීතය තුළ තියෙනවා කියන කාරණාවත් එක තමයි අපි මේ ගීතය අහන්නේ. බොහොම ආදරය කරන ගීතයක්. ඔබ ගීපද රචකයෙක් ලෙස ලංකාවේ බොහෝ දෙනා හඳුනා ගන්න බොහොම සුන්දර ගීතයක්. අචරෝහණ වීරසිංහන්ගේ සංගීතයට ක්‍රිෂාන්ත රන්දක ගායනා කරන්නේ. මේ ගීතය තුළ තියෙන්නේ ඔබේ අත්දැකීමක්ද?
2: එතරම් මගේ අත්දැකීම මෙහෙම මම අර මම කලිනුත් කියලා තියෙනවා මේක මම නුවර හිටිය කාලයක් මම අවුරුදු ඒ ලෙවල් කරලා ඒ කාලේදී දැන් මටත් පොඩි හුදකලාවක් තිබුණා ඇත්තටම ප්‍රේමයක් ප්‍රාර්ථනා කරගෙන හිටපු කාලයක්. ඉතින් දවසක් හවස මම ඇත්තටම මෙහෙම ආදරෙන් යන යුවලක් දැක්කා. ඒක තමයි මගේ අත්දැකීම. හැබැයි මම එතන පරිස්සම් වුණා මේ අත්දැකීම පොදු කරන්න පුළුවන් කොහොමද කියලා. ඒ නිසා මම වැඩි විස්තර කරන්න ගියේ නැහැ මේ ගීතේ. ඒ කියන්නේ මෙතන තනිකරම අර රසයේ විප්‍රලම්භය කියන එක තමයි මතු කරන්න උත්සාහ කළේ. ඉතින් විප්‍රලම්භය කියන අතරම භරතමුනිගේ රසනාවයෙන් ශෘංගාරයේ එක ප්‍රභේදයක්. ඒ වගේම අතරම මේ ලෝකයේ පළවෙනිම ගීතය ශ්ලෝකය කියලා මේ සලකන වාල්මිකීගේ ශ්ලෝකයක් මේ මුල් වෙලා තියෙන විප්‍රලම්භයට සක්වාලීනයට විදලා මැරුවේ වෙලා. ඉතින් එතකොට දැන් අර අත්දැකීම තමයි විකාශනය කරන්න උත්සාහ කළේ. දැන් අතරම විප්ලම්භය කියන්නේ උනුන් ආශ්‍රය පතන ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක්ගේ ආශ්‍රය වැළකීම නිසා ඇතිවන දුකනේ. ඒක හේතුව කුමක්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ අතරම. විවාහකද නැද්ද ප්‍රේම කරනවද කියන එක ඒක තමයි මේ ගීතේ මතු කරන්න උත්සාහ කළේ.
1: දැන් මේ ගීතය රචනා කළා ඊට පස්සේ ඔබ මේ ඒ කාලේදී ඔබට වරම් ලැබෙන වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න මේ ගීතය අතිශයින් ජනප්‍රියත්වයට පත්වීමත් එක්ක ඔබ වෛද්‍ය සසුවෙක් විදිහට ලැබපු අත්දැකීම කොහොමද කියලා මතක් කරන්න පුළුවන්.
2: පළවෙනිම දේ මේ ගීතය ඇත්තටම මේ පටිගත වෙන එකට මම රම්බුගණ සිද්ධාර්ථ හිමියන්ට නායකයති වෙන්න ඕනේ. මොකද ඇත්තට මුලින්ම පටිගත වුණේ මේ අව්වේ මුතවට වපුරා කියන ගීතය. පසුව ක්‍රිෂාන්ත රන්දකයන්ට ගොඩක් ගීත රචන ලැබුණා. මේ පළවෙනි ගීත කීප ජනප්‍රිය වුණා බොහොම අතිශයින්. දැන් දෙවෙනියට මේ ගීතය තිබුණත් ඒක පටිගත කරන්න පොඩි දුෂ්කරතාවයක් තිබුණා. ඒ වෙලාවේදී රඟුණ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ මාත් එක්ක පුද්ගලිකව රෝහණිවර සිංහන් ගාවට ගිහිල්ලා මේ මම හඳුන්වා දීලා මේ ගීත රචනාපත් කරලා ඒක නිසා තමයි අතර මේක දෙවෙනි කොටස විදිහට විපදුරෙන් සංගත්තරියට තුලත් කරන්න ලැබුණේ. ඉතින් වෛද්‍ය විද්‍යාලයේ ගොඩක් දෙනෙක් දැන් නමින් අඳුරන්නේ නැහැනේ මේ ගීතය අගය යනවා මම ලිව්වේ කියලා දන්නේ පස්සේ. ඒක ඉතින් කාටත් පුදුමයක් වුණාද මටත් ඇත්තටම මේ මටත් ලොකු සතුටක්. දැන් අද දක්වා දැන් මම ගීත රචකයෙක් විදිහට කවුරු අඳුරන්නේ මේ ගීත දෙකින් තමයි.

0: වෙලාව රාත්‍රී 7යි විනාඩි 27යි. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: හෙලෝ මැඩම්.
2: සර්.
1: සර් නීති මැඩම්.
2: නීති?
1: ඔව් මැඩම්.
2: කමක් නැහැ. ඇව නැගිටවන්න. කතා කරන්න ඕන.
1: මැඩම් ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ කතා කරන්න එපා, රෙස්ට් කරන්න කියලා මැඩම්.
0: ධනංජය සිරිවර්ධන නිර්මාණයක්. තාපින් පෙන්නා.
3: හරි සර්, මේ විදිහට දක්ෂතාවය තියෙන මෙතනට නොගල වෙන කෙනෙක් ආව. යා මේකට ගන්නවා. එහෙම කරන්නේ නැහැ.
0: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. වෙලාව රාත්‍රී 7:30.

0: ITN රටට වග කියන රේඩියෝ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංසතිය තහර සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමුකු වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජාග්‍රහයකයෙකු බවට පත්කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලවිකර ලොතරැයි පතකෙට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජාග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලවිකල ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර සොඳුරු හමුවීම ගීපද රාජකෙක් කිව්වහම තමයි අපි හැමෝම බොහොම ආදරය කරන්නේ හඳුනන්නේ. හැබැයි ඊට එහා ගිය බහරදොර වගකීමක් ඉටු කරනවා ඔහු. දැන් වර්තමානයේ වන විට දෙනියාය මූලික රෝහලේ විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනවා. වෛද්‍ය ගයම්මන් දසනායක මහතාද පැපහමුවන්නේ

0: සමහර දේවල් තියෙනවා අපි ටිකක් කර විප්ලවකාරී විදිහට ටිකක් අපි කියන වෙනස් විදිහට හිතනවා කොහොමද කියන රැඩිකල් කියලා මම හිතනවා මේ රසවින්දනයේදී සමහර තැන්වලදී තාත්තත් යම් යම් චෝදනා එල්ල කළා මේ ගීත අහනකොට මොනවද ඇයි එහෙම අහන්නේ කියලා සමහර වෙලාවට ප්‍රශ්න අහන්නට ඇති මොකද එතුමන් අසුරු කරන ඒ සාහිත්‍යයට සහ මේ ගීත කලාව ටිකක් වෙනස් මාවත් දෙකක ගමන් කරන නිසා හැබැයි ඒක ඇත්ත තාම එහෙම තියෙනවා චන්ද්‍රා දේවාදිත්‍ය මේ ගීතය ලියන්නේ සුනිල් පෙරේරා වී අදහස සංකල්පය සමග එකතු වෙනවා ගීතණු නිර්මාණය කරලා ගයනවා
1: මම මේ ඊට තෝරගත්ත එකක් තමයි මේ මම සුනිල් පෙරේරාට හරිම ආසයි ගොඩාක් කාලේ ඉඳලම ඉතින් අපි අපේ ගෙදර එහෙම මේ නිර්මාණ රසවින්දනයේ බාධාවක් තිබුණේ නැහැ ගොඩාක් කාලේ මට හොඳට මතකයි දැන් මම ඉස්සෙල්ලාම අඳුරගත්ත ගායකයා වචනවත් එක මම හිතන්නේ WD අමරදේවයන්ගේ ගීත මත අපේ ගෙදර තිබුණ මහගමසේකර ගීත කියලා ගීත පොතක් ඉතින් මට අකුරු කියවන්න පුළුවන් කාලේද මම කියවනකොට ඒ ගීත ගුවන් විදුලියේ වාදනය වෙනකොට මට ඒ ගීත වලට මේ ලැදියාකත මොකද මම දන්න ගීතයක් නෑ නේ ඒ නිසා ඒ වගේම දැන් හතියන්තේ අපේ නිමාඩු අම්මයි අප්පච්චි දෙන්නම ගුරුවරු සතියන්ති ඉරිදට යනවා මේ 10ට 12ට විතර වගේ මේ ජිප්සීස් කණ්ඩායමේ ගීත තියෙන වැඩසටහනක්. ඉතින් මම හැමදාම විවේකී ඉන්නකොට ওই ගීත නිතර අහන්න හැමනම හරි ආසයෙන් අහන මොකද මේ ඒ ගීත හැම වෙලාවෙම බොහොම නාට්‍යානුරූපීව කතන්දරයකුත් එක පුංචි ළමයෙක් වුණත් ඔලුවට හොඳට යන විදිහේ. පසු කාලේ නම තේරුම් ගත්ත දෙයක් තමයි මේ ගීතවල ඊට අමතර බොහොම විශේෂත්වයක් එකක් තමයි සුනිල් පෙරේරා මහත්මයා කටහඬ. ඒ කටහඬ අද්විතීය කටහඬක් විවිධාකාරයෙන් රසවිඳින්න පුළුවන් කටහඬක්. ඒක නාට්‍යයකට විහිළු තහලුවකට ගීතයකට ඒ වගේ දෙයකට භාවිත කරන්න පුළුවන් හොඳ පරාසයකුත් එක්ක. ඊටත් පස්සේ ගත්තොත් මම පසු කාලීනව දෙකපු දෙයක් තමයි පුද්ගලානුබද්ධ මෙතුමා සතුව තිබුණා කියලා මම අහලා තියෙන විශේෂ ගතිගුණ. ඒ කියන්නේ හැම වෙලාවෙම තමන්ගේ කියන පිරිස වෙනුවෙන් ගීත රචකයන් වෙනුවෙන් එතුමා පෙනී ඉඳලා ඒ අවශ්‍ය කරන විදිහට ඒගොල්ලෝ සලකලා රකබලා ගත්ත කෙනෙක්. ඉතින් මම එදා ඉඳලා අද දක්වාම ඔහුගේ ගීතවලට ආසයි විශේෂයෙන්ම තාත්තමට එනකොට ඔක්කොය ගීතවලට හරිම ආසයි. නමුත් මේ වෙලාවට වඩා ගැළපී කියලා හිතුණා මේ ප්‍රේමණී ගීත තරමක් ඔහුගේ ආරෙන් වෙනස් වෙලා ගියත් මට මෙතන දක්වන්න ඕන ඔහුට ඕනෑම ආකාරයේ ගීත ගායනා කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඒ නිසා මම මේ ගීතයට ආසයි.

0: ගීතමය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳ තියත හර
2: අද සඳුරු හමුවේම ගේ පදරච්චක වෛද්‍යගායමන්ද සනායක මහතා සමකෙන්. අපි දැන්න මම තොරතුරු විස්තර කතා කරගෙන ගියාම මම දන්නවා රජරට සේවයත් එක්ක තිබුණු බැඳියාව තාත්තගේ ඒ සම්බන්ධතාවයන් එක්ක කලාවට ඔබ නිරන්තරයෙන් ආදරය කරන කෙනෙක් බවට පත්වනට ඇති කියලා. ජීවිතයේ ඉලක්ක ගැන කතා කරනකොට ශිෂ්‍යත විභාගයේ ඉඳන්ම දක්ෂතා ඉහෙලින්ම පෙන්නලා රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙනවා. රාජකීය විද්‍යාලෙන් දැන් නැවත අනුරාධපුරයට ගිහින් අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබලා විද්‍යාංශයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගෙන වෛද්‍ය පීඨයට එනවා. මේ ජීවිතයේ මේ අරමුණු ඉලක්ක ඔබ විසින් නැති කරගත් ඒවාද ඔබට මඟ පෙන්වීමක් වශයෙන් මෙහෙම කරනවා කියලා හිතුවද, නැත්නම් මේ යන මාවතේ ස්වභාවයෙන්ම ඔබ තුළ තිබෙන දක්ෂතාවයන් නිසා මේ වගේ ගමනක් ආවද?
3: නෑ, මම නම් හිතන්නේ මගේ දක්ෂතාවය කියලා. හේතු දෙකක් වුණා පොඩි කාලේ. ඇත්තටම ඒ කුඩා කාලේදී මම මට අඩු වයසින් මොන්ටිසෝරිකට යන්න වුණා. මොකද අපේ ගෙදර කෙනෙක් නැහැ, මම බලාගෙන අම්ම අප්පච්චි දෙන්නම ඇමරිකාවට යනවා. ඒගේ මොන්ටිසෝරියේ අපි කියන ලොකු මිස් පෙරේරා කියලා ගුරුතුමියක් හිටියේ, වයවෘද්ධ ගුරුතුමියක්. ඇය මට නිතරම කියනවා මේ ඇයගේ පුතා මේ වෛද්‍යවරයෙක්. ඒවකට ඔහු පසු කාලීනව අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩිරෙක්ටර් ජෙනරල් බවට පත් වුණා. ඔහු අතුල කහඳලිගේ මහත්මයා. පොඩි කාලේදී මම අවුරුදු 4 විතර එතුමි මට කියනවා මේ දැන් නොයා මගේ පුතා පොඩි කාලේ වගේ. එයා දැන් ડોක්ටර් කෙනෙක්. ඔයත් ලොකුලා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා මිස් කියනවා. ඉතින් ඔක එකක්. දෙවෙනි එක තමයි අතරම අපේ දවස්වල තිබුණ අසරණකම. මට හොඳට මතකයි අපේ අප්පච්චිලා ගැමියෝ. ඉතින් අපේ ගමේ කෙනෙක් ලෙඩ වුණත්, අපේ පවුල කෙනෙක් ලෙඩ වුණත් අපි පුදුම අසරණ බවකට පත් වෙන්නේ. අපිට මේ සමහර වෙලාවට මට හොඳට මතකයි අප්පච්චිගේ අක්ක ලෙඩ වෙලා මාස 3ක් රෝහලේ හිටියා. අපි අදටත් දන්නේ නැහැ මොකද්ද ලෙඩේ කියලා. ඉතින් අපි ගිහිල්ලා බලලා එනවා. අත්‍තරම අපි අහුවන සමහරලාට ඒ වෛද්‍යවරු අපිට පැහැදිලි කරා. අපි අහන්නවත් බයයි. ඉතින් මේ මට මතකයි 100ක් ගිහිල්ලා සමහරලාට මේ නැන්දා දකින්න දුක නිසා කොරිඩෝරේ ඉඳලා තමයි එන්නේ. ඒ කාලෙත් මට හිතුණා දැන් මේක ඉගෙන ගත්තොත් මටත් මගේ අඳුරණ අයටත් තව අයටත් මේක පොඩි පිහිටක් වෙයි කියලා. ඔය කරුණු දෙක තමයි. හැබැයි ඉතින් මට මෙතන මේ ඉඩ හදලා දුන්නේ තනිකරම අපේ අම්මා. මොකද අපේ අම්මා මේ ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරයෙක්. 3 වසරට තමයි අම්මා අවුරුදු 30 ගණක් මේ ගැන්නුවේ. ඉතින් එයා තමයි මට මුල් තල්ලුව දුන්නේ. නැත්නම් මම සාමාන්‍ය ස්වභාවයෙන් වැඩි පාඩම් කරන්න කැමති කෙනෙක් නෙමෙයි. මම ක්‍රීඩාවට මේ සංගීත තමයි ආස. ඉතින් එයා කුඩා කාලේ ඉඳලාම මගේ අකුරු ලියන දේ පවා මට තාම මතකයි. මට පොත් කියවන්න බැරි කාලේ එයා මේ දවස තුන මී පැණි කියලා පුංචි පත්‍රයක් ඕක ගෙනල්ලා මට ඇඳේ ඉඳලා කියලා දෙනවා. මේ ඒකෙන් තමයි මගේ රසමන සෑවිදි වෙලා මේ කියවන්න එහෙම හිතුනේ. එහෙම තමයි. ඉතින් මේ විතරට ඉන්නවම
2: උසස් පෙළ විභාගයෙන් මේ
3: මම පළාතින් පළවෙනි
2: උසස් පෙළ විභාගයේදී මේ උතුරු මැද පළාතේ ප්‍රථමයා විදිහට තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වෙන්නේ. ඒක ජීවිතේ කොයිතරම් ජයග්‍රහණ දේ මොහොතේදී. ඉතින් ඒ ජයග්‍රහණ අපි ඉතාම මේ අගය කරනවා. මොකද මම හිතන්නේ ප්‍රහන්නේ වැඩිහිටියන් විතරක්ම නෙවෙයි, අපේ විශේෂයෙන්ම මේ උසස් අධ්‍යාපනය හදාරන වයසේ නව යෞවන වියේ පුතුන් දිනවලුන් සමගින් රැඳෙන අවවාද අනුශාසන දීමක් නොවේ. නමුත් ජීවිතයට අරමුණු ඉලක්ක ඇති කර ගැනීම, අප හඳුනාගෙන අපේ ආයුතුමාගයක යෑම ගමනාන්තයේ තම සාර්ථක වෙන්නට හේතුවක් වෙනවා කියන කතාවට හොඳ උදාහරණයක් ඔබ ලබා දුන්නේ.

0: මහින්ද දෙසානායකයන්ගේ ගේපද සංකල්පනාව දර්ශන රුවන් දෙසනායක සංගීතවත් කළා. ඉතා මෑතකදී අප අතරින් සමුගත් තවත් රජරට සුවඳ, රජරට පොළොව හොඳින් හඳුනන නිර්මාණකරුවේ කැනස්ටි නානායකර මේ ගීතය ගයන්නේ.
1: ප්‍රේම ගීත ගැන කතා කරනකොට මට අප්පච්චිව මතක කරන්න මේ අප්පච්චි ගොඩක් ජනප්‍රිය ප්‍රේම ගීත. ඉතින් එතනින් මම මේ ගීතේ මට්ටියක් සුවිශේෂී එකක් තමයි මේ ගීතේ වැඩි අහන්න හම්බෙන්නේ නැහැ. මම වැලස්නානාකාරයන්ගේ හටනට හරි කැමති. ඔහු ඇත්තම රජරට ඉන්නකොටත් ඒ ගායකයන් අතර ප්‍රවීණෙක් ඒ කාලේ. ඔහු මේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල ගායන බෘන්දයට සහභාගි වෙච්ච කෙනෙක්. මට හොඳට මතකයි ඔහුගේ ලපලු ලතා මණ්ඩපේන් කියන ගීතය මාලිනී බුලත්සිංහලයන් සමඟ ගායනා කරන හරිම මිහිරි ගීතයක්. ඉතින් මම මේ ගීතේට වඩා කැමති වුණේ මේකේ තියෙන මේ ප්‍රේමණීය අදහසක් වුණාට මේක ඕනෑම සම්බන්ධතාවයකට පොදු අදහසක්. ඒ කියන්නේ අපි දුරකථන ඇමතුමක් ගත්තත් අනිත් කෙනාට එපා වෙනකන් කතා කරොත් ඉන්පසේ මොනසේ ආයෙ කතා කරන්න කැමති වෙන්නේ නැහැනේ. ඉතින් මේකේ තියෙනෙත් එහෙමයි. හැමදාම මේ සුවඳ විඳිනනේ සම්බන්ධතාවයේ සුවඳ විඳින්නට නම් අපි මේ සීමාව දැන ගැනීම හරිම වැදගත්. ඉතින් මේ ඒ වගේම තමන්ගේ වටිනාකම තියාගෙන සම්බන්ධතාව පවත්වා ගැනීම වැදගත් කියන එක ඒක මේ ප්‍රේමෙන් ඉපිරට ගිහිලා ඕනම සම්බන්ධතාවකට පොදු වෙන කාරණයක්. ඊට අමතර මේ අපේ මේ දර්ශන රුවන් දිසානායක ඔහුගේ මේ සංගීතය ඉතාම මිහිරි. ඒ හේතු නිසා තමයි මම මේ ගීතය තෝරගත්තේ.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳතිය තහර අසෝ දශකයේ නිර්මාණය වුණු ගීත ගත්තහම මේ මං හිතන්නේ ලංකාවේ අපිත් බටහිර ගීතද එහෙම නැත්නම් භාරත ගීතද කියලා බෙදගින් තොරව ඔය 80 දශකයේ 70 දශකයේ වගේ කාලවල ගීතවලට අදටත් අපි ආදරය කරනවා. ඒ තව ඔබ ඊළඟට අහන්නට තෝරගෙන තිබෙන ගීතය ගත්තහම අදටත් මේ ගීතය කොහේ හරි ඇහෙනකොට අපිට ඒ ගීතයේ පද මිමිනන තරමට අපේ හදවතට වඩාත් ළඟ ගීතයක්.
2: දැන් ඇත්තටම අපේ වින්දනය එක භාෂාවකට එක තාලයකට එක ශාන්තකට සීමා විය යුතු නැහැ. මම නම් කුඩා කාලේ හැම විදිහකම ගීත අහනවා. බුද වනාන්තරයක් ගත්තොත් කළුවර මේ ඊට පස්සේ සඳුන් වගේ වටිනායි කියන මේ ගහකොළ වගේම අපි වටිනාකමක් නැහැ කියලා හිතන නිදිකුම්බ පැලෙත් තිබ්බොත් තමයි වනාන්තරයක් වෙන්නේ. එතකොට දැන් මේ ගීතය විශේෂයෙන් ගත්තාම මේ රිචඩ් මාක්ස්ට තියෙන්නේ සුවිශේෂී කටහඬක්. ගොඩක් අය හිතනවා මිහිරි කටහඬක් තමයි ගායනට සුදුසු කියලා. දැන් මේ ගායන කටහඬ එහෙම අපි සාම්ප්‍රදායානුකූලව පෙරදිග සංගීතයේ මිහිරි කියලා සම්මත කටහඬක් නෙවෙයි. හැබැයි හැඟීම් බර කටහඬක්. මම විශ්වාස කරනවා ගායනට අවශ්‍ය වන්නේ හැඟීම් බර කටහඬක් කියන එක. ඊට අමතරව මේක දැන් 1989 දී ඔහුගේ දෙවන ඇල්බමයට ඇතුළත් වෙච්ච ගීතයක්. එදා ඉඳන් අද දක්වාම අපේ හිත්වල කම්පන ගති කරන ගීතයක්. ඉතින් මේ ගීතයට ඔයගොල්ලොත් සමන් දීලා මේක රසයෙන් ඉඳගන්න කියලා මම ආරාධනා කරනවා.

0: අව්‍යාත්මක වියමන සඳ දිය දහර
1: හමුවීම වෛදිකාමන්ද සනායක මහතා සමක අපි ඊළඟට අහන වෙදෙන ගීතය සනශ්‍රී බණ්ඩාරයන් නම් ගීතය රචනා කළේ අචරපණි තමරදේවයන් සංගීතකට ගීතය ගායනා

0: සාමාන්‍යනුත් අපේ දිනදා කතා බහේදී දැන් මනෝවිද්‍යාත්මක කතා කරද්දී කියන කාරණා කෙසේ වෙතත් මව සහ පුතා අතරත් පියා සහ දියණිය අතරත් තියෙන බැඳීම් කොච්චර කතා කරත් මම හිතන්නේ දෙමාපියන්ට දරුවෝ කියන්නේ හැමෝම එක වගේ. ඔවුන් වැඩිහිටියන් බවට පත්වීම, ඔවුන් පරිණත වීම, එතකොට අර අතේ එල්ලිලා කතන්දර අහහවට පරිසරයේ දිහා බල බල දාහක් ප්‍රශ්න නගන තමන්ගේ දරුවන් සමහර වෙලාවට පුතේ දුවේ කියලා කතා කරහමවත් පිළිතුරක් නොදෙන මට්ටමට ආවහම ඇත්තටම දෙමාපියන්ට දැනෙන හැඟීම් කොයිතරම්ද කියන එක අපිට අත්දැකීම් ලැබෙමින් තිබෙන කාලයක් මේ.
1: ඔව් ඇත්තටම දැන් මේ දෑතේලි මීරු කතා කියන ගීතේට මම කැමතියි. දැන් පුද්ගලිකව ගත්තොත් මට තින්නම වැඩිවිය ප්‍රමණ දොල දෙන්නේ ගඟුලි පියුමි. එයා කිව්වා වගේම පොඩ්ඩක් මානසික දුරස් වෙනා වගේම එසේ නොවුනත් සබාදහම තමයි ඒ කවදර දවසක දුව දරුවෝ දෙමව්පියන්ගෙන් වෙනම ජීවත් වෙන්න වෙනවා. ඉතින් හැබැයි ඒක දැනන කාලේ වෙනකොට තාත්ත කෙනෙක් විදිහට පොඩි සියුම් දුකක් ඇති වෙනවා. ඒගොල්ලෝ ලොකු වෙනවා බලන් ඉන්න එක සතුටක් වගේම අර කුඩා කාලේදී කුරුළු පැටව වගේ තමන් ගාවේ ඉන්න දේ නැති වෙනවා කියන එක පොඩි අහිමිීමේ දුකක් ඇති වෙනවා. ඉතින් මේකත් සදාතනික සනාතන සත්‍යයක් මට වගේම කාට. ඊට අමතරව මේ ගීත තව විශේෂ කීපයක්ම තියෙන එකක් තමයි ස්වර්ණසී බණ්ඩාරයන් කියන්නේ මිසල් වනස්පතියක් වගේ පුද්ගලයෙක් මට කුඩා කාලේදී දකින්න අහන්න එතුමාත් එක්ක කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔහුගේ මියුරු පදවැලක් තමයි මේක. ඇත්තටම මේක ඔහුගේ පුද්ගලික අත්දැකීමක්. මොකද මට හොඳට මතකයි මේ දවස්වල අප්පච්චි මේ කතා වෙනවා. ඔහුගේ දෙවෙනි දුව වැඩිවිය පැමිණුණු දවසේ තමයි ඔහු මේක ලියලා තියෙන්නේ. මොකද එතනින් ඒ කාලේ හැටියට ඔහුගේ සම්ප්‍රදාය අනුකූලව දරුවා වෙන් කළා කියලා ඒ වගේ දේවල් කරනකොට දැන් මෙයා දැන් තවදුරටත් මගේ ගාව දැවටුණු පුංචි දුව නෙමෙයි දැන් කියන ඒ හැඟීම තාත්තගෙනුර බොහොම සංවේදීව දැනෙනවා. තව දෙයක් තියෙනවා. මේක අනුරාධපුරයේ රජරඩ සේවයේදී නිර්මාණය වෙච්ච ගීතයක් මේ පණ්ඩිත අමරදේවයන් අතින්. හැබැයි මේක යටපත් වෙලා තිබුණේ ඊට පස්සේ අප්සරසේ බණ්ඩාරනුත් කාලය අපෙන් සමුගත්තා. පසු කාලයක අප්පච්චිට වාසනාව ලැබුණා අමරදේවයන් ළඟින් ආශ්‍රය කරන්න. එතකොට අප්පච්චි අමරදේවයන්ට මතක් කරා මෙන්න මෙහෙම ගීතයක් අනුරාධපුරේ කෙරලා තියෙනවා, මේක හරිම වටිනා ගී මිනක්, මේක නැවත ප්‍රතිනිර්මාණය වුණොත් හොඳයි, මිනිස්සු අතර මේක කාලයක් තියෙන්න ඕනේ කියලා. ඒ අනුව අපි රජරඩසේ මේ ගීතය ගෙනල්ලා අහන්න දීලා අමරදේවයන්ට ඔහු නැවතත් අලුතෙන් සංගීත සංයෝජනය කළා, තැටිගත කළා. ඉතින් මට ඒකත් විශේෂයක් වෙනවා මේ ගීතයට සම්බන්ධ වෙනකොට.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ ITN.
4: වෙලාව රාත්‍රී 8:00.

ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: කර්යාත්මක වියමන සන්තරන්තියතහර
1: ලකදහගෙන සඳදිය දහර සමගින්න ඔබට ජාතක ලොතරැයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ. මේ වසර තුළ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ධන නිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභීන් 35 දෙනෙක්, දෙලක්ෂයේ ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්ඩේ බෝනස් තුළින් ගෙවී ගිය මාස 5ක කාලය තුළදී දස දහසේ ත්‍යාගලාභීන් 1327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බලබල ඉන්නවා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදී කියන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු, විස ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මට. සඳදිය දහරහගෙන ලකරතේක ඔබ ඉන්නේ. ඩොමා මිස්ට් රයිස් පොලිෂර් ගැන මේ කියන්නේ. ප්‍රීමියම් තත්ත්වයේ සහල් නිෂ්පාදනයකට පිරිසිදු සිනිඳු දිලිසෙන මතුපිට නිමාවකින් යුත් තත්ත්වෙන් උසස් සහල් නිෂ්පාදනයකට කදිමයි ඩොමා මිස්ට් රයිස් පොලිෂර්. සහල් ජලය භාවිතයෙන් පොලිෂ් කර ගන්න පුළුවන්. සහල් වලට ඉහළ දීප්තියක් ලැබෙනවා. ඒ වගේම පුස් කැමකින් තොරව කල් තියා ගන්න පුළුවන්. මතුපිට තියෙන සහල් කුඩු ඉවත් කර රළු ස්වභාවය නැති කරනවා. ඒත් එක්කම සහල් සඳහා දිලිසෙන මෘදු පෙනුමක් ලබා දෙනවා. කැඩුණු සහල් ප්‍රමාණය අඩු වෙනවා. ධාරිතාවය පැයකට කිලෝග්‍රෑම් 800 සිට 1200ක් දක්වා. දීර්ඝ කාලීන භාවිතයටත් සුදුසුයි. ස්ථාපනය සහ නඩත්තුත් පහසුයි. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011-6679-579 දුරකථන අංකයට.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක පියමන
0: සඳදිය තහර.
1: සඳුරු හමු වෙමු ගීපද රචක වෛද්‍ය ගයමන්ද සනායක මහතා සමගින්. සමුද්‍ර වෙත සිංහ ගීපද සංකල්පනාව අචර රෝහණ වීරසිංහන්ගේ සංගීතය. දළදා හාමුදුරුවන්ට කරන මේ කන්නලව්වක්.
3: ඔහු මේ ගීතය නිර්මාණය ලතින 1996-97 ඒ කාලේ මං හිතන්නේ අපේ විසුලෙන්ද්‍ර සිංහ මහත්මයාගේ පාරු පාලමෙන් කියන ගීත ඇටියට. ඒදී සමුද්‍රවැත්ත සිංහ කියන්නේ ඇත්තටම අපේ වයසේ ඉන්න අපි වඩා මේ සාහිත්‍යයෙන් ඉහළට ගියපු බොහෝ ඇසෝපිරු තැන් තියෙන කෙනෙක්. මේ ගීතේ මට දැනෙන්නේ පසු කාලේ නේ. මොකද මේ අත්දැකීම මටත් තිබිලා තියෙනවා. මම උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන අපිට අවුරුදු 2 විතර කාලයක් තිබුණා. ඉදරට වෙලා ඉන්නේ මං පොඩි පොඩි රස්සාවල් කරා. කරකියා කරේ නුවර මූලිකක් දෙන ඇතනේ කියලා ඉතන රැකියාව කළා. මං බහිරව කන්දේ අතරල හිටේ කාලයක්. එතකොට ලොකු වැටුපක් ලැබුණේ නැහැ. ඉතින් හැම සතියෙම ගෙදර යන තරම් අමාරුයි. එතකොට සෙනසුරාදා දවසට මම දළදා මාලිගාවට යනවා වෙලාව ගත කරන්න. ඇත්තටම යනකොට ඒව පොය දවස් එහෙම නෙමෙයි. ඉතින් පොඩි විවේකයක් එතන ඉඩපාඩු තියෙනවා. මමත් ඉතින් අවුරුදු 18ක වගේ කෙනෙක් නේ. මගෙත් හිතේ දැන් මෙහෙම ප්‍රේමය පිළිබඳ බලාපොරොත්තු තිබුණාට එහෙම ඉෂ්ට වෙලා තිබුණේ නැහැ. ඉතින් ලොකු පාළුවක් දැනුණා. ඒතර මේ අත්දැකීමම පුද්ගලිකවම විඳලා තිබුණා. ඉතින් මේ ගීතේ පසු කාලෙක ඇහෙනකොට මට නිකන් මේක මම ලිව්ව මට වුණා වගේ ගතියක් තිබුණා. ඊට අමතරව මේ සුනිල් ඉන්ද්‍රසිංහන්ගේ මේ බොහොම සෞම්‍ය කටහඬ වගේම රෝහණ විරසිංහන්ගේ සංගීතයත් මම මේ ගීතයට ඇලුම් කරන්න හේතු වුණා.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර
1: යපහමුවන්නේ ගී පද රචකේ කපාදරය කරන බොහෝම සුන්දර ගීත ගැන කතා කරද්දී නිරන්තරයෙන් සිහිට නැගෙන ආදර ගීතයක්. සමහර වෙලාවට මේක ඇතුළේ විරහවක් රැඳිලා තිබුණාද කියලාත් කතා කරන අවස්ථා තියෙනවා. ඒ ගීතේ මන්දාර මඳුර මැදින් අපි නිරන්තරයෙන් ආදරය කරන ගීතය වැහුව මීට පෙර ඒ ගීතය රචනා කළ දැනට මේ වෙන විට වර්තමාන වන විට දෙනියයි මූලික රෝහලේ විකිරණ වේදී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය ගයමන් දසනායක මහතා අදට අප හමුවන්නේ. නීලා වික්‍රමසිංහයන් ගායනා ගීතයක් අපි ඊළඟට අහන්නේ. ආචාර්ය අජන්තා රණසිංහයන් ගීතය රචනා කළා. ප්‍රේමසිර කේමදාසයන් මේ ගීතය සංගීතවත් කළා. යොවුන් හද ප්‍රාර්ථනාව
2: මේක ඇත්තටම එකක් තමයි. මේ චරිත තුන අපිට මේ අමත කරන්න බැ. අපේ ගීත සාහිත්‍යයත් එක්ක මේ සලකනකොට නීලා වික්‍රමසිංහන් මටත් අවස්ථාව ලැබුණා අවුරුදු 5ක් විතර කාලයක් බොහොම ළඟිනොත් ඇඳුම්කම ඇතුව ආශ්‍රය කරන මගේ ගීතයක් ගායනා කරලා තියෙන අය නිර්මාණය කරලා. ප්‍රේමසිර සිරි කේමදාසයන් කියන්නේත් අපේ දෙවැන්තයෙක් අනිවාර්ය අපේ ගීත සාහිත්‍යය. මං කැමතිම පද රචකයෙක් තමයි අජන්ත රණසිංහයන්. දැන් මේ ගීතේ මගේ ජීවිතෙත් එක මට ගොඩක් දැනුණු තැන තමයි. අපි වෛද්‍ය විද්‍යාලය ඉගෙන ගන්න කාලේ තමයි මං දැන් විවාහලා ඉන්නේ මගේ දීපානි. එය හම්බුනේ මගේම වසරේ ශිෂ්‍යාවක්. ඒ කාලේ අපිට තියෙනවා අපේ කෑම විවේකේ 12 ඉඳ 2 දක්වා වෛද්‍ය විද්‍යාලය ඇතුලේ ගීත ප්‍රචාරය කරනවා. අපි දවස් බෙදාගෙන තමයි එක එක්කෙනා ගීත ප්‍රචාරය කළේ. ඒතර මට තිබුණ බ්‍රහස්පතින්ද දැන් මං දන්නවා මේ වෙලාවට තමයි දැන් දීපානි එන්නේ මේ කැන්ටින් එකට කෑම කන්න කියලා. මං මේ ගීතය තෝරන් ඉඳලා හැමදාම වෙන වෙලාවට මේක දැන් ප්‍රචාරය කරනවා. ඒතර මම මගේ අදහස කියලා තිබුණේ දැන් දවස් 3-4ක් මේක එකම දවස් එකම වෙලාවට යනකොට පොඩ්ඩක් යට දෙන්නලා තිබුණා මේ ගීතේ මොකද සත්‍යයක් තියෙනවයි කියලා. ඉතින් මගේ මේ වෛද්‍ය විද්‍යාලයේ පිළිබඳ මතකය විතර මතක් කරන මාව තරුණ කරන ගීතයක් තමයි.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳ දිය තහර ගීතය අපිට අපේ ළමා කාලය තමයි සිහිපත් කරන්න. ඔබට ඔබේ නව වුණිය වෙන්න ඕනේ අනතුනේදී.
2: ඔව්, මේක මේ යාශ් චොප්‍රගේ ගර් කියන මේ චිත්‍රපටයේ ගීතයක්. උදිත් නාරායන් තමයි ගායනා කරන්නේ. මේ සංගීතය ඇවිල්ලා

0: මේ චිත්‍රපටි බැලුවා. ඇතර මේ චිත්‍රපටයත් එහෙම බලපු ගීතයක් අපේ ගෙදර තිබුණේ මේ කලසුදුරු උපාහිනේ කාලේ. නමුත් මේ ගීතේ මේ සුවඳ බොහොම තදින් හිතේ තැම්පත් කරන. මේක ඇත්තරම මේ ප්‍රතිවීරයා වන ශාරුක් ඛාන් දෙහි චෝල වෙත කියන ආකාරයක් තමයි තියෙන්නේ. ඒදි කියන්නේ මේ ලෝකෙ මොනවා වුණත් යාමට කැමති වුණත් අහත් කවදා හරි යාමං අයිති කර ගන්නවා කියන අදහස තමයි මේ ගීතයේ තියෙන්නේ.
1: තුහි මේරි කිරන්.
0: ඔව් මේක කියන්නේ ඇත්තටම ඔයාගේ බැල්ම බොහොම ඉන්ද්‍රජාලික බැල්මක්. ඊට පස්සේ ඔයාමට කැමති වුණත් අකමැති වුණත් ඔයා මගේ. ඊට පස්සේ කියන ඔයාමට මේක හම්බුන් නැත්තම් මේ උමුතු පුද්ගලයා මොනවයි මොනවා කරයිද නැ කියන්නේ අපිත් නිකන් ඒ වගේ ප්‍රේම කරන වයසක තමයි ඒ වෙලාවට අවුරුදු 18 ක විතර. ඉතින් මගේ හිතේ තදින්ම තැන්පත් වෙන ගීතයක්.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සඳ දිය දහර
2: අප දැන් අහන්නේ ඔබ ලියව ගීතයක්. අචල රෝහණ වීරසිංහන් සංගීතවත් කළා. දැන් මම කියවන ඔබ ලියව ගීතයක් කියලා. ඒ වගේම තව විශේෂයක් තියෙනවා. මේ ගීත ගායන ශිල්පියා කවුද?
3: ගීත මම

0: ලියාගෙන ලියාගෙන යනවා වුණත් මෙව ගායනයක පොඩ්ඩක් අපහසු වුණාම ඉතින් පොඩි කාන්සියක් ඇති වෙනවා. කොහොම හරි දැන් ගීතයක් වුණාම කොලේක තිබ්බට ගීතයක් වෙන්නේ නැහැනේ. ඒ නිසා අමාරුයි මම ඉතින් මේවා සමහර ගීත ගායනා කරන්න වුණා.
1: මොකද මේ ගීතේ ගායන ශිල්පියත් ගායමන් දෙසානායක.
0: ඔව් මට මම තමයි ගායන කළේ. මට ගායන්න සිද්ධ වුණා. මොකද දැන් මේ ගීත ලියාගෙන ඉන්නවා මේවා සංගීතය යොදලා පටිගත වුණ නැත්නම් ගීතයක් වෙන්නේ නැහැනේ. ඉතින් මට මේ ගායනා කරන්න වුණා. මේක අදහස ඇත්තටම මං කාලයක් වැඩ කරා මනෝ උපදේශන ආයතනයක අතර පුහුණුව ලැබුවා. ඒ කාලයේදී මගේ අත්දැකීම වුණේ විවිධ යුවළවල් පින්වත්තු නැත්නම් ස්වාමි පුරුෂය භාර්යාව අප වෙත එනවා මනෝ උපදේශනය සඳහා මේ සම්බන්ධතාව පිළිබඳ ගැටලු වලට. එතකොට ඒ ආපු ගැටලු සාපේක්ෂව පහසුයි. එදින රණ්ඩු වෙනවා සමහර දෙන්නේ රණ්ඩු වෙන්න එකිනෙකා කරේ කිසිම හැඟීමක් නැහැ. ඒ වගේ දේවල් හරි අමාරුයි ඒ සම්බන්ධතාව නැති කරගන්න. මේක ප්‍රේම සම්බන්ධතාවයක් විතරක් නෙමෙයි සාමාන්‍ය යාළුකමක් ගත්තත් එහෙමයි. දැන් මට අනිත් කෙනා කෙරෙහි පොඩි තරහක් එනවා කියන්නේ මට ඔහු ගැන පොඩි අල්මක් තියෙනවා කියන එකයි. මට එපාම වෙච්ච දවසට මට ඒ හිටියත් එක නහත් එකයි. දැන් මේ ගීතේත් ඇත්තර මම කියන්නේ එකයි. දැන් මගේ ලෝකෙට ඇත්තර මන්දර උදා වුණේ ඔයාට මාව හිටියත් එකයි නහත් එකයි වුණ දවසට කියලා. දැන් ඕක මේ පොඩ්ඩක් අර මේ කේසි සූත්‍රය කියලා තියෙනවා මේ බෞද්ධ සාහිත්‍යයේ ඉන්නේ. කේසි කියලා ඉඳලා තියෙනවා මේ අස්ව දමනය කරන කෙනෙක්. එයාට කියලා තියෙනවා මේ අස්ස ධම්ම සාරතී කියලා. බුදුහාමුදුරුව පුරුෂ ධම්ම සාරතීනේ, පුරුෂයන් දමනය කියලා. ඉතින් මේ එක දවසක ඔහු හම්බෙච්ච වෙලාවක ඔහු අහලා තියෙන බුදුහාමුදුරන්ගෙන් ඔබ වහන්සේ කොහොමද මේ මිනිස්සු දමනය කරන්නේ කියලා. එතකොට බුදුහාමුදුරුව පෙරලා අහනවා ඔබ කොහොමද අස්සේ දමනය කරන්නේ කියලා. එයා කියනවා මෙහෙම මම කරන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි හොඳින් කියනවා. දෙවෙනි එක ටිකක් සරපරෂව දඬුවම් කරලා කියනවා. එතකොට බුදුහාමුදුරුව කියන්නේ දෙකේම දමනය වුණ නැත්තම් අස්සය මරලා දානවා. ඒක තමයි යාගේ ක්‍රමය. බුදුහාමුදුරුවෝ කියන දේ මමත් එහෙමයි කියලා. එපාර යව කොහොමද? මම මුලින්ම හොඳින් කියනවා. ඔයා මෙන්න මේ හොඳ දේවල් කරොත් ඔයාට මෙන්න මේ හොඳ හොඳ ප්‍රතිඵල එනවා. ඒකට දමනේ වුණ නැත්තම් මම කියනවා ඔයා මේ නරක දේවල් කරොත් මෙන්න මේ නරක ප්‍රතිඵල අපායව දේවල් වෙනවා. ඒ දෙකටම හරි ගියේ නැත්තම් කොහොමද කියලා කේසි අහන බුදුහාමුදුරුවන්ගෙන් කියනවා මම කවදාවත් අහලා නැහැ ඔබ වහන්සේ මිනිස්සු මරණවයි කියලා. මම මිනිස් මරන්නේ මම උන්ට බ්‍රහ්ම දණ්ඩනේ පමුණවනවා. ඒ කියන්නේ මම කතා කරන්නේ මම නොසලකා හරිනවා. මේ ගීතේ වගේම තමයි. ඒ කියන්නේ උපරිම දඬුවම තමයි බ්‍රහ්ම දණ්ඩනේ. අතරම දැන් ප්‍රේමවන්තයෙකුට හරි ප්‍රේමවන්තියකට හරි නොසලකා හැරීම තරම් බරපතල දඬුවමක් නැහැ. ඒක තමයි මේ ගීතේ මම කියන්න දහස් කරේ.
1: අපේ

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: අපේ ගීත කලාව තුළ ටිකක් දුලබ සසංයෝගයක්. මාලනී බොලක් සිංහල සමන්ද සිල්වා සමගින් මේ ගීතය ගයන්නේ. ගීතය රචනා කළේ ප්‍රේම කිත්ත ඇල්විස්, ක්ලාරන්ස් විජේවර්ධනයන් සංගීතවත් කළේ. මේ රාත්‍රී කාලයේදී අපිට හිතට දැනෙන ගීතයක්.
2: ඇත්තටම දැන් මේ සංයෝගයේ මේ ප්‍රේම කිත්ත ඇල්විස්, ක්ලාරන්ස් විජේවර්ධනයන්, මාලනී බොලක් සිංහල සමන්ද සිල්වා. ඇත්තටම මේකෙන් මේ පුදුරු නිර්මාණය කොච්චර මිහිරිද කියන එක. මාලනී බොලක් සිංහලයන් ඇසුරේ ඉන්නත් මට වාසනාව ලැබිලා තියෙනවා. මං ඇත්තටම විශේෂයෙන් දකින කැමති දෙයක් තමයි ඇය මේ ගීත ගායනා කරන අවධිය ගැන හිතුවොත්. විශාරද ගායිකාවක් එහෙම යුග ගායනයෙන් සම්බන්ධ වෙන්නේ නැති ගායක ගොඩක් සමග ඇය ගීත ගායනා කරලා තියෙනවා. මං නිකන් දල වශයෙන් ලයිස්තුවක් කිව්වොත් එහෙම විජය කුමාරතුංගයන් සමග ආදරයක හැඟුමක් සිටි සංක ප්‍රේමන්ත පීරිස් එක්ක සඳදී දෙවනසේ සිනහා පිබුණාම
1: කියනවා.
2: මං කියන්නේ ඒක තමයි. ක්‍රිෂාන්තයටත් පළවෙනිම ඔහුගේ ගීතය හැකියාව දිහා විතරක්ම බලලා අත දුන්නු ගායිකාවක් මේ ගීත ගායනා කරන ඇය ජනප්‍රියත්වයේ සහ දක්ෂතාවයේ හිමි පෙත්තේම ඉඳගෙන මම පුද්ගලිකව දන්නා කිසිම ආර්ථික ලාභ ප්‍රයෝජනයක් නොසලකාම ප්‍රශාන්තයත් එක්ක මේ ගීත ගායනා කළේ. ඉතින් මේ ඒ ඔක්කොමත් එක්ක මට මේ සින්දු හරිම මිහිරට තමයි ඇහෙන්නේ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: වෙලාව රාත්‍රී 8යි විනාඩි 30යි.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසනෑව. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
0: ක්‍රිමිරාජ සුවසනෑව.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
3: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273
1: 454 වෙනදයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. වෙලාව රාත්‍රී 8යි විනාඩි 34යි. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංසතිය තහරහරා සදුරු හමුවීම ගීපද රාජක වෛද්‍ය ගයමන් දසනායක මහතා සමඟ

0: ඉතින් අපි ආයමත් අතීතයට තමයි මේ යන්න හදන්නේ. සංගීතමය චිත්‍රපටයක් කිව්වොත් නිවැරදි, මොකද මේ සිංදු බහිරවී චිත්‍රපටය 1985 වසරේදී තිරගත වෙන්නේ. ඉලේරාජාගේ අතිශය රමණීය සංගීත සංයෝජනයක් වෛරමුතු තමයි ගීතය ලියන්නේ. ඒ වගේම මේ දමිල සිනමාවේ ගීත අපිට වඩාත් සමීප කළ ඒ කාලේ අපිට හුණු හඬ දිත්වයක් තමයි ජානකී සහ මේ චිත්‍රා කියලා කියන්නේ. කේස් චිත්‍ර තමයි මේ ගීතය ගයන්නේ. නානොරු සිංදු.
1: ඔව්, මේ සිංදු බහිරවී කියන සිනමා කෘතියත් ඉතාම සංවේදී සිනමා කෘතියක්. මට මේක 85, 83, 84 දී තමයි අපේ රේඛා කියන රූපවාහිනී ටෙලි වෘතාන්තයේ ගත වුණේ. දැන් ඒකත් මේක ටිකක් සමීප යන්නේ, කියන්නේ සංගීත ගුරුවරයෙක් ඔහුගේ බිරිඳ සහ ශිෂ්‍යාවක් අතර. නමුත් ඊට පස්සේ තමයි මේ චිත්‍රපටය අපි අහන්න ලැබුණේ. මේ චිත්‍රපටයේ ඉතාම මියුරු ගීත කීපයක්ම තිබුණු ගීතයක්. මේ නන්දරු සිනුගේ මේ සිනු කියන ගීතයත් ඇත්තටම එහිදී ශිෂ්‍යා විසින් එයාගේ ගුරුතුමා ඉදිරියේ ගායනා කරන ගීතයක්. මොකද එයාගේ ශබ්ද සාක්ෂිය තමයි මෙතන ගායනා වෙන්නේ. ඇත්තටම එය තමන්ගෙන් මේ ගුරුතුමාටත් ඔහුගේ බිරිඳටත් වරදක් වුණාද නැද්ද කියන එක ගැන ගායනා කරන බොහොම ආදරබර මියුරු ගීතයක්. මම මේ චිත්‍රපටයත් මේ නැරඹුවේ 90 දශකයේ මුල වගේ. එදා ඉඳලා අද දක්වාම මගේ හිතේ රැවදෙන, මනසේ රැවදෙන

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: ඊළඟට හන්නේ හර්ෂල දිසානායක ගායනා කළ ගීතයක්. ඔහුගේ ළමා කාලයේදී ඒ හඬින් අපිට මේ ගීතේ වඩාත් හදවතට දැනුනි. ගීත ලිව්වේ සෝමතිලක දිසානායක, සුනිල් දනන්ද කොනාරයන් සංගීතවත්.

තාත්තගෙන පුතෙක් මතක් කරන ගීතයක් විදිහට තිබුණාට ඊට වඩා මට හුඟක් තදින් දැනෙන්නේ මේ ගීතය ඇතුළෙන් තියෙන සත්‍ය ප්‍රේමය. ඉතින් මේකේ තාත්තා කොහොමද මේ ඇතාට සැලකුවේ කියන එකත්, ඇතා විසින් තමන්ගේ තාත්තා මරා දැමුවට පස්සෙත් පුතා ඇතා වෙත වෛර නොකර මේක වැරද්දක්ද කියලා බොහොම සානුකම්පිතව සහ දයාර්දව කරුණාවෙන් බලන හැටි මට විස්මිතයි. ඇත්තටම මේ පද රචනාවත් විස්මිතයි. ඒ වගේම සුනිල් දයානන්දයන් බොහොම සංවේදී විදිහට ඒ සංගීතයෙන් මේ අදහස තීව්‍ර කරලා දෙනවා. මේ ගීතයට සම්බන්ධ වෙන වාරයක් පාසාම මගේ හිත මේ පුතා වෙනවනුත් තාත්තා වෙනවනුත් ඇතා වෙනවනුත් වැළපෙනවා. ඇත්තටම

0: සන්තිය තහර අද අපේ සොඳුරු හමුවීම වෛද්‍ය ගයමන් දසනායක මහතා සමගින් ගේ පද රාජකයෙක් විදිහට දැන් ඔබ වෛද්‍යවරයෙක් වෙන්නට පෙර සිටම නිගීත රචනාවට අවතීර්ණ වෙන්නේ. දැන් ඔබට ලැබෙන අත්දැකීම් ගැන කතා කරද්දී වෛද්‍යවරයෙකු විදිහට විශේෂයෙන්ම දැන් වර්තමාන මනෝජ දෙරියයි මූලික රෝහලේ විකිරණ වේදී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන්නේ. සාමාන්‍යයෙන් අපි දැන් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වේවා අනිකුත් වෙනයම් වෛද්‍යවරයෙක් ජනතාව සමග රෝගීන් සමග ගැටෙන ආකාරය ඊතරම් සමීපව නොවුනොත් ඔබටත් සිදු වෙනවා. මොකද මේ විකිරණ වේදී විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා කොහොම මම හිතන්නේ පිළිකාව වගේ අපි දැන් භයානක අතිශය භයානක රෝගී තත්ත්වයන් හමුවේ අපි තහවුරු කර ගැනීම කරන්නේ ඔබ ලබා දෙන වාර්තාව උපයෝගී කරගෙන. ඉතින් ඒක මම බොහොම සංකීර්ණ අවස්ථාවක් සාතිශය තීරණාත්මක අවස්ථාවකදී තමයි ඔබට රෝගීන් වහමුවන්ට සිද්ධ වෙන්නේ. එයත් දැකීම
1: කොහොමද? ඔව් දැන් අතරම විශේෂඥ වෛද්‍යරෙක් බවට පත් වෙන කලින් මම සාමාන්‍ය වෛද්‍යරෙක් විදිහට වැඩ කරලා තමයි විශේෂඥ වෛද්‍යරෙක් බවට පත් වුනේ. ඉතින් මේ මට නිතරම මේ සාහිත්‍යය තියෙන එක තියෙන අසුර නිසා රෝහලදිත් මේ විවිධ සාහිත්‍ය නිර්මාණ මතක් වෙනවා. උදාහරණ විදිහට මගේ දැන් මම දැනට දිනියයි මූලික රෝහලේ වැඩ කරන තැන ඒ විකිරණ වේදී පිළිබඳ දෙපාර්තමේන්තුවේ දකුණු පසින් තියෙන මාත්‍ර ඒකකය. ඊට පස්සේ වම් පසින් කන්දෙන් පල්ලෙහා තියෙන මృత ශරීරාගාරය. ඉතින් මම නිතර මතක් වෙනවා අපේ නැවත සුනිල් රත්නයන් කියපු අර තිඹිරි ගෙදර සිට සුහන් බිම වෙතයි අපේ ගමන් මග විහිදෙන්නේ කියලා වගේ අනන්තවත් නිර්මාණ මතක් වෙන මහගම සේකරයන් සමහර මර මතක් වෙනවා. දැන් මේ ඊළඟ ගීතය ගත්තත් එහෙමයි. දැන් මේ අවාසනාවකට රජී මට වඩා ඉස්සරහට වුණා. මේ අත්දැකීමත් මට නිතර ලැබෙන දෙයක්. ඒ කියන්නේ මේ මම නැවතත් මේකේ තියෙන්නේ සම්බන්ධතා බිඳ වැටීම අපිට රෝහලේදී විවිධ සායන වල දකින්න හම්බෙනවා. විශේෂයෙන් ලංකාවේ තම සහකාරය සහකාරු අතර තියෙන ඕනේ නියමිත ගැළපෙන ලිංගික සම්බන්ධතාවල් බිඳ වැටීමෙන් ගොඩක් විවාහ දෙදරුම් කරන අවස්ථාවල් අපි දකිනවා. ඉතින් අපි විවෘතව කතා කරන්නෙත් නෑ අපේ සංස්කෘතිය හැටියට. ඉතින් මට හරි පුදුමයි, පුදුමකුත් නෑ. මේ රජිත් කියලා තියෙනවා ඔහු නීතිඥවරයෙක් හැටියට ඔහුටත් ගොඩක් මේ දික්කසාධන අඩු හම්බෙලා තියෙන අවස්ථාවේදී ඔහු මේ කතාව නිරීක්ෂණය කළා කියලා. හැබැයි ඔහු ඉතාම අපිට ඉරිසියා හිතන විදිහට පොඩි මාත්සර්යක් ඇති වෙන

මාතෘකාවක් කාටත් දැනෙන විදිහට හැබැයි අසභ්‍ය තැනකට නොගිහින් තාම මధుරව ලස්සනට කතා කරන්න කෙනෙක් රජී මිතන ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම අපේ නවපරපුරේ දැන් ගොඩක් වෙලාවට කට්ටිය කියනවානේ අලුතෙන් හොඳ නිර්මාණ වෙන්නේ නැහැ කියලා. මේ නිර්මාණ 2018 වගේ වෙච්ච නිර්මාණයක්. නවපරපුරේ සංගීතඥයෙක් වෙන අරුණ ගුණවර්ධනයන්ගේ මියුල් සංගීතය. ඉතින් මේ සියලු කරුණු නිසා මේ මා විශ්මයට පත් කළපු තවත් ගීතයක්.

0: අවසන් ගීතය පූජපාද රාඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විගිතය රචනා කළේ ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය. ගීතයත් එක්ක අපිට ආදරය ප්‍රේමයේ විරහ විතරක්ම නොවෙයි, සමාජයේ ඕනෑම සම්බන්ධතාවයකදී ඒ තුළ පවත්වාගෙන යා යුතු මෘදු ගුණය, අවබෝධය, එකිනෙකා වෙත දක්වන ගෞරවය, මේ සියල්ල තිබුණොත් තමයි ඒ සම්බන්ධතාවය වඩාත් නිරවුල්ව දිගු කාලීනව පවත්වාගෙන යන්න පුළුවන් කියන කාරණාව. මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින් මල් නෙලන්න එපා යාළුවනි.
1: මේ ගීතේ ඇත්තටම ඔයා කිව්ව හරියටම හරි, ප්‍රේමයේ විතරක් නෙමෙයි ඕනෑම සම්බන්ධතාවයකදී ප්‍රතිපාර්ශ්වයේ ගැන තියෙන සංවේදීතාවය, අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් එම්පති කියන්නේ, ඒ තේරුම් ගැනීම හරිම වැදගත් වෙනවා. ඒක දෙපැත්තටම ඒ සම්බන්ධතාවය සුන්දර වෙනවා වගේම අනිකා තුල වේදනාවක් කලකිරීම ඇති නොවි මේ කිදිරට පවත්වාගෙන යන්න මලක මෙලක පිළිබඳ දැනීම හරි වැදගත් වෙනවා. ඒ වගේම දැන් අපි සමහරලාට සම්බන්ධතාවයක් ඇති කරගන්න බොහොම හදිස්සි වෙනවා. ඒ හදිස්සි වුණාට අපේ ඇතුලේ සම්බන්ධතාවය කෙරෙහි අවශ්‍ය ගෞරවය සහ වටිනාකම නැත්තම් ඇත්තටම දෙපාර්ශ්වයටම කරගන්න ලොකු අසාධාරණයක්. මේ ගීත ගැන විශේෂයෙන් කියන්නත් ඕන, මගේ කලා නිර්මාණවලදී කුඩා කාලයේදී ඒ අත්දැකීම් සහ ජානමය මට යම් පිටුබලයක් අප්පච්චිගෙන් ලැබුණත් ඌ වැඩිමාව මේ ගීත රචනයට හෝ කලාවට උනන්දු කළේ නැහැ. බොහෝ විට අධ්‍යාපනය කඩා කප්පල කරගනි කියලා මගේ මේ ගීතවලට ඇත්තටම පිටුබලයක් වුණේ මේ ගෞරවනීය අඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ, මේ ගීතයේ රචකයා. උන්වහන්සේ තමයි මගේ ගීතවලට ඇත්තටම උදව් කළේ. ඉතින් මේක 1976-77 වකවානුවේ ගුවන්විදුලි සරල ගීවලට නිර්මාණය වුණු ගීතයක්. ඒ වගේම මේ හඬ අභිවර්ධන බාලසූරිය මහත්මගේ හඬ, ගීතේ වචන සහ ඇත්තටම මලක මෙලක අපි හිතට දනවන්න සමත් වෙච්ච ගීතයක් කියලා මට හිතුණා.
0: අපි එනම් මේ ගීතත් එක්ක අදටත් සමුගෙන යනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ළඟක නෙවෙයි දුරක ඉලේ සියල්ල කළමනාකරණය කරගෙන හිතට දැනෙන බොහොම සුන්දර ගීතාවලියක් එක්ක අපිව අතීතයට අරගෙන යන සුන්දර ගීතාවලියක් එක්ක අර්ථවත් කතා බහකට අපි සමුගෙන එක්වීම පිළිබඳව.
1: මණිකා ඔබටත් මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. මොකද මේක අපි ආස කරන විදිහ ගීත රසවිඳින ගොඩක් දෙනෙක් සමන් දෙන වැඩසටහනක්. ඉතින් මගේත් වාසනාවක් මේ වැඩසටහනට සම්බන්ධයෙන් ලැබීම ගැන. ඔබට ඒක බොහොම ස්තුතියි.
0: එසේනම් තව අලුත් නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලාත් අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අද අපේ මේ සඳරු හමුවීම ගීපද රචකයෙක් යොවහම අපි හැමෝම හොඳින්ම දන්න, නමුත් වර්තමානයේදී දිනයි මූලික රෝහලේ විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය ගායමන් විසනායක මහතා සමගින් අප සමුගන්නවා. යලි ඔබ හමුවන බලාපොරොත්තු සමග ප්‍රාර්ථනාවට සදායක රාත්‍රියක්.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: පොටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා පොටි 11 දන නිදානෙට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 0111 679 579

0: WTN රටට වග කියන රේඩියෝ
1: මගේ පෙරේ බිම්වති නුඹ
2: අනිතරේ පහන්නට එන්න හැකියයි කි. ඒදින් පහන්ගේ හැටිනේ මම වඩ කලනොත් කියලා දෙනවා. පහන් කියන්නේ මහා අවසාවාදී මිනිස්සේ
3: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලක.
2: අපි මූඩ් එක චේන්ජ් කරන්නත් එක්ක පොඩි බ්‍රේක් එකක් ගන්නත් එක්ක යන් අපි කියලා මූවී එකක් බලමු. මෑ මූඩ් එක ගන්න නෑ මට. එන්නේ මූඩ් එක හදාගමු. එන්න මූවී එකක් බල. එන්න
3: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
4: අසන්දිමිත
5: නංගි ආයකව දෙන්නේ
6: මයික් මන්ට එන්නකෝ. අයියා හොඳට කාලා බීලා තරහ ගන්න නැතුව මල්ලි කරඬු කරන්න එහෙම නැතුව ඉන්න ඕනි.
5: එහෙනම් ඉක්මනට එන්න ඕනේ. ගියපු ගමන් එන්න.
6: ගියපු ගමන් එන්නකෝ.
5: සුරජ් යවුවොත් මට කියන්න.
0: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
7: මං කියපු කාරණාව ගැන හොඳට හිතලා බලන්න. ඒවා කල් දාන්න නැතුව හිත අනිත්තම කරන්න පටන්.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත.

0: Radio ITN ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
4: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි, සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: Cybergen. මේ next gen එකයි. Cybergen.
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
7: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
8: අධ්‍යක්ෂණය ධනංජේ සිරිවර්ධන තාපින් පෙන්නා
9: සර් මම පොඩ්ඩක් ඉන්න කිව්වා
10: ආයේ කොහොඳයි
11: මන් නටාලියා ඔයාලගේ අද ඉදන් අලුත්ම යාළුවා ප්‍රාණ අලුත්ම සාමාජිකාව මට හරිම සතුටුයි ඔයාලගෙන් කෙනෙක් වෙන්න ලැබීම ගැන
8: රාත්‍රී 8:30ට ITN බලන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. ඔබ කැමතිම ලක්හඬ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්හඬ YouTube නාලිකාවට.
1: ලක්හඬ YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: සමරය
2: කුඹුරු වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ ආයතන වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන් නේ? මං ත්‍රිවිල්ලා කතා කරලා දෙන්න.
3: අනේ මේ මට නම් ඔවා තේරෙන්නේ නැහැ. ඉතින් ඔය පුතෙක් ඉන්නේ, ගිහින් කියන්නකෝ.
2: කියන්න ඉතින් ඌ ගෙදර ඉන්නෙපැයි.
3: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ. මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන.
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
4: මේ මිනිස්සුත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි. අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා.
5: නංගේ! මදු නංගේ!
3: මොකෝ?
5: නන්දන ගෙදර නැහැ නේද?
3: නැහැයි.
5: මේ මුළු ගම පොලිසිය වට කරලා. දන්නේ නැද්දටි? මම යන්නම්. හදිසියේ වතාවච්චියට ගෙදර ඉන්න එපා කියලා.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: වෙලාව රාත්‍රී 10යි. දැන් මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. මහජන සම්පත, ඒ වගේම ජයලොතරැය්‍ය, මෙගා පවලොතරැය්‍ය, ධන නිධානේ, හඳහන, ගොවිසෙත, සුබ දවසක්. මේ කුමන ලොතරැය්‍ය ගත්තත් අපේ ප්‍රාර්ථනෙ වෙන්නේ ඔබට ජය. මේ ලක්කන
1: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අයිබෝවන් වාසනාවන්ත පෑභාගයක වාසනාවන්ත ලොතරැයි වර්ග අටකින් ඔබට වාසනාව උදා කරන්න අදත් අපි සූදානම්. මේ NLB ජාතික ජයවර්ධනය. ඔබේ ජීවිතයට වාසනාව උදා කරනවා කියන කාරණාවත් එක්කම රටේ සුවහසක් දරුවන්ගේ අනාගතය ගැනත් හැමදාම ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි හිතනවා. ඒ නිසාම ජනාධිපති අරමුදල මගින් දැයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම යටතේ ලොතරැයි අලවිජාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහනක් මේ වෙනකතත් ක්‍රියාත්මක කරනවා. වැඩසටහන් සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දෙන මූල්‍ය දායකත්වය ඊයේ දවසේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රෝෂන් මහතා වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා විසින් ප්‍රදානය කරන අවස්ථාවයි ඔබ දැන් දකින්නේ. මේ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරීවරුත් සහභාගී වුණා. ඉදිරිත් මේ මතක් කරන්නේ අද NLB ජාතික ජයවර්ධනේ පරිගණක නිල්වාර්තාව අපිට ලබා දෙනවා සසංක ගමගේ මහතා. හඳුන්වා දෙන්නම් අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. ලංකා පිඟන් සංස්ථාවේ මූල්‍ය කළමනාකරු KHP දිල්හාරා මෙනවිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී BGA වීරසිංහ මහතා අද අපිත් එක්ක එකතු වෙනවා. ජයග්‍රාහී ගමනක් අපි ආරම්භ කරනවා NLD ජයෙන්. පන්සිය 40 වැනි වතාවටත් ඔබේ අතට සල්ලි වෙනුවෙන් අදත් අපි ආරම්භ කරන්න සූදානම් NLB ජය දිනුමැදීම. එහෙමනම් අපි දැන් යොමු වෙනවා දිනුමැදීම. ඔබේ අතේ තියෙන NLB ජය ලොතරැයියට ජය ගලපන්නයි අපේ සූදානම්. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය H, ජයග්‍රහී අංක 3.4.6. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහනය සලසන ජාතික වකුගඩු අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට ₹500,000 ජයග්‍රහකින් 286 දෙනෙක් බිහි කළා තියෙනවා. අද NLB ජය තුලින් ₹500,000 ජයග්‍රහකින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා S ස්වර්ණලතා කන්තලේ, WAT මචනායක බුත්පිටිය. ඒ වගේමයි ₹50,000 ජයග්‍රහකින් 37 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව NLB ජය තුලින් වාසනාවන්තයින් 77,798 දෙනෙකු අතරේ ₹71,29,800 මුදලක් අපි බෙදා දුන්නා. හඳහන හරියටම ගලප ගන්න පුළුවන් නම් ඒ NLB හඳහන විතරමයි. ඒ නිසාම අදත් නියත ධනයෝග හඳහන 1581 වෙනි දිනුමැදි වාරයෙන් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. අද හඳහනේ ජයග්‍රහී ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතයේ සිංහ. මේ තෝරගන්නේ ඔබට වාසනාව ගෙන ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 8. මිලඟ ජයග්‍රහී අංකය අංක 50. ඊළඟට ඔබට වාසනාව උදා කරනවා අංක 41. අද අවසන් ජයග්‍රහී අංකය අංක 39. ක්‍රීඩා අරමුදල සහ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් එක්ක ₹110,000 ප්‍රථම ත්‍යාගලාභීන් 148 දෙනෙක් බිහි කළා තියෙනවා. අද හඳහනෙන් ₹110,000 ප්‍රථම ත්‍යාගලාභීෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා කඳපොළ තිවංක ජයරත්න මහතා. ඒ අනුව අද හඳහනේ සමස්ත වාසනාවන්තයින් 136,368 දෙනෙකු අතරේ ₹93,54,820 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනක් මිලදී ගන්න ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකමයි මේ මතක් කරන්නේ. ₹93,98,576.40. රුපියල් කෝටි 7 මාර ඉක්ම වූ සුපිරි තෑග්ගක් පෙරමුණේ තියාගෙන සද්දිනම ජයනියත ගොවිසෙතෙන් අදත් ඔබට අපි වාසනාව උදා කරනවා 4514 වෙනි වතාවට. එහෙනම් දැන් තෝරගමු වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අංක 7. වාසනාවේ සිරිකත කැන්දෙන ගොවිසෙතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C. මීළඟට ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4යි අපි තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 75. මීළඟ ජයග්‍රහී අංකය අංක 17. මින් අනතුරු ඔබට වාසනාව උදා කරනවා අංක 21. අද ගොවිසෙතේ තීරණාත්මක අවසන් ජයග්‍රහී අංකය අංක 8. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවි සිතලුතරයෙන් මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 65 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක තුන ගලපා ගැනීමෙන් රුපියල් 250,000 තෑගි ඔබට දිනන්න පුළුවන් ගොවි සිතෙන් විතරයි. අදේ විදිහට වාසනාවන්තයින් 3 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා සහිරා බානු කොළොණ්ඩාව, රසික කුමාර අතුරුගිරිය, සංජීව ප්‍රනාන්දු මහනුවර. එයනුව අද ගොවිසිතේ සමස්ත වාසනාවන්තීන් 1,24,365 දෙනෙකු අතරේ රුපියල් 82,71,640 මුදලක් අපි බෙදා දුන්නා. සද්දිනම ජයනීත ගොවිසිතෙන් හෙට දවසේ ඔබ ඔබේ කරගන්න සුපිරි තෑගේ වටිනාකම රුපියල් 1,65,75,856. ලොතරැයි වර්ග 8ක් මිලදී ගද්දී ඔබේ අතේ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැයි තියෙනවා කියලා අපි දන්නවා. වෙනදා වගේ මදත් මතක් කරනවා ත්‍යාග රටාව ගැන. සුබ ලග්නයත් එක්ක ජයග්‍රහී අංක තුන ගලපා ගැනීමෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ රුපියල් ලක්ෂ 5 තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. ඒ වගේමයි රුපියල් 50,000 තෑගි ඔබ දිනා ගන්න ජයග්‍රහී අංක තුන ගලපා ගැනීමෙන් ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගිත් සෙසු තෑගිත් මදි නොකියන ඔබට දිනා ගන්න පුළුවන්. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. මේ 388 වෙනි දිනුමැදි නෙවයි. දැන් අපි තෝරගන්නවා ජයග්‍රහී සුබ ලග්නේ. අද සුබ ලග්නය මීන. ජයග්‍රහී සුබ අංක 3යි දැන් අපි තෝරගන්නේ. මුල්ම සුබ අංකය අංක 64. මීළඟ සුබ අංකය අංක 24. අවසන් සුබ අංකය අද දවසේ අංක 18. ප්‍රවර්තන ත්‍යාග අංකයයි මීනඟට අපි තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 3686. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පාත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 270 දෙනෙකු සමගින් රුපියල් 50,000 ජයග්‍රහකින් 1,424 දෙනෙක් බිහි කළ දිනවා. අද සුබ දවසක් ලොතරැයියෙන් රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 3 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා ලුෂාන් ඉන්දික මාපලගම, එන් මදිවන්නන් කිලිනොච්චිය, WAT මංචනායක පුත්පිටිය. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 6 දෙනෙකුත් අපි බිහි කරන. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් වාසනාවන්තයින් 40 දෙනෙකුත් බිහි කරන. ඒ අනුව අද සුබ දවසක් තුලින් සමස්ත වාසනාවන්තයින් 1,09,772 දෙනෙකු අතරේ රුපියල් 1,04,86,360 මුදලක් අපි බෙදා දුන්නා. වාසනාවන්ත තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට දැන් වාසනාව ගෙනෙන්න සූදානම් ඉන්නවා අචල සමගින් ජේමන්.
1: මේ ළඟට මෙගා පවර්.
2: ඔබ මිලදී ගත්ත වසනාවන්ත ලොතරැයිපතේ අනාගතය ගැන වසනාවන්ත බලාපොරොත්තු රසක් දශක ගණනාවක විශ්වාසයක් තියෙනවා කියලා අපි දන්නවා. ඒ විශ්වාසය තහවුරු කරමින් මීට පෙර රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක අති දැවැන්ත සුපිරි තෑගි දෙකක් ඔබට දුන් මෙගා පවර් ලොතරැයියෙන්ම දැන් රුපියල් කෝටි 30කට වඩා වැඩි මෙගා සුපිරි තෑගයක් දිනා ගන්න වසනාවන්තයක් ඔබද කියලා බලන්න සූදානම් වෙනවා. ඔබ හිම සැබෑ කරන මෙගා පවර් වසනාවන්ත 2620 වන දිනුම් වාරේ. ඒ විතරක් නෙවෙයි ජර්මන් මෙගා පවර් කියලා කියන්නේ එක ලොතරැයියට සුපිරි තෑගි තුනක් දෙන එකම ලොතරැයිය. ඔන්න දැන් බ්‍රෑන්ඩ් සුපිරි තෑගේ ලෙස සුපිරි මෝටර් රථයක් මෙගා පවර් ලොතරැයියෙන් ඔබට දිනා ගන්න පුළුවන්. ඔබේ හින සැබෑ කරන මෙගා පවර් වසනාවන්ත 2620 වන දිනුම් වාරේ ඔබේ වසනාවේ සතුට ඔබටම හිමි කර දෙන්න අපි එහෙනම් සූදානම්. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ ජී. ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. හරි, අපි තෝරගමු දැන් සුපිරි අංකය. අද සුපිරි අංකයේ අංක 5 අපි තෝරගමු දැන්. ජයග්‍රහී අංක 4. අංක 35 පළමු ජයග්‍රහී අංකය. අංක 29 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. අද තුන්වන ජයග්‍රහී අංකය කුමක් වෙයිද? ඔව්, අංක 54. මේ මහා වාසනාව ඔබේ කරන අවසාන ජයග්‍රහී අංකය. යන්ත්‍රය අපිට තෝරා දෙන්නේ අංක 64. රටේ සංවර්ධනයේ මෙන්ම රජ සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 5 දෙනෙක්, රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 60 දෙනෙක් බිහි කරලා අවසන් රුපියල් ලක්ෂ 2 බැගින් වසනවන්තින් 3 දෙනෙක් දිනා ගත්තා. ලොතරැයිපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් PS දයාවංශ ඉංගිරිය, තිසර දේශප්‍රිය බණ්ඩාරගම සහ NAC කුරේ කටාන. සමස්ත ජයග්‍රහකී නද 1,25,406 දෙනෙක් අතර රුපියල් 7,803,160 මුදලක් අපි බෙදා දුන්නා. කවදත් නිසැකවම දිනන අතේ දැවන්ත සුපිරි තෑගි ඔබට ලබා දෙමින් ඔබේ හදවතේ විශ්වාසය යළි යළිත් තහවුරු කළ මෙගා පව ලොතරැයියේ මෙන්න හෙට මෙගා සුපිරි තෑගය රුපියල් 30,870,000ක් පව සුපිරි තෑගය හෙට රුපියල් කෝටියක් හෙට ග්‍රෑන්ඩ් සුපිරි තෑගය සුපිරි මෝටර රථයක්. කවදත් හිත පිරෙන්න අත පිරෙන්න තෑගි දෙන රුපියල් කෝටි ගණනින් තෑගි දෙන ජාතිය මහදන සම්පත දන්නේදානේ වසනාවන්ත 2302 දිනුම් වාරය අද සුපිරි තෑග දිනා ගන්න. එහෙනම් සූදානම් වෙන්න. ඉංග්‍රීසි අක්ෂරය මුලින් තෝරගමු අපි. Z ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වසනාව ගෙනාවේ රුපියල් කෝටි 8කට වැඩි දන්නේදානේ ඔබට දිනා ගන්න. ඉංග්‍රීසි අක්ෂරය සමග යන්ත්‍ර දැන් තෝරා දෙන ජයග්‍රහි අංක 4ම ගැලපෙන්න ඕනේ. අංක 31 පළමු ජයග්‍රහී අංකය, අංක 65 දෙවනු ඔබට වාසනාව ගෙනාවේ අද තුන්වන වාසනාවන්ත අංකය, අංක 13 සිවන ජයග්‍රහී අංකය, අංක 30 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ධන නිධානය ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභෙන් 2 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභෙන් 35 දෙනෙක්, 2,00,000 476 දෙනෙක් බිහි කළා, රුපියල් 102 බැගින් 3 දෙනෙක් දිනා ගත්තා. එලතරේ පත් අලවි කළා මේ අලවි නියෝජිතයින් එස් අලගය ත්‍රිකුණාමලය, පී එස් ආර් පී ෆොන්සේකා කොටුගොඩ සහ වී එච් ජිනසේන කුඹුගැටේ. සමස්ත වාසනාවන්තයින් අද 93,338 දෙනෙක් අතර රුපියල් 5,62,240ක මුදලක් අපි බෙදා දුන්නා ධන නිධානය අද දිනුම් වාරේ. කවදත් කෝටි ගණන් තෑගි දෙන ධන නිධානය 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දැවන්ත සුපිරි තෑගි ඔබට ලබා දුන්නා. හෙට එහෙනම් ඔබේ සුපිරි තෑගය රුපියල් 8,36,06,670,740ක්. රටටම සම්පත මහජන සම්පත ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ. මහජන සම්පතින් මේ කිරුළ ඔබට පළඳවන 6,272 දිනුම් වාරය අපි ආරම්භ කරනවා. මහජන සම්පතිනුත් තියන රුපියල් කෝටි 2කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් ඔබට දිනා ගන්න අපි යමු දිනුම් ඇදීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහි අංක 6 අපි තෝරන්නේ. මහජන සම්පත අද ඉංග්‍රීසි අක්ෂරයේ J ජයග්‍රහි අංක 47.277. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක්, ප්‍රථම ත්‍යාගලාභීන් 242 දෙනෙක්, ලක්ෂපතියන් 4,377 දෙනෙක් බිහි කළ අවසන් රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැපත ඔබට අලවි කළේ පේදුරුතුඩුව අලවි නියෝජිත K පූබාලසිංහ. ජයංක 5ක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන මහජන සම්පතින් රුපියල් 100ක් දිනා ගන්න පුළුවන් කියලා ඔබ දන්නවා. අද වසනාවන්තයින් 22 දෙනෙක් රුපියල් 100ක් බැගින් දිනා ගත්තා. එලතරේපත් අලවි කළේ මේ අලවි නියෝජිතයින් API සුමල් උහන, ප්‍රියන්ත බණ්ඩාර වැලිපිටිය, නිර්මලා සංජීවනි බොරැල්ල, OG අශෝක කුමාරි ගංගොඩවිල, රසික කුමාර අතුරුගිරිය, B සදිත් වාසනා අරංගල, HK සුමිත් අනුරාධපුර, සරත් කුමාර වරුණගම, W ප්‍රසන්න තනමල්විල, RMA රත්නායක වැරැල්ල, සුනිල් ඉන්ද්‍රසිරි නුගේගොඩ, උපාලි ජයසිංහ මහියංගනිය, SDN රත්නායක බදුල්ල, HA සෝමසිරි කලවාන, H අජිත් නිශාන්ත මා එළිය, LHA සුමනසිරි කිරිඳිවැල, පත්මසිරි පීරිස් මාරවිල, MA උදේ සංජීව යක්කල, KG වික්‍රමසිංහ අනුරාධපුර, තුසිත කැලුම් දෙහිවල, HG ප්‍රියන්ත ඇඹිලිපිටිය සහ නිමල් ගුණරත්න බලන්ගොඩ. ඒ සමග සමස්ත ජයග්‍රහකින් අද 270,022 දෙනෙක් අතර රුපියල් 2,18,79,120ක මුදලක් අපි බෙදා දුන්නේ. මහජන සම්පත අද 6,272 දිනුම් වාරේ. අමතක නොකර හෙට මිලදී ගන්නවා නේද මහජන සම්පතක්? මෙන්න හෙට සුපිරි ත්‍යාගය රුපියල් 2,37,76,304ක්. අද වියදමට අදම මේ දැන්ම මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. අද සම්පත ඔබට අද වසනාව ගෙනව දිනුම් වාරය 847 වෙනදා වගේමයි. මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අදත් අද සම්පතෙන් ඔබ මුදල් තෑගි දිනා ගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ J ජයග්‍රහි අංක 0.277. රුපියල් 250,000 බැගින් වසනාවන්තයින් 2 දෙනෙක් දිනා ගත්තා. එලතරේපත් අලවි කළේ මේ අලවි නියෝජිතයින් P විජේන්ද්‍රන් පාරතිපුරම් සහ SC කුමාර

0: තුන්දහස් හාරසිය දස දෙනෙක් අතර රුපියල් 8 කෝටි 26,34,660 මුදලක් බෙදා දුන්නා. අපි සමුගන්නවා එහෙනම් අදට. අපි දන්නවා ඔබට කවදත් මතකයි ජීවිත සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
2: වෙලාව රාත්‍රී 10:00 විනාඩි 16යි.

0: Agenda, Radio ITN.
1: වෙලාව රාත්‍රී 10යි විනාඩි 26යි. සමුගන්න වෙලාව හරි. හෙට උදෑසන 6ට සතියක පත්තර විස්තර සමග හමු වීමේ බලාපොරොත්තුෙන් සමුගන්න අවසරයි. මම නලින් විරාජ්. සුබ රාත්‍රියක්.

0: 95 FM 93.7 Lakhanda Radio ITN. Lakhanda Radio ITN.
1: Mahasamaya Sutra Deshnava. කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහකිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගී වීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: අජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කර

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය ධම්ම නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද!
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

ශිෂ්‍යයන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සත්‍රයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේින්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සස්

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු වසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

또 시신은 사사도양을 믿으되 미카시에 비리디 라양 미트나데 나루 반타티의 빙의 미트데 우디레 발타타피에데 මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

දෙවිවසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: සුබ උදෑසනක්. වෙලා උදෑසන 5:30යි.

0: වසනාවන්ත සුන්දර දේශනක් වෙලා උදෑසන 5 විනාඩි 33යි. අද අගෝස්තු මාසයේ 8 වෙනිදා සෙනසුරාදා දවස. හෙට දවස ජාත්‍යන්තරව ආදිවාසීන්ගේ දිනේ විදිහට නම් වෙද්දී අද දවසේදී ඒ කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් වේද වැඩසටහන් ආරම්භ කරනවා. ඉතින් අද දවස සුන්දර දවසක් වෙන්නයි අපේ ප්‍රාර්ථනාව.
1: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.